0: Money. දසන පහයි විනාඩි 36යි දැන් වෙලාව. අද දවසේ පළවෙනි තරග කරතික තමයි දැන් කතා කරන්න හදන්නේ. ලියොන් ඉන්නවා කඩවතින. ගුඩ් මෝනින් ලියොන්.
1: ගුඩ් මෝනින්.
0: ලියොන් ලැස්තිනේ තරග කරන්න.
2: ලියොන් ඔන්න ප්‍රශ්න හතරකට උත්තර දීලා රුපියල් 5000ක් වට දිනා ගන්න ඔන්න චාන්ස් එක අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ චාන්ස් එක ඔයාගේ කරගෙන හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න තමයි තියෙන්නේ ලියොන්. තප්පර 5ක් අපි ඔයාට දෙනවා, උත්තර දෙකකුත් ඔයාට දෙනවා. කල්පනා කරලා හොඳට උත්තරේ දෙන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: රයිට් ලියොන්, 6 වසරෙන් ඉගෙන ගන්නේ නේද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය විදියට අපි හඳුන්වනවා. අඟහන්නේ ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය මොකද්ද? 1 ලීටර, 2 ජූල්.
2: මේවයි ලියොන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දීලා ඔන්න රුපියල් 250ක් පොකට් මනී දිනා ගත්තා. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. අතීතයේ අපේ රටේ සිටි ජනතාව ප්‍රධාන ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ 1 කෘෂිකර්මාන්තය, 2 ධීවර කටයුතු.
2: නියමයි ලියොන්, රුපියල් 500ක් පොකට් මනි ඔන දිනා ගත්ත දෙවෙනි ප්‍රශ්නටත් හරියටම උත්තර දීලා තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. 5000ක් දිනා ගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරලියොන්, තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. කර්කටක නිවර්තනය පිහිටා ඇත්තේ සමකයට 1 බටහිරින්, 2 උතුරින්.
2: ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට ලියොන් දිනාගෙන තියෙන්නේ. ලියොන්ට ඊට පස්සේ තියෙනවා මේ රුපියල් 1000 5000ක් කරගන්න අපේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නට උත්තර දෙන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි ලියොන්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක් විදිහට තමයි මේක ඔයාට ලැබෙන්නේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයා කවුද? 1 සනත් ජයසූරිය, 2 සිදත් වෙත්තමුණි.
2: රුපියල් 5000ම දිනා ගන්නවා ලියොන්. නියමයි. කවුද ළඟින් දැන් සපෝට් කරේ?
0: කවුරුත් නැද්ද ළඟ? ෂා, නියම වෙනවා. හොඳටම උත්තර දුන්න ලියොන්. එනඟ තව ටිකක් හොඳට පාඩම් කරලා දැන් අද ඉස්කෝලේ යනවද? කීයටද යන්නේ?
1: 6:10ට.
0: රයිට්. එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන මැසේජ් එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ජය වේවා.
1: ජය වේවා.
2: ලියෝ, මේ විදිහට රුපියල් 5000 දිනා ගන්නකොට රවිෂ්ක තව කට්ටිය හිතනවා ඇති රුපියල් 5000ක් අපි දිනා ගන්න ඕන කියලා නේද? ඒකට මොකද්ද කරන්න ඕන? හරිම පුංචි වැඩක් තියෙන 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අහගෙන ඉන්න ගමන් එවන්න අපිට මැසේජ් එකක්. අපි බලාගෙන ඉන්න මේ පැත්තේ පොකට් මනි දෙන්න. ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
4: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ரொக்குவேமோ சியத்தட்ட
1: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
2: ඔව්.
1: ඔයාගේ සතුටට හේතුවක් මම
2: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද?
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: Свята Pocket Money.
1: පහයි විනාඩි 52යි. දැන් ඉන්න අපේ ඊළඟ තරඟකරුවා සෙනුල් ඉන්න එක තුල. Good morning සෙනුල්.
2: Good morning.
1: සෙනුල් ලෑස්ති නේ තරඟ කරන්න?
3: ඔව්. සෙනුල් ඉස්කෝලේ යනත් ලෑස්තිලානේ ඉන්නේ.
2: ඔව්.
3: හරි සෙනුල්, ඔයාට ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට උත්තර දීලා රුපියල් 5000ම දිනාගෙන අද ඉස්කෝලේට ගිහලා යාළුවන්ටත් කියන්න පුළුවන් ඔන්නද? සිත පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකට කතා කරලා රුපියල් 5000ම වින් කරා කියලා නේද? හරි එහෙනම් සෙනුල් මේ තමයි ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: සෙනුල් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකකින්. විකසිත යන පදයට සමානාර්ථ දෙන පදයක් වන්නේ මේ අතරින් 1 මුකුලිත 2 පිපුණු.
2: 2.
3: නියමයි සෙනුල්, රුපියල් 250යි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා 250 500ක් කරගන්න අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෙනුල් දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. දාගැබක් කියන්නේ සෙනුල් බුදුරජාණන් වහන්සේගේ හරි රහතන් වහන්සේලාගේ හරි ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කරලා ඉදි කරලා තියෙන ගෝලාකාර පූජනීය ස්මාරකයක්. රයිට්, මං අහන ප්‍රශ්නෙට ඔයාට උත්තර දෙන්න තියෙන්නේ හරිද වැරදිද කියලා තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්නේ, පුරාණ කාලයේ දාගැබක ආරක්ෂාව සඳහා ඉදි කර ඇති ගොඩනැගිල්ල වටදාගයයි. 1 මේ ප්‍රකාශය හරි, 2 මේ ප්‍රකාශය වැරදි.
2: 2
3: හරි උත්තරේ වෙන්න ඕනේ පළවෙනි උත්තරේ. මේ ප්‍රකාශය හරි කියලා තමයි උත්තරේ වෙන්න ඕන. හරි කමක් නැහැ සෙනුල්. අපි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට ගිහිල්ලා අතේ තියෙන 250 500ක් කරගමු.
1: සෙනුල්, ඔන්න තුන්වෙනි ප්‍රශ්න වලට හම්බ වෙනවා විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පෘථිවිය ජලයෙන් 3%ක්ම මිරිදේ ජලය තමයි තියෙන්නේ. මිරිදේ ජලය මිනිසාගේ පානීය ජල අවශ්‍යතා, කෘෂිකාර්මික කාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මං අහන්නේ මිරිදේ ජල ප්‍රභවයක් නොවන්නේ මේ අතරින් 1 මුහුදු ජලය, 2 උල්පත් ජලය.
2: 1
3: අතේ තිබ්බ රුපියල් 250 500ක් වුණා ඔන්න තුන්වෙනි ප්‍රශ්නට හරියටම උත්තර දීලා දැන් ඉතින් ඔය 500 රුපියල් 2500ක් කරගන්න නම් අපි බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා සෙනුල්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
1: සෙනුල්, බෝනස් ප්‍රශ්නේ ඔයාට හම්බෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදියට. ඉහළ විනයක් ශාරීරික ශක්තියක් උපාය මාර්ග වගේම කණ්ඩායම් හැගීම අවශ්‍ය වෙන ජනප්‍රිය ලිබහන් ක්‍රීඩාවක් තමයි රගර් ක්‍රීඩාව, රග්බි ක්‍රීඩාව. හරි, මං අහන ප්‍රශ්නේ රග්බි ක්‍රීඩාව සිටින ක්‍රීඩකයන් ගණන කීයද? 1 11යි, 2 15යි.
2: 1
3: අපි අහුවේ රග්බි කණ්ඩායමක සිටින ක්‍රීඩකින් ගණන කීයද කියලා. හරි උත්තරේ වෙන්න ඕනි දෙවනි උත්තරේ. කියන්නේ ක්‍රීඩකින් 15ක් තමයි ඉන්නේ. කමක් නැහැ සෙනුල්, අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු. හොඳද?
1: ජයවේවා සෙනුල්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0714 1451 151 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දසන 5 විනාඩි 56 වෙලාව මාෂි. දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායත් උරුම ගිණුම ගැන අපි හැමදාම මතක් කරගෙන යනවනේ. අපි පොඩ්ඩ වෙනුවෙන් තමයි මේ ගිණුම නිර්මාණය කරලා තියෙන්නේ සර්වෝදය ආයතනයෙන් පංචායත් උරුම ගිණුම. දැන් අම්මල තාත්තලා මේ පණිවිඩය අහගෙන ඉඳලා දැන් අප්‍රේල් මාසෙ නම් එච්චර සලිතුරු කරන්න වෙන්නේ නැතුව ඇති. මොකද අප්‍රේල් මාසෙ කියන්නේ වියදම් වැඩි අවුරුද්දත් එක්ක කිතරයටයි පොඩ්ඩොන්ටයි ඇඳුම් අරවා මේ හැමදේම අරන් දෙන්න උනා. ඉතින් දැන් අවුරුදු මාස ඉවර වෙලා දැන් වෙසක් මාසෙට ඇවිල්ලා තියෙන අලුත් මාසය පටන් ගන්න තියෙන්නේ. සැලරි ගත්ත ගමන් අමතක වෙන්න කලින් මාෂි අනිවාර්යයෙන්ම තමන්ගේ පොඩ්ඩ වෙනුවෙන් කියක් කරි දාන්න ඕනේ පංචායතුරුන් ගෙනුමට. එතකොට මේ සල්ලි ටික එකතු වෙලා පොඩි ගණන් දාන්න රුපියල් 10,000ක් වෙන්න පුළුවන්. අතේ තියෙනවන ලොකු ගණක් වෙන්න පුළුවන්. මේ කොහොම දැම්මත් මේ ගණන් වලට පොලියක් හැදෙනවා මාෂි. වාර්ෂික පොලියක් හැදෙනවා, සඵල පොලියක් හැදෙනවා. මේකත් එක්ක ඔයාගේ දරුවට වයස අවුරුදු 18 ඉවර වෙනකොට ඒ මුදල දරුවගේ අතට ගන්න පුළුවන් හොඳ පොලියකුත් එක්ක. මොකද දැන් අවුරුදු තව 5කින් 6ක් යනකොට, ඔහොම 10ක් 15ක් යනකොට වියදම කොච්චර වැඩි වේද? කෝස් එකක් ඩිග්‍රී එකක් කරන කොච්චර වියදමක් ඇයිද? ප්‍රයිවට් කරනකොට කැම්පස් එකකට යනවා නම්, රට යනවා නම් කොච්චර වියදමක් ඇයිද? මේ හැම දෙයක් ගැනම කල්පනා කර කර ඉන්නේ නැතුව දරුව වෙනුවෙන් දැන් ඉතුරු කරන්න පටන් ගන්න ඕනේ. එහෙම ඉතුරු කරන්න නම් තියෙන හොඳම තැන තමයි පංචායතුරුම් ගිනුම. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගෙන කොහොමද පංචායතුරුම් ගිනුමක් ඕපන් කරන්නේ, මොනවද කරන්න ඕන දේවල්, මේ හැමදේම දැනගන්නවට පුළුවන්කම තියෙනවා 13:19ට කෝල් එකක් ගත්තොත්. අපිත් ලෑස්ති, විස්තර ටිකක් කියන්නේ.

0: උදේ 6 විනාඩි 7යි වෙලාව. දැන් ඉන්නවා රාජකීරියේ ඉඳන් යෙනුකි. Good morning යෙනුකි.
1: Good morning.
0: යෙනුකි, අද ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉන්න කීයටද යන්නේ?
1: 6:30.
0: හරි, එහෙනම් රුපියල් 5000ම වින් කරලාම ඉස්කෝලේ යමු ඈ.
1: හා.
0: හරි.
2: හරි. ප්‍රශ්න හතරක් තියෙනවා යෙනුකි. හොඳට කල්පනා කරලා හොඳට උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි මට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: යනුකි, පළවෙනි ප්‍රශ්නේ වලට හම්බෙන්නේ භූගෝලීය විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ලෝකේ මහද්වීප හතෙන් එකක් තමයි යුරෝපා මහද්වීපය. යුරේසියානු භූමියේ බටහිර අර්ධද්වීපයේ කොටසක තමයි පිහිටා ඇති භූගෝලීය ඒකකයක් තමයි මේ යුරෝපා මහද්වීපය. හරි, මම අහන ප්‍රශ්නේ, යුරෝපා මහද්වීපයට අයත් රටක් වන්නේ මේ අතරින් 1 චීනය, 2 ප්‍රංශය.
2: හරියටම හරි උත්තරේ දුන්නා. ප්‍රංශය තමයි උත්තරේ වෙන්න ඕනේ. එතකොට චීනය අයිති වෙන්නේ ආසියානු මහද්වීපයට. රුපියල් 250ක් ඔන්න දිනා ගත්තා. අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා 250 500ක් කරගමු.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ ගොපල්ලන් යනු 1 මුරකරුවන්, 2 ගවයින් රැක බලාගත් පුද්ගලයන්.
2: නියමයි යනුකි, හරියටම උත්තර දීලා රුපියල් 500 මොන දිනාගෙන තියන දෙවෙනි ප්‍රශ්නට. අපි එහෙනම් යමු තුන්වෙනි ප්‍රශ්නට.
0: යනුකි, මේක තමයි වාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. මේ අතරින් ආම්ලික ද්‍රව්‍යයක් නොවන්නේ 1 බිලින්යුෂ, 2 සබන්දියර.
1: 2
2: වැඩිපුර කල්පනා කර කර හිටියෙත් නෑ. හරියටම උත්තර දීලා ප්‍රශ්න තුනටම ඔන්න රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ යනුකි. ඔයාලට දැන් පුළුවන් මේ රුපියල් 1000 5000ක් කරගන්න. අපි බෝනස් ප්‍රශ්න තෝරගෙන. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: හරි යනුකි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. කඩදාසි, රෙදි හෝ වෙනත් මාධ්‍යක තීන්ත යොදා ගනිමින් අකුරු රූප අඳින ගන්න උපකරණය තමයි මුද්‍රණ යන්ත්‍රය. මම අහන්නේ, පොත් මුද්‍රණය සඳහා මුද්‍රණ යන්ත්‍රය සොයාගත්තේ කවුද? 1 ලියනාඩෝ ඩාවින්චි, 2 ජොහන්නස් ගුටෙන්බර්ග්.
2: යනුකි, ෆ්‍රනාන්ඩෝ රුපියල් 5000ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. ජය වේවා.
0: යනුකි, ළඟින් දැන් කවුද උදව් කරේ?
1: කවුරුත් නැහැ.
0: කවුරුත් නැද්ද? සාමාන්‍යයෙන් දැන් ඔයාට සතියේකට කොච්චරක් විතර පොකට් මනි දෙනවද ගෙදර? මතක නැද්ද? එක එක ගණන් දෙනවා. ආ, එහෙනම් ඔයාට සතියේකට පාවිච්චි ගන්න පුළුවන් හොඳටම යනුකි. හරි, එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕන. හරිද? ජය වේවා.
1: Thank you.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 14යි.
1: රොක් වෙමු සියතට. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: හැකර් යකා ගෙට පැනලා
3: අපි කිසිවක් සැලකිල්ලට නොගෙන අපේ ගමන යනවා.
4: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
5: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
3: දූෂිතව ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
2: හැකර් කියලා Taman කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා පද්ද ඒකේ තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
5: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්න. මන්ද මානසික කන්නෑමක් තමයි දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.

0: කැන්ඩි නුවරට.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0711 327 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: Pizza Factory. Family, friends and pizza.
4: Finishing වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා.
5: සිත් පැදගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: ඕයි සෙට් දස් වන් මෝර්.
7: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
8: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
9: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
8: අම්මා වෙතින් මට වටිනවනේ.
10: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
11: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
12: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
13: Powered by Bid to Win.
14: 98.2 FM.

0: Свята Pocket Money. දස්සන 6 විනාඩි 22යි වෙලාව වුණ දැන් කට්ටියට මිස් කෝල් යන තව විනාඩි 10ක් 15ක් විතර තමයි තියෙන්නේ මාෂි. අපිත් එක්ක එකතු වෙනවා අතරෙදී මනුජය. Good morning මනුජය.
1: Good morning.
0: මනුජය ලෑස්තිනේ තරඟ කරන්න.
2: අද දවසේ අන්තිම තරඟ කාර්යයට රුපියල් 5000 දෙන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳට කල්පනා කරලා තමයි උත්තර දෙන්න ඕන මනුෂය. මේ තමයි මනුෂයට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: මනුෂය පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. කලාත්මක අගය විනාශ නොවන පරිදි පෞරාණික වෙහෙර විහාර 1 ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය, 2 ප්‍රතිසංස්කරණය කළ යුතුය.
2: හරියටම හරි උත්තරේ දීලා රුපියල් 250ක් වන්න පොකට් මනි දිනා ගන්නා මිනිසය. අපි එනං යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මිනිසෙ දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. නිවර්තන මෝසම් දේශගුණය කියන්නේ වසරක් පුරා ඉහළ උෂ්ණත්වයක් පවතින මෝසම් සුළං මගින් බාරික වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන ඒ වගේම වර්ෂා වනාන්තර වගේ ඝන වෘක්ෂලතා සහිත දේශගුණික කලාපයක්. මේ ගැන ඉගෙන ගන්න ඕනේ භූගෝලයේදී වැඩිපුර. මම අහන්නේ නිවර්තන මෝසම් දේශගුණය පිහිටි රටක් වන්නේ මේ අතරින්. 1 ජපානය, 2 ශ්‍රී ලංකාව.
1: 2
2: ශ්‍රී ලංකාව තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරියටම උත්තර දුන්නා මිනිසය රුපියල් 500ක් තියෙනවා තේ. දැන් 500,000ක් කරගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මිනිසය තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ආත්මාරක්ෂක ක්‍රීඩාවක් වන්නේ මේ අතරින් 1 එල්ලේ, 2 මල්ලව පොර.
1: 2
2: මල්ල පොර තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරියටම උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි දිනාගෙන ඉන්න මිනිසය. මිනිසය අතේ තියෙන රුපියල් 1000 5000ක් කරගෙන බෝනස් ප්‍රශ්නෙට යන්න වෙනවා. බෝනස් ප්‍රශ්නෙට යනවද මෙතනින් අතර වෙනවද?
0: රයිට් මනුජ, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නේ. අප්‍රිකාව කියන්නේ ලෝකයේ විශාලත්වය අතින් ආසියාවට පමණක් දෙවැනි වන පෘථිවිය ඇති දෙවන විශාලතම මහද්වීපය. මං අහන්නේ අප්‍රිකාවේ විශාලතම රට මොකක්ද? 1 දකුණු අප්‍රිකාව, 2 ඇල්ජීරියාව.
1: 1
2: අපි ඇහුවේ අප්‍රිකාවේ විශාලතම රට මොකක්ද කියලා. හරි උත්තරේ වෙන්න ඕන දෙවනි උත්තරේ, කියන්නේ ඇල්ජීරියාව තමයි හරි උත්තරේ වෙන්න ඕන. කමක් නැහැ, ඉතින් මිනිසෙගේ අතේ තිබ්බ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි අයිම දවසක අපි උත්සාහ කළා රුපියල් 5000ම වින් කරමු. හොඳද මිනිසෙ? හා,
0: ජය වේවා මිනිසෙ.
1: හරි
2: මනුෂ්‍ය, ඒ විදිහට තරඟ කරනකොට අහගෙන ඉන්න නංගිලා මලීලාට ආයමත් සරයක් වන්න මතක් කරනවා. අපිට මැසේජ් එකක් එවලා තියෙන 0714 151 151 තමයි අපේ වට්ස්ඇප් නම්බර. පොකට් මනි දිනා ගන්න පුළුවන් තමන්ගේ දැනුම වැඩි කර ගන්න ගමන් තමයි පොකට් මනි දිනා ගන්න තියෙන එක තමයි මෙතන තියෙන වටිනම දේ නේද රවිෂ්ක?
0: හරියටම හරි. දැන් මේ විදිහට පොකට් මනි හම්බෙනකොට සාමයේ මොකක් හරි අපිට මුදලක් හම්බුනාම මාෂ ඒක ඉතුරු කරන්න ඕන එකෙන් චූටි ගාණක් කරේ අනිවාර්යයෙන්ම. මොකද ඉතුරු කරන එකේ වටිනාකම ඒ වෙලාවේ මුදල අතට ලැබුණම අපිට දැනෙන්නේ නෑනික. මේක වියදම් කරලා මොන හරි ගන්න ඕනේ, ආස දේවල් මොන හරි ගන්න ඕනේ කියන එක තමයි හිතට එන්නේ. හැබැයි ඉතුරු කරන එකේ වටිනාකම අපිට තේරෙන්නේ අපිට හදිස්සියක් ආවට පස්සේ. එහෙම නැත්නම් ගෙදර කාටරි හදිස්සියක් ආවම ඔය වගේ දේවල් වලදී නේ නේද? හරි, දරුවගේ අනාගතය ගැන කල්පනා කරනකොට දරුවට එකපාරටම වියදම් කරන්න ටිකක් ඉස්සරහට වෙනකොට අමාරු වෙනවා නේ. මොකද වියදම වැඩි වෙනවා හැම පැත්තකින්ම, හැමතේම ගණන් යනවා. කොච්චර වියදමක් ඇයිද ඉගෙන ගන්න, කොච්චර වියදමක් ඇයිද රට යනවනම් කොච්චර වියදමක් ඇයිද, මේ හැමදේම ගැන කල්පනා කරන්න ඕනේ. ඉතින් කල්පනා කරනකොට අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ දරුවා වෙනුවෙන් සල්ලි ඉතුරු කරන්න ඕනේ. හැබැයි

කරන්න ඕනේ තියෙන හොඳම තැන තමයි ඉතුරු කරන්න ඕනේ පංචායතරම් ගිනුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වතින් තමයි මේක අපේ පොඩ්ඩ වෙනුවෙන් අවුරුදු 18ට අඩු අපේ පොඩ්ඩ වෙනුවෙන් තමයි නිර්මාණය කරලා දීලා තියෙන ඉතින් අපල තාත්තලා අනිවාර්යයෙන්ම දරුවෝ වෙනුවෙන් සල්ලි ඉතුරු කරනවා නම් එක වගකීමක් තියෙන විශ්වාසයක් තියෙන තැනක් වෙන්නත් ඕනේ හොඳම හොඳ තැනක් වෙන්න ඕනේ තියෙන එකම තැන තමයි පංචායතරම් ගිනුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වතින් හඳුන්වලා දීලා තියෙන 13-19 මීට කෝල් එකක් ගන්න වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්න ගන්න කෝල් එකක් 13:19

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මාලදිවයින් ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද. දිස්ත්‍රික්ක රසක උණුසුම යනට. බදු ක්‍රමය සංශෝධනය විය යුතුයි ආර්ථික විශ්ලේෂකයින් කියයි. ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ රදවියකට වැඩි. හොමුස් සමුද්‍ර සන්ධියෙන් නැව් පිටතට ගැනීමට ඇමරිකාවෙන් මෙහෙයුමක්.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.
1: දිවෙනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබනු ඇති. එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකට දැක්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් දිවෙනට පැමිණියේ ඊයේ පසුරුවේදී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවර ඇතුළු දූත පිරිස අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය විසින් පිළිගනු ලැබුවා. මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී විශේෂ උත්තමාචාරයක් පිරිනැඹුවේ ගුවන් හමුදාව විසින්. සියලු ජාතීන් නියෝජනය වන පරිදි කුඩා තරුදරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටමින් මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා. මාලදිවයින් ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතාවලට 61 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මෙම සංචාරයේ සනටුහන් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පරයන්තයේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබුවා. මොහමඩ් මොයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 6 වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා පැවසුවේ ඉදිරියේදී ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියහොත් බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
3: මේ වන විට රජයේ ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුවීමට හැකියාවක් නැහැ.
1: ත්‍රීරෝද රථ ගාස්තු හෙළනැංවීම සම්බන්ධයෙන් මෙවර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරිය තීරණයක් නොගන්නා බවයි එම අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ පැවසුවේ.
4: මේ වෙනකොට ත්‍රීරෝද රථ නම් වලින් මගිනුත් ඉල්ලීම් කීපයක් කරලා තියෙනවා ගාස්තු සංශෝධනයකට යන්න කියලා ඉන්ධන මිල වැඩිවීමත් එක්ක. නමුත් ඇත්තටම මේ වෙනකොට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්මතක පනතත් එක්ක මේ ත්‍රීරෝද නියාමනයේ සම්පූර්ණ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරලා තියෙන්නේ. ගිය පාර වෙනකොටත් කොමිෂන් සභාවෙන් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබුණ නැති නිසා බස්නාහිර මලත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විදිහට ගාස්තු සංශෝධනයකට අපි සමානෝචන කමිටු විදිහට තීරණයක් ගත්තා. නමුත් ඒක තවදුරටත් අපිට කරගෙන යන්න බැහැ. මේ අවස්ථාවේ ත්‍රීරෝද රථවල ගාස්තු පිළිබඳව සංශෝධනයක් කරනවද යන එක තීරණය කරන්න වෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට.
1: ඒ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති කළ විමසීමේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා පැවසුවේ ත්‍රීරෝද රථ නියාමනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද මෙවර විට සමාලෝචනය කරමින් සිටින බවයි. පසුගිය තුන්වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා. IOC සමාගම සහ සිනපෙක් සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂවයි. ලෝක වෙළඳපොලේ අප්‍රේල් මාසයේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ජනතාව අසීරුතාවයට පත් නොවන අයුරින් ඉන්ධන මිල ඉහළ නැංවූ බවයි. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මෙවර විට පහළ ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 101.8ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.1ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙ අතර දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගුවීම් ඉදිරියේදීත් සිදුවිය හැකි බව දුම්රිය නගා සිටීම සඳහා වෘත්තීය සමිති සඳහනය කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
5: දුම්රිය අවලංගුවීම් ඒවගේම දුම්රිය ප්‍රමාදවීම් පිළිබඳව නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා. මීට හේතුව කුමක්ද?
6: කවුරුවක්වත් වගකීමක් ගන්න නැති ස්වභාවයක් තමයි දුම්රිය ඩිපාර්ට්මන්ට් තුළ මම දකින්න දුන්නේ. ඒ නිසා දැන් අමතර කොටස්වල ලොකු අඩුවක් කියනවා කියලා අපිට වාර්තා වෙනවා. දුම්රිය යන්ත්‍ර ගොඩාක් ධාවනික සුදුසු නැති තත්ත්වයේ තමයි දැන් තියෙන්නේ. මේක මම හිතන්නේ දොරගන්න මේ තත්ත්වයට ගියොත් එහෙම විශාල කාලවකවානුවක් යන්න ඉඩ තියෙනවා මේ තත්ත්වයේ දිගටම පැවතුනොත්.
5: දිට්වා සුලිකුණාටුවෙන් හානිවුණු උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම තාමත් සිදුවෙනවා. ඒ සඳහා ඇයි මෙතරම් කාලයක් ගත වෙන්නේ?
6: එහෙම කවදාවත් දුම්රිය මාර්ගයට අනතුරක් වුණාම විවිධ ආයතන වාර්තා කැන්දවල කටයුතු කරනවන්නේ දුම්රිය ඩිපාර්ට්මන්ට් අදාළ නිලධාරීන් හැදියත් වෙලා ඒ අංශවලින් ඒවා සාමාන්‍ය යථාවත් කරනවා. මෙවර අපි ඊට එහා ගිය තත්ත්වයක් දැක්කා. අවසානයේ දැන් පටන් අරගෙන තියෙනවා දුම්රිය ඩිපාර්ට්මන්ට් මගින් මේ අදාළ පිළිසකර කිරීම කරන්න.
5: මේ ප්‍රතිසංස්කරණ සඳහා වැයවන අධික පිරිවැයත් මීට හේතුවක්ද?
6: අතවශ්‍යම පිරිවැයටත් වඩා මට පේන තියෙන්නේ ඒ සඳහා සංවිධානය කිරීමක් සිදු වුණේ නැහැ. ඩිපාර්ට්මන්ට්ේ අනිවාර්යෙන්ම පහසුකම් තියෙනවනේ. ඒක උනේ නැති එක තමයි ප්‍රශ්නේ.
5: දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින තත්ත්වයක් එක්ක දුම්රිය දහවණය පිළිබඳව තියෙන ගැටලු සමනය කරගන්න පුළුවන්ද?
6: අතවශ්‍යම මේ තත්ත්වෙත් දුම්රිය ප්‍රමාදවීම අවලංගුවීම් විශාල ප්‍රමාණයක් ඉදිරියට එන්න පුළුවන්. මේකට කඩිනමින් විසඳුම් දෙන්න හැකියාවක් නැති එකක් නෙමෙයි. Inside Story.
1: රජය තවදුරටත් ජනතාව මුලා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
7: රජය නැවතත් වරක් තෙල් මිල ඉහළ දමන්නට කටයුතු කළා තිබෙනවා. විශේෂයෙන්ම මේ තෙල් මිල ඉහළ දැමීම තුළ ලක්ෂ 220 අසීමිත පීඩනයකට අසහනයකට මුහුණ දෙනවා. රජය අපිට කියලා නැහැ මේ තෙල් ගත්තේ කීයටද, ගත්තු තෙල් වලට කොච්චර බදු ගහනවද, බදු වලට අමතරව කොච්චර ලාභයක් තියාගන්නවද, මේව ගැන කිසිම විනිවිද භාවයක් ඔක්කොම හංගගෙන ඉන්නේ. මම මතක් කරන්න කැමතියි මේ ආණ්ඩුවට ඔබ ඉන්ධන ලබා දෙනවා කියුවේ වරායේ කොට ගන්න මෙන්න ගහන බදු ටික ඔක්කොම අයින් කරනවායි, වෙනමම භාණ්ඩාගාරයට ගෙවන මුදල ඉවත් කරනවායි, ඇමතිට නිලධාරීන්ට යන කොමිස් මුදල ඉවත් කරනවායි. දැන් බලන්න ලෝකයේ අනෙකුත් රටවල් තෙල් වලට ගහන බදු සමහර රටවල් අඩු කරලා තියෙනවා, තවත් සමහර රටවල් ඉවත් කරලා. අපේ රටේ විතරයි මේක කරන්නේ නැහැ.
1: ඉන්ධන මිල ඉහළ නැංවීම අසාධාරණ බවයි සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් සඳහන් කළේ.
8: තෙල් මිල ඉතාම අසාමාන්‍ය ලෙස වැඩි කරගෙන යනවා. විශේෂයෙන්ම හැම මාසෙම 30 වෙනිදාට තමයි මිල සූත්‍රය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් මෙවැනිදා මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ 2 වෙනිදා. ඒ කියන්නේ මැයිදිනෙන් පස්සේ කපටි ලෙස සූක්ෂ්මම ලෙස ජනතාවගේ ඇඟට විශාල බර ප්‍රමාණයක් මේ වෙනකොට ආණ්ඩුව දාලා තිබෙනවා.
1: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදු වූ බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ.
9: මේකට කලිනුත් ගිය මාසේ අන්තිම දවසේ නෙවෙයි ඉන්ධන මිල සංශෝධනය වුණේ, ඒක කලින් තමයි සංශෝධනය වුණේ. ඒ වගේම තමයි දිගටම අපි කිව්වා ඉන්ධන මිල ඉහළ යා හැකි කියලා. ඒ කියන්නේ මේක අපි කරන වරදක් නෙවෙයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉන්ධන මිල ඉහළ ගියපුවාම ඒ මිලට ගැලපෙන්න ලංකාවේ ඉන්ධන මිල ඉහළ දානවා.
1: ඉන්ධන මිල වැඩිවීමේ සම්පූර්ණ බර ජනතාව මත පටවා නොමැති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
10: පොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රීමියයකට අමතරව ඒ මිල තීන්දුව එන්නේ ගොඩබාන දවසට දවස් 2කට කලින් සහ දවස් 2කට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් කොටසක් ඇත්තට මහා භාණ්ඩාගාරය දරා ගන්නවා. ඒ අනුව රුපියල් බිලියන 20ක ප්‍රමාණයක් භාණ්ඩාගාරය මේ වෙනුවෙන් මේ සහනයක් හැටියට වෙන් කළා තිබෙනවා. ඒ වගේම සමාගම් විසුණු තත්ත්වර මේ කොටසක් දරා ගන්නවා. ඊටත් අමතරව තමයි මේ යම් වැඩිවීමක් ජනතාවට පටවන්න සිදු වුණේ.
1: භාණ්ඩාකාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිදුවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල වාර්තා ජනතාවකින් සැඟවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා. ඔහු සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන්ද ගැටලු පැන නගින බවයි.
11: ඒ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා CID එකෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. ඒ අධිකරණය ඒ B වාර්තාවේ පිටපතක් එළියට දෙන්නේ නැහැ. මා ජනතාවට බලන්න බෑ. ඉතින් මේකේ රහස්‍යභාවයක් නැහැ, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ. අධිකරණයක ලේඛනයක් කියන්නේ ඒක පොදු ලේඛනයක්. ඒක ඕනම කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? හැම දෙම යටපත් කරගෙන අංගගෙන තමයි කරගෙන යන්න හදන්නේ. ජනාධිපතිතුමා දැන් තියෙන වැඩවලට අමතරව නඩු තීන්දුවත් කියන්න පටන් අරගෙන තියෙනවා. යා තමයි දැන් දේශපාලන රැස්වීම වලට ඇවිල්ලා කියන්නේ අහවලා වැඩිකාරයා වෙනවා, අහවලාගේ නඩු තීන්දුව වෙනවා. ඉතින් මෙහෙම කරනකොට මේ රටේ හොඳටම තිබිච්ච අධිකරණය දැන් සම්පූර්ණයෙන්ම ඒ ස්වාධීනත්වය නැති කරලා විනිශ්චයකාරවරු බය ගන්නලා වැඩ කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අග්‍රවිනිශ්චයකාරතුමාටත් අපි පැමිණිලි කරනවා, ඒ වගේම නීති සංගමයටත් අපි පැමිණිලි කරනවා.
1: භාණ්ඩාකාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිදුවිය සම්බන්ධයෙන් මෙවැනි විට පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මකයි. සිද්ධියට අදාළව මෙවැනි විට පාර්ශ්ව රසකගෙන් ප්‍රකාශව සටහන් කරගෙන අවසන් බවයි පොලිසිය සඳහන් කළේ. මෙරට බදු ක්‍රමයේ සංශෝධන රසක් සිදුවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ රටේ ආර්ථිකය නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් පසුව විධිමත් ලෙස බදු සංශෝධන සිදු කළ යුතු බවයි.
12: ලංකාවේ බදු ක්‍රමය තුළ ගැටලු රාශියක් තියෙනවා. මේ ඉතාමත් සංකීර්ණ වූ බදු ක්‍රමයක්. බදු ඇත්තටම ගෙවීමේ පිරිවැය ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් මේ සංකීර්ණ බදු ක්‍රමය සරල බදු ක්‍රමයක් වගේම ස්ථාවර බදු ක්‍රමයක් දක්වා පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එම පරිවර්තනය කිරීම ඉතාමත් සූක්ෂමව සිද්ධ කරන්නට ඕනේ. ඇත්තටම බදු ක්‍රමයක අරමුණ රජයේ ආදායම් පරමාර්ථය පමණක් නෙවෙයි, බදු ක්‍රමයක් තුළ ඉටුකර ගත හැකි අරමුණු රාශියක්. ඉතින් මේ සියල්ල පිළිබඳ සලකා බලමින් විධිමත් අධ්‍යයන සිදු කරලා ඒ තුලින් තමයි රටක බදු ක්‍රමය සංශෝධනය වීමේ අවශ්‍යතාවය තියෙන්නේ.
1: ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී එක් රැඳවියෙකුට වෙඩි වැදී ඇති අතර ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අනෙක් රැඳවියා පලා යාමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. රැඳවියන් පලා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර වාට්ටු තුළට සිරකරුවන් ඇතුළත් කිරීමට යාමේදී. ඔවුන් මතව සම්බන්ධ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති 31වරුදි සහ 35වරුදි වියේ පසුවන රැඳවියන් දෙදෙනෙක්. දිස්ත්‍රික්ක 18කට අද දිනේ සිරුරට දැනෙන උණුසුම ඉහළ යා හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු උතුරුමැද නැගෙනහිර සබරගමුව වයඹ පළාත් සහ කොළඹ ගම්පහ හම්බන්තොට සහ මොනරාකල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල එලෙස උණුසුම ඉහළ යා හැකි බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට සහ සෙවන සහිත ස්ථානවල රැඳී සිටීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටිනවා. හොමුස් සමුද්‍ර සන්ධියේ සිර වී ඇති නැව් ආරක්ෂිතව ඉන්පිටතට ගැනීමට උපකාර කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ට්‍රූත් සමාජ මාධ්‍යකිනුම ඔස්සේ අදහස් දක්වමින්. මැද පෙරදිග ගැටුමට අයත් නොවන රටවල් සහ සමාගම්වලට අයත් මිනිසුන් කිසිදු වරදක් නොකොට හොමුස් සමුද්‍ර සන්ධිය තුළ සිර වී නොසිටිය යුතු බවයි ට්‍රම්ප් සඳහන් කළේ. එම නැව් බොහොමයක ආහාර හිඟව පවතින බවත් තමන්ව හොමුස් සමුද්‍ර සන්ධියෙන් පිටතට ගන්නා ලෙස එම නෞකාවල සිටින්නන් ඇමරිකාවෙන් ඉල්ලා ඇති බවත් ට්‍රම්ප් පැවසුවා. එම නැව් පිටතට ගැනීමේ මෙහෙයුම ට්‍රම්ප් විසින් නම් කර ඇත්තේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් යන නමින්. ඒ මැද පෙරදිග වේලාවෙන් සඳතා පෙරවරුවේ ආරම්භ කරන බවද ට්‍රම්ප්ගේ ට්‍රූත් සටහනේ සඳහන්. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ක්‍රියාවලියට මැදිහත් වන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව බලහත්කාරයෙන් කටයුතු කිරීමට සිදුවනු ඇති බවද ට්‍රම්ප් අවධාරණය කළා. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කොමිසමේ ප්‍රධානී ඉබ්‍රහම් අසීසි අනතුරඟවා ඇත්තේ හොමුස් සමුද්‍ර සන්ධියේ සමුද්‍රීය පාලනයට සිදුකරන ඕනෑම ඇමරිකානු මැදිහත්වීමක් සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි. මාලදිවයින් ජනපති පිළිගැනීමේ නිල උත්සවය අද දිස්ත්‍රික් රැසක උණුසුම ඉහළට. බදු ක්‍රමය සංශෝධනය විය යුතුයි ආර්ථික විශ්ලේෂකයන් කියයි. ගාල්ල බන්දරාගාරයෙන් පලා යාමට තත්කළ රැදවියෙකුට වැඩි. හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නැව් පිටතට ගැනීමට ඇමරිකාවෙන් මෙහෙයුමක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පැන් පැබ් වත්ස.

0: town.
1: Adare pavasala adare namindi urala
2: දසුන් මදුෂාන් ඕනම රේන්ජ එකක සිං කරන්න පුළුවන්. අපිට ඉන්න ටැලන්ටඩ් සිංගර් කෙනෙක්.
3: එයා කාලෙකට කලින් කරපු එයාගේම සෝන් එකක අන්ප්ලග්ඩ් වර්ෂන් එක රිලීස් කරලා තිබ්බා.
2: ඇයි එහෙම වැඩක් කළේ කියලා අපි දසුන්ගෙන් ඇහුවා.
4: ඇත්තට මගේ ගීත කීපයක්ම තිබ්බා. ඒකෙන් ප්‍රේක්ෂක අතර තියෙන ගීත සාමාන්‍ය මම 10ක් උතර දාලා තිනවනවා නම් ගීත දෙකක් වගේ තමයි පොඩ්ඩක් ප්‍රේක්ෂක අතර තියෙන්නේ. ඉතින් මම බැලුවේ පොඩ්ඩක් මගේ පරණ ගීත මොකද අපි ඒකට පොඩ්ඩක් මහන්සි වෙච්ච ගීත නිසා අපහු බෑන්කෙන් අරගෙන චුට්ටක් අලුත් කරලා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මම ඔය සින්දුව පොඩ්ඩක් රිලීස් කරේ. ඔකයි තව එකක් එන්න තියෙන ඇත්තට.

0: සැසුන්ගේ සිංගින් ස්ටයිල් එක ටිකක් වෙනස් වෙලා වගේ නේද?
1: ජෙන්සි එක ඇවිල්ලා තිනවා පොඩ්ඩක් අප්ඩේට් වෙලා තිනවා මියුසික් අහන විදිහ මිනිස්සු පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් ඒවත් එක්ක පොඩ්ඩක් මම බැලුවේ මගේ මියුසික් එක පොඩ්ඩක් මොඩර්න් කරන්න. ඒකේ වැඩි ටික ලෑස්ති කරගෙන යනවා. ඉතින් ඒකේ පළවෙනි ප්‍රොඩක්ෂන් එක විදිහට තමයි මේක පොඩ්ඩක් එලිදැක්කුයි මම. තව වැඩ කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඉන්න.
2: බෑන්ඩ් එකනොත් සර්ප්‍රයිස් එකක් තියෙනවා නේද?
1: අපි අපේම කොන්සර්ට් එකක් කරන්න අයිඩි එකක් තියෙනවා හොට් චොක්ලට් බෑන්ඩ් එකේ. අපි සෙට් එකම එකතු වෙලා ඒ විස්තර ටිකක් ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට කියන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.
3: Talk of the town.
4: තාත්ත කෙනෙක්ට තමන්ගේ පවුල බේරගන්න මොනතරම් දේවල් කරන්න පුළුවන්ද?
0: අපරාධයක් කරලා කොච්චර කාලයක් හැංගිලා ඉන්න පුළුවන්ද?
4: මේ හැම දෙයකටම උත්තර දෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු දෘශ්‍යම් මූවි සීරීස් එකේ පාර්ට් 3 ළඟදිම රිලීස් වෙනවා.
0: මෝහන්ලාල් තමයි සුපුරුදු විදිහට මේන් කැරක්ටර් එක කරන්නේ.
4: මේ පාර එයා එන්නේ බය කුතුහලයේ පිරුණු වෙනම වයිබ් එකකින්.
0: මෙච්චර කාලයක් හංගගෙන හිටපු රහස එළියට එයිද?
4: මේ තමයි දෘශ්‍යම් සීරීස් එකේ ෆයිනල් මූවි එක.
3: Talk of the town.
5: මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
6: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
6: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
9: NSBM 2021 5000

0: பாக்கெட் மணி.
1: ආසි ඔන්න දැන් අපි අලුත් මාසෙකට ඇවිල්ලා ඉන්නේනේ. පොඩ්ඩ හතර දිනකට අපි පොකට් මනි දුන්නා. අද අලුත් මාසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක අපිත් එක්ක එකතුලා ඉන්නේ ගංගා පිළියන්දලි නම්. Good morning ගංගා.
2: Good morning.
1: ගංගා ලෑස්ති නේද අලුත් මාසේ රුපියල් 5000ම වින් කරන්න?
2: ඔව්.
3: ඒ වාසනාව තමන්ගේ කරගන්න නම් ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න ඕනි ගංගා. ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි තප්පර 5ක් දෙනවා, උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරිම උත්තර දෙන්න තමයි තියෙන්නේ. මේ තමයි ගංගාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ගංගා මේ දවස්වල යන්නේ ඇඹරැල්ලවලයි අඹවලයි වාරේ. කෑම ටිකක් ගෙදර හදනකොට ඇඹරැල්ල අඹ මේ දවස්වල ටිකක් වැඩියෙන් උයනවා නේද? හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මම ඔයගෙන් අහන්න හදන්නේ ඇඹරැල්ල ගැන. ඇඹරැල්ල රුධිර පීඩනයේ පාලනයට උදව් වෙන ආහාරයක්. ශරීරයේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන්නත් ඇඹරැල්ලවලට පුළුවන්. මං අහන්නේ ඇඹරැල්ලවල වැඩිපුරම අඩංගු වන්නේ 1 සෝඩියම්, 2 ජලය.
3: ගංගා, ඇඹරැල්ලවල වැඩිපුරම අඩංගු වෙන්නේ ජලය. ජලයේ 60%-85% අතර ප්‍රමාණයක් ඇඹරැල්ලවල අඩංගු වෙනවා. කමක් නැහැ ගංගා, තව ප්‍රශ්න තුනක් තියෙනවා, එයාට උත්තර දෙන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ගංගා, ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ ගත්තම අපිට දැවැන්ත වාර නිර්මාණ කිහිපයක් හම්බ වෙනවා. ඒ අතරින් මින්නේරිය වැව සෑහෙන ප්‍රසිද්ධයි, සාමාන්‍යයෙන් හැමෝම ගිහිල්ලා තියෙන තැනක්. මින්නේරිය වැව නිර්මාණය කරන්නේ මහසෙන රජතුමා ක්‍රිස්තු වර්ෂ 276 දී. මේක වර්ග කිලෝමීටර 18.9ක් විතර වපසරියක තමයි පිහිටලා තියෙන්නේ. අපි අහන්නේ මින්නේරිය වැව අයත් වන පළාත මොකද්ද? 1 උතුරු මැද පළාත, 2 වයඹ පළාත.
3: නියමයි ගංගා, හරි උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට තමයි ගංගා මින්නේරි වැව අයත් වෙන්නේ. ඒ වගේම මින්නේරි වැව අවට ප්‍රදේශය මින්නේරි වන උද්‍යානය කියලත් හඳුන්වනවා. ඉතින් රුපියල් 250ක් දැන් අතේ තියෙනවානේ ගංගා. ඊළඟ ප්‍රශ්නට ගිහිල්ලා ඔය 250 රුපියල් 500ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ගංගා, ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ඇඟේ තියෙන බර වැඩි. බර අඩු කරගන්න ඕනේ කියලා හැමතිස්සෙම කල්පනා කරනවා, ජිම් වලට යනවා, කෑම පාලනයක් එහෙම ගොඩක් අය කරගෙන යනවා. කෑම ගන්න විනාඩි 30කට කලින් වතුර බිව්වොත් ශරීරයට ඇතුළු වන කැලරි ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. බර අඩු කරගන්න ප්‍රමාණවත් නින්දකුත් අපිට අනිවාර්යම ඕන වෙනවා. මං අහන ප්‍රශ්නේ, මේ අතරින් ශරීරයේ බර අඩු කරගන්න හිතන කෙනෙකුට සුදුසුම පළතුර මොකද්ද? 1 ස්ට්‍රෝබෙරි, 2 කොමඩු.
3: නියමයි ගංගා, රුපියල් 500ක් පොකට් මනි දිනා ගන්නවා. ගංගා, ස්ට්‍රෝබෙරි වල ග්ලයිසොමික් දර්ශකයේ අඩු නිසා රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි, ගංගගේ අතේ දැන් රුපියල් 500ක් පොකට් මනි තියෙනවා. ගංගට පුළුවන් මේ රුපියල් 500 රුපියල් 2500ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගෙන. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නෙට යමුද?
2: ඔව් යමු.
1: ගංගා, දැන් ගත වෙලා ගියේ අවුරුදු මාසෙනේ. දැන් අලුත් මාසයක් පටන් අරගෙනත් බොහොම ටික කාලයයි. අවුරුද්ද කියන්නේ ඉරත් එක්ක සමරන උත්සවයක් නේද? සූර්යයාගේ ඉඳන් පෘථිවියට හිරුවෙලිය එන්න මිනිත්තු 8යි තප්පර 20ක් ගත වෙනවා. ලංකාවේ නම් හැම අලුත් දවසකම මුලින්ම හිරුවෙලිය උදා වෙන්නේ නැගෙනහිර වෙරළ තීරයේ තියෙන සංගමං කන්ද ප්‍රදේශයට. මං අහන්නේ ලෝකේ මුලින්ම හිරු උදා වන රට මොකද්ද? 1 කිරිබති රාජ්‍ය, 2 ටොංගා රාජ්‍ය.
3: නියමයි ගංගා, රුපියල් 2500ක් දිනා ගන්නවා. ටොංගා රාජ්‍ය කියන්නේ ගංගා කිරිබති රාජ්‍යයට පස්සේ දෙවනියට හිරු උදා වෙන රට. හරි, ගංගගේ අතේ දැන් රුපියල් 2500ක් පොකට් මනි තියෙනවා. ඉතින් ගංගා, පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක ගැන මොන වගේ අදහසක්ද කියන්න තියෙන්නේ?
2: මම හරියම සතුටින් මුදල් ගන්නද මම හරි ආසන්නේ මේ ප්‍රශ්නකට උත්තර දෙන්න. මම හැමදාම උදේ අහනවා.
3: බොහොම ස්තුතියි ගංගා, උපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිම දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
4: සියතා පොකට් මනි.
1: ආශි ඔන්න අදත් අපිත් එක්ක එකතුලා හිටිය පුරුදු විදිහට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචයි තුරුම් කිනුම විශ්වාසයෙන් පොඩ්ඩු විඩුවෙන් ඉතුරු කරන්න තියෙන එකම හොඳම තැන තමයි මාෂි මේ පැංච ඉතුරුම් කිනුම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි හඳුන්වලා දෙන්නේ. ප්‍රතිලාභ වගේම වගකීමයි විශ්වාසයයි හොඳම හොඳයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වගකීමක් තියෙන ආයතනයක් තමයි මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඉතින් පැංචයි තුරුම් කිනුම ඔයාගේ දරුවා වෙනුවෙන් තෝරගත්තොත් ප්‍රතිලාභ ගොඩයි. මේ හැමදේම ගැන විස්තරවාට දැනගන්න පුළුවන් 13:19ට කෝල් එකක් ගත්තොත්.
3: ඒ විතරක් නෙවෙයි, හෙට දවසෙත් අපි පොකට් මනි අරගෙන එනවා. අද දවස් අපි පොකට් මනි අරන් ආපු විදිහටම ඉතින් 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිල මලිලාට ඔන්න මැසේජ් එකක් එවන්න පුළුවන්. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අතට අරගෙන එවන්න ඉක්මනින් අපිට මැසේජ් එකක්. අපි ලෑස්තිලා ඉන්නවා මේ පැපෙන් පොකට් මනි දෙන්න.
1: රයිට් ඔන්න අලුත් මාසයක් තමයි පටන් ගත්තේ. අද ওই විදිහට අපි තරඟ කරන්නේ පොඩ්ඩු 4 දිනක එක තුන අම්මගේ මම ආශි.

0: සියතා දෙවයිනපුරා
1: ඔබ නොදන්න මෙඩිසින්
2: ඔබටත් නිතර ඇතිවෙන කොන්ද වේදනාවක් තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: කොන්ද වේදනාව අපි අතර බොහෝ දෙනෙකුට තියෙන සුලභ රෝගී තත්ත්වයක්. මේ වේදනාව විවිධ පුද්ගලයන්ට විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. ඔබ විවේකයේ සිටින විට, එහෙම නැත්නම් ඔබ ඇවිදින විට, ඔබ යම්කිසි කාර්යයක් කරන විට, ඔබ යම්කිසි බරක් උසවන විට, එහෙම නැත්නම් ඔබ ව්‍යායාමයක් කරන විට ආදී වශයෙන් කොන්ද වේදනාව විවිධාකාර විදිහට හැදෙන්න පුළුවන්. සමහරුන්ට මෙම වේදනාව සති ගණන්, මාස ගණන්, එහෙම නැත්නම් වසර ගණන් තියෙන්න පුළුවන්. සමහර විට මේ කොන්ද වේදනාව ඔබට තියෙන යම්කිසි භයානක රෝගයක මූලික රෝග ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබගේ කොන්ද වේදනාව දිගු කලක් තියෙනවා නම්, ඒ වේදනාව ඔබගේ දෙපා දක්වා ගමන් කරනවා නම්, වේදනාව සමගම ඔබගේ දෙපාවල යම්කිසි හිරිගතියක් හෝ දුර්වලතාවයක් තියෙනවා නම්, ඔබගේ සිරුරේ බර අඩු වීමක් තියෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඒ වගේම කොන්ද වේදනාව සමගම ඔබට උණ මුත්‍රා කිරීමේදී යම් යම් වෙනස්කම් ඇතිවීම හෝ මලපහ කිරීමේදී වෙනස්කම් ඇතිවීම තිබෙනවා නම්, ඔබ ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මාංශ පේශිවල හෝ ලිගමන්ටල ඉරියාම් හෝ ඇලියාම්, ඔබගේ කොඳුවට පෙළී ඇති අස්ථිවල ඇතිවන රෝගී තත්ත්වයන් වගේම වෙනස්කම් නිසා ආතරයිටිස්, ඔස්ටියෝපොරොසිස් වගේම ඔබගේ කොඳුවට පෙළෙහිත්, ඒ වගේම ඔබගේ උකුල්ලස්සවලත් ඇතිවන ප්‍රදායක තත්ත්වයන් නිසාත් ඔබට කොන්දේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. ඔබට ඇතිවන කොන්දේ වේදනාව කිසිම විටකත් නොසලකා හරින්න එපා. බොහෝ දෙනෙකුට තිබෙන කොන්දේ වේදනාව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්.
3: අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: සහඟුම් මෝතා colors and flavors සිත සනසන වර්ණ සහ රස මිහිර.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
6: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
7: Pizza Factory. Family, friends and pizza.
8: Gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, මම ශේනියා. foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 7777.
11: ලක්කක චාර්ජ් කළේ නැද්ද?
12: මොකද්ද මහත්තයා?
11: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
13: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.

0: සතුටයි ජීවිතේ.
1: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතක.
3: ඇලුමිනියම්නේ
4: මාත්මයා. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
7: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
6: අම්මා වෙපින් මට වටිනවනේ.
8: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
9: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
11: powered by bid to win
12: 98.2 FM 98.2

0: hello, hello, hello, hello.
1: Hi, good morning.
0: Good morning, good morning.
2: Me?
0: හැමදාම රටේ ප්‍රශ්නයි ලෝක ප්‍රශ්නයි කතා කරලා උදේ පාන්දර උළුනරක් කරන්න ඕනේ.
1: ඔව් අනේ පොඩි බ්‍රේක් එකක් ඕනේ අපිට.
0: අපිට පොඩි රෙස්ට් එකක්
1: ඕනේ. Yes.
0: අපි මේ හැමෝගෙම කියන්නේ පොඩ්ඩක් ඔය කලබැගෑනි කරගන්න එක නතර කරලා හැම එකම නාන එක පොඩි වෙලාවකට නැවතුවා නම් අපිට පොඩි රෙස්ට් එකක් ඕගොල්ලොත් පොඩි රෙස්ට් එකක් ගන්න. පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයෙත් පාරක් නානවා නම් එහෙම අපට
1: නාන්න නෝන.
0: හරි. නාන්න නෝන. ගොඩාක් ඉවෙන්ට්ස් හැන්ඩල් කරන්න අමාරුයි. මම කල්පනා කළා ලෝක දේශපාලනය රාජ්‍ය පාලනය ඔක්කොම පැත්තක දාලා
1: හරි
0: අපි යන් මේ විශ්ව පාලනයට යන්.
1: ඊට වඩා ලොකු
0: මේ දෙක කරගන්න බැරුව යනවා විශ්ව පාලනය. යමල්ලකෝ දැන් උදේ
1: හරි
0: මේ ජපන් කතාවක තියෙනවා එක කාලෙක ලෝක පාලකයා වුණේ හනුනිම් කියන දෙවියා කියලා.
1: හනුමුන්
0: හනිමුන් සිහිම්ම නෙමෙයි.
1: දෙවියගේ
0: නම හනුනිම්. හනිමුන් යනවා මේ මහත්යත් එක්ක කතා. මේක මේ හනිමුන් යවන වෙලාවක් නෙමෙයි මේක මේ සඳුදා උදේ ෂෝ එකේ නෙමෙයි.
1: හරි ඔකේ හනුනිම්.
0: මොකද හනිමුන් යන බැරි වුණා. මොකද කියන්නේ?
1: රි හරි.
0: මේ ඇවිල්ලා හනුනිම් දෙවියා.
1: ඔකේ.
0: දවසක් මේ ලෝකපාලන හනුනිම් දෙවියගෙන් හදිසි පණිවිඩයක් ආවා කුකුලටයි බල්ලටයි ඌරටයි වහාම මුණ ගැහෙන්න එන්න කියලා. ඒ වගේ පදිසි කැඳවීමක් ආපහම ඕන මිනිහ කලබල වෙනවා. දැන් හිටි ගමන් අපිට බොස් එන්න ගියාම අපි මෙතන ඉඳලා යනකම් කල්පනා කරන්නේ මොකද්ද කරේ මොකද්ද කෑවේ මොකද්ද නෑවේ මොකද්ද එනගත්තේ
1: මොකද්ද හොරකම් කරේ
0: මොකද්ද හොරකම් කරේ අර කොහොරකම් කරපු එක ආරංචි වුණාද තමයි අලුත් හොරකමක්ද කුකුලයි බල්ලයි ඌරයි දැන් ඕවා තමයි හිත හිත
1: යන්නේ. හරි.
0: මොකටද දන්නේ ඉන්න කිව්වේ නේද? දැන් ඔන්න තුන් දෙනාම එක මොහොතකින් හනුනිම් දෙවියන්ගේ ඉස්සරහා.
1: හරි.
0: ඊළ දිහාඳුරුනේ අපි ආවා. අපිට එන්න කිව්වේ මොකක් හරි වැඩේ කරලාද අපි?
3: නෑ. මට උඹලගෙන් විශේෂ කාරණාවක් තියෙනවා ඉෂ්ට කරගන්න. උඹලා යන්න ඕනේ මනුස්ස ලෝකෙට.
0: එතකොට තේරුම් ගන්න එතකොට කුකුලයි බල්ලයි ඌරයි මනුස්ස ලෝකෙ නෙමෙයි හිටියේ.
1: ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙ.
0: ඒක මං හරියට දන්නේ නැහැ. මරේ හනුනිම් දෙවියෝ කොහෙ හරි ඉන්න හරියක තමයි ඉඳලා
1: තියෙන්නේ. හරි ඔකේ.
0: උඹලා වහාම යන්න ඕනේ මනුස්ස ලෝකෙට. ගිහිල්ලා මිනිස්යන්ට ආදරණීය කරුණාව දක්වලා ඒ අය වෙනුවෙන් යම්කිසි සේවයක් උඹලා කරන්න ඕනේ. උඹලා කරපු සේවය මොකද්ද කියලා මං දවසක උඹලව කැඳවලා අහනවා. එදාට උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. සිංහල මේගොල්ලන්
1: මනුස්ස ලෝකෙට එව්වා.
0: මනුස්ස ලෝකෙට එව්වා.
1: හරි.
0: කාලේ ගත වුණා. ආපහු මේ තුන් දෙනාව හනුනිම් දෙවියෝ ගෙන්නවා.
1: හරි.
0: ගෙන්නලා ඇහුවා. කුකුලා කියාපන් බලන්න. උඹ මනුස්ස ලෝකෙට ගිහිල්ලා මිනිස්සුන්ට ආදරය කරුණාව දැක්කුවද? ඒ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන දෙයක් කළාද?
1: හරි.
0: මේවා පුදුම දෙවිවරු. මේ මැජික් බලෙන් යවන්න පුළුවන්, ගේන්න පුළුවන්, ලෝකය පාලනය කරන්න පුළුවන්. මුන් තුන් දෙනා ගිහිල්ලා මනුස්ස ලෝකෙ කරේ මොකද්ද කියලා උන් තුන් දෙනා ගන්නවා. මේවත් ඉතින් ආණ්ඩුව වගේම තමයි වෙලාව.
1: හරි.
0: උන්දල කරපු එක ලොක්කදාගෙන. හිතන්නකෝ මේ හැම තැනම තත්ත්වෙ මේකයි. හරිද? ඉතින් දැන් කුකුලගෙන් අහනවා. කුකුලා කියනවා මේ මනුස්ස ලෝකෙ මිනිස්සු හරි රුසියෝ නිදාගන්න හැම වෙලාවම නිදාගන්නෝ. ඉතින් මම පුරුද්දක් හැටියට පටන් ගත්තා හැමදාම පාන්දර 3:00 වගේ වෙනකොට අඬලන්න. මිනිසුන්ට කියන්න අලුත් දවසක් උදා වුණා දැන් නැගිටින්න වෙලාව හරි.
1: හරි.
0: වැඩ පටන් ගනිල්ලා රට දියුණු කර දියුණු. මේ කියන මේ රට දියුණු කරන කෑල්ල ඇවිල්ලා මේ අපිට මේ කරගන්න බැරි වෙලා
1: තියෙනවා. ඒක දියුණු කෑලියෝ නැහැ.
0: දියුණු කෑලියෝ නැහැ.
1: කුකුලක් ගැන කියමුක.
0: මිනිස්සුන්ට මම පණිවිඩය දුන්නා.
1: හරිත්
0: එක මගේ නෝනා ඒගොල්ලන්ට බිත්තර පවා දුන්නා. හනුනිම් දෙවියන්ට සන්තෝසයි.
1: හරි.
0: උඹ නියමෙට වැඩේ කරලා තියෙනවා කුකුලා. මම උඹට දෙනවා රතු පාට ඔටුන්නක්.

0: දිවියනි මම. ඌ ලිස්ට් එකක් මගේ. එතකොට ඔබට නිදාගන්න ඕනේ නැද්ද? ආ නෑ පොඩ්ඩක් නිදාගත්තා. හැබැයි ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා කෑම කාලා නිදාගන්නකම් විතරයි.
1: හරි.
0: ඊට පස්සේ මම නැගිටලා සේවය කළා. ගේමුර කරා.
2: ෂා. ෂා.
1: දෙවියන්.
0: දෙවියන්. මම දවල් ඉස්සරහ.
1: ෂා.
0: දෙවියන් පටවාලේ. දෙවියන්
2: ෂා.
1: වව්.
0: ඉංග්‍රීසි බෑ.
1: හා ඔකේ.
0: ඉංග්‍රීසි ගොඩක් අඩු බෑ.
1: මටත් බෑ දෙවියන්ටත්.
0: දෙවියන්ටත් බෑ. බයින්න එපා. හනුනිම් දෙවියන්ටත් බෑ.
1: හරි.
2: බොසෑහෙන සේවයක් මට සතුටුයි මගෙන්.
0: මම උඹට අතිරේක කකුලක් තෑගි කරනවා. ඔයා දන්නවද බල්ලට කකුල් තුනයිලු තිබුණේ දවස්වල. හොඳේ.
1: සීරියස්ලි?
0: දැන් මේ හතරවෙනි කකුල දෙනවා දෙවියෝ. උඹට මම හතරවෙනි කකුලක් දෙනවා.
1: ඉසර ත්‍රිවිල්ද?
0: ත්‍රිවිල් නේද
1: තියෙන්නේ?
0: ඕ. ඉතින් දැන් බල්ලට සන්තෝසයි.
1: ඕකේ.
0: දැන් ඌරගේ වාර. එතකොට ඌරා උඹ?
2: දෙවියනි මේ මේ මේකයි. එතම කියන මොකක් කරන්න හම්බුන්නේ නැහැ
0: මේ මේ මොකද මම කරන්න හදන වැඩේ මුන්දෙන්න කරලානේ හ්ම් හ්ම් මම කල්පනා කරන දේ මුන්දෙන්න කරලා
1: හරි
0: එතන මොකද කරේ
2: ඔබ විතර මොකද කරේ
0: හ්ම් මට හැමදෙස්සෙ දෙවියගේ වොයිස් එක අහන්න කරන්නේ මුත්තේ මර පුරුද්දට යන මේ දෙවියනි මේකයි ඉතින් මේ ගොඩක් දේවල් මේ මෙහෙම බැලුවට කරන්න දෙයක් තිබුණේ මේ මම කල්පනා කර කර හිටියා ඉතින් මේ ඉතින් මිනිස්සු මට කණ්ඩක් දුන්නා මං ඒවත් කාලා නිකන් ඔය නිකන් පාඩුවේ හිටියා මේ එතකොට ඔබ මොකක්වත් කරේ නැද්ද? මොකක්වත් කරේ නැ නේ නම් ඉතින් මොකක්වත් කරන්න කරානම් කියනවනේ.
1: හා ආ
0: දෙවියන්ගේ මොකද ඇටිටියුඩ් එකත් ඇල්ලුවේ
1: නැහැ. තාත්තා
0: කඩුව දුන්න පාර කැපුණ නහය. ඒ නහය කැපිච්ච පාර තමයි ඔය ඌරගේ නහය කොට වෙලා. හරිද?
1: හරි.
0: කරලා පෙන්නන්න ඕනේ. අපිට පේනවා කවුරුද ඌරෝ ඉන්නේ
1: කියලා. හරි.
0: හරිද? නගපාන්න ඕනේ. ඌරගේ නහය කොට උනේ ඔන්න ඔය විදිහට.
1: හා
0: කුකුලට කරමලේ හම්බුනේ ඔන්න ඔය විදිහට
1: අර ඔටුන්න දාලා
0: ඔව් මේකන මර පොඩ්ඩක් කියන්න ලැජ්ජයි නමුත් මං කියන්නම් දැන් බල්ලෙක් එයාට මුත්‍රා කරන්න වගේ වුණාම
1: මේ
0: අර කකුලක් මෙහෙම උස්සන්නේ
1: ඒ
0: දෙයියු දීපු කකුල ඒකේ ඒක මේ ඒක ජරාවේ කියලා තමයි ආ
1: උස්සන්නේ
0: අනේ ගයි මේ මන්නේ මේ අවස්ථාවේදී කියන්න ඕනාව තියෙන්නේ
1: හා ඕකේ ඕකේ
0: ඉතින් මේ කතා විශ්වාස කරන එක නොකරන එක ඔයගලගේ වැඩක් ඒක මගේ ප්‍රශ්නයක්
1: නෙවෙයි
0: ඔබට සුබ උදෑසනක්
1: good morning

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා.
1: මේ මගේ චේන් එක ටීෂර්ට් එක එළියට දාලා තියෙන්නේ.
2: ඒක අතක ගායන හැම වෙලාවෙම අතක ගහ මොනාරි භූතයෙක් කෙනාද ඔකේ?
1: නෑ මට එන එනර්ජි එකක් වගේ. මේක කැරට් 22 ගානට කැරට් 22
2: කොහොමද කියන්නේ?
1: පවුම් 15. මේක කෙලිම
2: මොන නූලක් වගේ එකක් වෙන්නේ කියන්නේ නම් පවුම් 15.
1: තින්ගා
2: පවුම් 15 දෙපැත්තෙන් අල්ලලා ඇදලා හදලා ඇත්තේ. පවුම් 15
1: විකට හදලා තියෙනවා මේක.
2: පවුම් 15 ඔච්චර හිණියට හදුවේ කොහොමද මම මේ කල්පනා කරා.
1: එම බය නැතුව කියන්න පුළුවන් ද ඔබ ගාව තියෙන
2: පවුම් 15 පවු පවුනේ පවු
1: කොහෙන්ද
2: ගත්තේ? නමවත් දන්නේ නැතුවද ගත්තද නැ කියන්නේ.
1: මේක ඇත්තට බලා ගන්න ඕනේ නැනේ චෙක් කරලා පොග්
2: දැන් සකයිනේ
1: පොඩි එකක් තියෙනවා ඇත්තට.
2: ඔය චෙක් කරන්න වාගේ ඔය චේන් එකේ තියෙනනේ අර ගාන්චුව. ඔක කනෙක් කරන්න ඊට පස්සේ.
1: ඒ කළු පාට.
2: කළු පාට. ඒක මොනවා කළු රොලින්ද හදන්නේ?
1: ඒ ඇයි ඒක?
2: ඔගේ කරාබු දෙකේ ඊට පස්සේ කැලේ දෙක කළු රොලියෙන් හදන්නේ. බාල රත්තරන් විකුණන පාළු වීදියේ ගෑනු ළමයි පියා බලා ඉස්සරත් ගියේ.
1: අපි ආවුණා බ්‍රෝ.
2: ආවුණා නේද?
1: යස්.
2: කරාබු බෝලේ කළු වෙලාද? බාල රත්තරන්.
1: හරි.
2: ගාන්චෝ කළු වෙලාද? බාල
1: රත්තරන්.
2: ආවුණා නේද?
1: යප්.
2: අපිට හොඳ මූණ පෙන්නන හැමෝම හොඳ නෑ. නීති රෙගුලාසි වලට ගරු කරන මිනිස්සු නීති රෙගුලාසි නිසාවත් වැඩ කරනවා හරියට. තේන්න. රත්තරන් එක විශ්වාස කියන එක එකටයි විදින්නේ. ඒක වෙන්වෙන් වශයෙන් නැහැ.
1: හරි ඔකේ.
2: අන්තික විශ්වාස කියන එක 99% ව නැහැ. 100% එක්කෝ නැහැ. 100%
1: එක්කෝ නැහැ.
2: එක්කෝ නැහැ. මගේ මිත්‍රයා නිලන්ත තමයි මට ඒක කියලා දෙන්නේ.
1: හරි.
2: ඒක බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. ගගෙන.
1: ඔකේ.
2: විශ්වාසය කියන එක 100% එක්කෝ 0.98 99 කෑලි විශ්වාසි නැහැ. 100% අවිශ්වාසයි කියලා එකක් තියෙනවා. මොකක්ද ඒ?
1: එහෙනම් අවිශ්වාසයි.
2: එහෙනම් අවිශ්වාසයි. ඔබ රත්තරන් එක අනුදුනුවක් කරනවා නම් Vogue Jewelers මතක තියාගන්න. Vogue Jewelers එක මතක තියාගන්න. ඒගොල්ලෝ ISO standards වලට වග කියනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ වටේම ISO කියන ආරක්ෂාව දීලා තියෙනවා. ඒක වැදගත් ඔබට එයාලටත් වඩා.
1: ඒ ගනුදෙනුව කරනකොට එතකොට තමයි විශ්වාසය අපිට මනින්න පුළුවන්.
2: සර්ටිෆයිඩ් නේ ඒගොල්ලන්ගේ සර්විස් එක. ඒගොල්ලන්ගේ වැඩ, ඒගොල්ලන්ගේ බඩු සියලු දේ සර්ටිෆයිඩ්. එහෙම තමයි කරන්න ඕනේ. නැත්නම් ඔබ ආයෝජනයක් කළ රත්තරන් අරන් අහුවෙනව තරම් දුකක් තියනවද ලෝකෙ වෙන?
1: සල්ලිත් වියදම් කරන මොකක්ද ජීවිතේ නේ?
2: හොඳම ආයෝජනෙත් හොයාගෙන.
1: ඒකනේ.
2: සල්ලිත් වියදම් කරන. අනේ කැරට් 22 කියලා අරන් ඇවිල්ලා මෙන්න කැරට් 20. ඔබ දන්නවද ඔබට වෙන පාඩුව? පවුමකට කැරට් 2 ගානේ පවුම් 3-4කට පාඩු නම් ඔබට වෙන පාඩුව ඔබ දන්නවද? සමහර මිනිස්සු කරනවා කැරට් ගාන අඩු කරලා.
1: හරි.
2: කැරට් ගාන අඩු කරලා. ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන්ට කියනවා අර ගොල්ලන්ට වඩා අපේ මේ ගණන් අඩුයි. ඉතින් කැරට් ගාන අඩු කරපට පස්සේ ගාන අඩු කරන්න බැරිය.
1: ඕනේ.
2: කැරට් ගාන අඩු කරාට පස්සේ ගාන අඩු කරන්න පුළුවන්. එකම මාළේ ගිහලා බලනවා Vogue Jewelers එකේ. තව තැනකත් බලන්න.
1: හරි. ඔකේ.
2: එක තැනක මාර අඩුයි. ඒගොල්ලෝ කියනවා අපි ඒගොල්ලෝ වගේ නෙමෙයිනේ. ඔය බොරු ගණන් චාර්ජ් කරන්නේ නැහනේ.
1: හ්ම්
2: හ්ම්. අපි වෝග් වගේ මේ බොරු ගණන් චාර්ජ් කරන්නේ. අපි මේ මම අපි ගොඩක් අඩුයි. චෙක් කරලා බලනකොට ගාන අඩුයි, කැරට් ගාන අඩුයි ඒගොල්ලන්ගේ.
1: අඩුයි තමයි ඉතින්.
2: ඉතින් අඩුයි තමයි. කැරට් ගාන අඩු කරාම අඩුවට දෙන්න බෑ. ඉතින් ඇත්තරත්තරන් වෙනකොට බාලරත්තරන් නැරන් ගිහලා තියෙන අඩුවට. ඔබට අඩුවට බාලරත්තරන් කමන්න නැත්තම් කමන්න. නැත්තම් ඔබ 22 කියලා නම් ඔබ ගන්න හිතාගෙන Vogue Jewelers එකෙන් ගන්න.
1: මේ ලෝකේ තියෙන වාසනාවන්තම නම් ටික මම දැන් කියනවා අරවින්ද. බලන්න ඔබේ නමක් තියනවාද කියලා. මේ තමයි වාසනාවන්තම නම්. සුබ දවසක්. ගොවිසෙත. මහජන සම්පත. ධන නිධානය. මෙගා පවර්. ලකි 7. හඳහන. අද සම්පත. ජය 7. සමෘද්ධි. මේ තමයි වාසනාවන්තම. සල්ලි උතුරන නම් තමයි මම මේ ටිකට කලින් කිව්වේ. මේව ඉතින් නම් විදිහට දාගන්න. මේවා තමයි ලොතරැයි. NLB එකේ ලොතරැයි. දන්නවනේ කෝටි ගණන් වල සල්ලි වෙන් කරලා තියෙන ඔබ වෙනුවෙන් කරන්න තියෙන ලොතරැයි ගන්න එක රටාව හරියට ගැලපිලා ඉලක්කන් ටික අකුරු ඔක්කොම ලග්න ටික සෙට් වෙලා ආවොත් ඔබ ජයග්‍රාහකෙක්. අනිත් එක තමයි රුපියල් 40ක් වියදම් කරලා ගන්න මේ ලොතරැයි. හිතන්නකො ලොතරැයි 5ක් ගත්ත කියලා. එකකට කොහොම හරි කැරකිලා දිනුමක් තියෙනවනේ. ඒ වගේ දිනන්න සම්භාවිතාවය වැඩි කරලා තියෙන්නේ NLB ලොතරැයි වල. මම නම් කියන්නේ try එකක් දෙන්න. රුපියල් 40ක් වියදම් කරන්න පසුබට වෙන්න එපා සහෝදරයා. try එකක් දෙන්න.

0: උදේ 7:36 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: හොඳට දැනෙන රසකම හිම.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් බ්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: 1880 CDB රන් අය රත්තරන් අයද නිස්තරම් අතර
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111 544 5000
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුදුසිටි වෙතින් මෙගා වට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි Magic chocolate ice cream ඉතිරිය රුපියල් 240යි Pears Naturals Cocoon Baby සමාන් মালටි පැක් ඉතිරි රුපියල් 210යි Cargill's Food City
3: app එකෙන් ගත්තත් Hatch 15 reload කරලා ගත්තත් Hatch 15 app එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනන නම් Hatch 15 Hatch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් Hatch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter then rata pura vihidunu DPMC pradarshanagara saha dealer jale
5: dial janela

0: හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
1: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවා කියලා. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
2: ගිහන්. හැබැයි එකක්.
1: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස් ගේ. හැබැයි සින්දු දෙකක්.
3: සතියේ දවස් පහේම උදේ 10ට.
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මලින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරනින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Van Desi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win

රයිට් අදත් අපි හොරයිසන් කැම්පස් එක ගැන කතා කරන ඔබේ අධ්‍යාපනය ගැන ඉස්සරහට කතා කරගෙන යන්න. ඒ වගේම Honor X9D ෆෝන් එක ගැනත් විස්තර කියන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක අඩුම මිලට ඔගලන්ට හැමදාම වඩු ගන්න පුළුවන් තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි. තව අපි මතක් කරන්න ඕනේ අපේ බජාජ් ත්‍රීවිල් එක ගැන, පෙට්‍රල් අලුත්ම ත්‍රීවිල් එක ගැන විස්තර කියන්න තියෙනවා. සහ කලරප් වහලක් ගැනත් ඔගලන්ට මතක් කරන්න ඕනේ. ලස්සන වහලක් ඕනේ නම් කලරප් සයිට් එකට ගිහිලා බලන්න. ඒත් එක්කම ඕනම දෙයක් ඕඩර් කරගන්න කප්රුක සයිට් එක තියෙනවා, ඒගොල්ලන්ගේ ඇප් එක තියෙනවා. ඒ වගේම 13:37 ඒගොල්ලන්ගේ ෂෝට් කෝඩ් එකක් තියෙනවා. ප්‍රයිම් ගෲප් එකේ අපි මේ දවස්වල ඕපන් හවුස් එක ගැන කතා කරන්නේ 88 රෙසිඩෙන්සීස් වල. ඊළඟට හච් 15 පැකේජ් එක ගැන විස්තර කියන්නත් ඕනි. චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූට එක ගැන කතා කරන්නත් ඕනි. කොච්චර ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තිබුණත් මේකට ගහන්න බෑ. හරිද? මේක ඇවිල්ලා ආයි නෙක්ස් ලෙවල් ඉලෙක්ට්‍රික් ස්කූට එකක් තමයි චෙතැක් කියලා කියන්නේ. ඒ වගේම NLB ගැනත් මතක් කරන්න ඕනේ. NLB ලොතරැයි වැඩි වැඩියෙන් ගන්න දිනන්න තියෙන චාන්සස් වැඩි. පැල්වත්ත කිරි අපේ රටේ හොඳ රහට බොන්න පුළා උක්කුම උකු කිරි එක තමයි පැල්වත්ත කිරි කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම ට්‍රයි කරන්න. ඒත් එක්කම අපේ තව ප්‍රොඩක්ට් එකක් අපි මතක් කරනවා, කැන්ඩස් චොක්ලට්. අපේ රටේ නිෂ්පාදනය කරන ලෝකයක් දන්න සුපිරිම චොක්ලට් එක තමයි කැන්ඩස් චොක්ලට් කියලා කියන්නේ. WD-40 හැම කෙනෙක්ගෙම ගෙදර තියෙන්න මෝනි වැඩ 2000ක් විතර, පොඩි පොඩි වැඩ 2000ක් විතර කරගන්න පුළුවන් WD-40 වලින්. ඒත් එක්කම අපි CA ශ්‍රී ලංකා ගැනත් කතා කරනවා, අපි කමර්ෂල් බැංක එක ගැනත් කතා කරනවා. වැඩි විස්තර කියන්න තව පොඩි වෙලාවකින්.

0: ජීවිතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
1: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
2: ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000
6: අයියා මට ඇපල් මලක් දෙන්න
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
6: අයියා මට මල් ගොඩාක් දීලා
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සු

0: සියත දෙවයින පුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
3: අනුග්‍රහය නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak dina ganna.
6: Good morning. Hada thiyena honda dewa kiyanna patthare balagena me ida kalin thawa watina paniwida kiyapath thiyenone matak karanna one. Api e tika kiyalama patthare balamu ne. ඉස්සෙල්ලම අලුත්ම නිවුස් එකක් තියෙනවා ඔයාට කියන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන ස්විස් ටෙක් ඇලුමිනියම් දාපු ඔබේ කොටේෂන් එක මේ දවස් ටිකේ අපි මේ කෙන අංකයට වට්සප් කරොත් එහෙම රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ්බැක් ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා දැන් ඔය කෑෂ්බැක් කියන එක ඇහිච්ච ගමන් ඔයාට එන ප්‍රශ්නයක් තියෙනවා ඒක කොහොම වෙන එකක්ද නේ හරිනේ හරි මං කියන්නම් මේක හරි සරල වැඩක් තියෙනවා ඔයාලු තෙන් ගයක් හදනවා නම් ගයක් අලුත් කරනවා නම් නැත්නම් බිස්නස් එකට බිල්ඩින් එකක් හදනවා නම් මොනවා හරි මේ මොන දේ කළත් ෆැබ්‍රිකේටරගෙන් ස්විස් ටෙක් ඇලුමිනියම් දාලා කොටේෂන් එකක් ගන්න ඒ කොටේෂන් එක 0.76780.78 වට්ස්ඇප් කරන්න ස්විස් ටෙක් ඔයාගේ ප්‍රොජෙක්ට් එක බලලා කෑෂ්බැක් එකක් දෙනවා කොහොමද වැඩේ අලුත්ම වැඩේ නියම වැඩේනේ හරි මේ ගැන මේ වගේම අපි දිනපතා මතක් කරන්නම් මේ ගැන මේ කෑෂ්බැක් එක ගැන ඒ වගේම මතක් කරන්න ඕනේ ස්විස් ටෙක් ඇලුමිනියම් ස්ලිම් ලයින් සීරීස් එක පිළිබඳවත් ඔයාගේ හදනවා නම් ඔෆිස් එක හදනවා නම් මේ දවස්වල මේ තියෙන අධික රස්නේ ඒ වගේම හිරු එළිය අවශ්‍යතා මේ හැමදේම එක මෙලුවම අලුතෙන් හදන ගෙවල් වල ඩිසයින් එකට හොඳටම ගැලපෙන්නේ මේ ස්ලිම් ලයින් සීරීස් එක ඔය ස්ලිම් ලයින් සීරීස් එක ගැනත් ඔයාට හොඳට දැන කියා ගන්න බලන්න පුළුවන් ස්විස් ටෙක් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියා නම් අංක 118 නාවල පාර නාරහෙන් පිට තමයි තියෙන්නේ අරමයන් කිව්වේ නෑ නේද මේ නම්බ එක ඉස්සලා අර කෑෂ්බැක් කරන්න ඕනේ නම්බ එක මේ කොටේෂන් එකේ වන්න ඕනේ නම්බ එක කිව්වේ නෑනේ කෑෂ්බැක් ගන්න මෙන්න නොම්බරේ 0.76780.7000 0.76780.7000 හොඳට මතක තියාගන්න කිව්වත් වගේත් මතකයි කොමලක් කමන්න වැඩි වෙන්නේ නෑනේ අපි ඊළඟට මේ අලුත් තව පණිවිඩයක් තියෙනවා කියන්නේ එක්සයිට් ගැන එක්සයිට් අරගන්න ලක්කක චාර්ජ් කරගන්න පෙබරවාරි 15 ඉඳලා මේ වැඩි ක්‍රියාත්මක වෙන්නේ අගෝස්තු 15 වෙනිදා වෙනකල් ඔයාට අවස්ථාව තියෙනවා හැම සතියෙටම එකෙක් ගානේ ජයග්‍රාහකයෝ 24 දිනක් තෝරලා අඟල් 55 LED UHD Smart TV එකක් තෑගි දෙනවා genuine excite motor අත බැටරියක් ගන්න ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් එහෙම නැත්නම් බලේලා තලවි නියෝජිතයකින් එතකොටම ඔයාට හම්බෙනවා වරන්ටි එක සක්‍රිය කළා තමයි ඒගොල්ලෝ දෙන්නේ ඊට පස්සේ ආ මේ තරගටි බිම ඇතුළත් වෙනවා එක්සයිඩ් අරගන්න ලක්කක චාර්ජ් කරගන්න වැඩේට නිකම් ඔයා ඇතුල් වෙනවා කොමුණත් පෙබරවාරි 15 ඉඳලා අගෝස්තු 15 වෙනකන් තමයි මේ වැඩේ තියෙන්නේ අවුරුදු 100කට වැඩි ප්‍රමුඛතම සන්නාමයක් තමයි එක්සයිඩ් කියලා කියන්නේ ඔය ගම මේ පණිවිඩයත් හොඳට මතක තියාගන්න රත්තරන් වටින පණිවිඩයක් මේ සල්ලි හදිස්සියක් වුණ වෙලාවට අති රත්තරන් තියනවා කියලා කියන්නේ ඉතින් හිතට ලොකු සහනයක්නේ ඔබේ රත්තරන් වලට ඔබ වගේම වටිනාකමක් දෙන CDB එක රන් ගනුදෙනු කරන්න ලැබෙනවා කියන හිතට ලොකු ලකු සහනයක්. ඉතින් CDB රත්තරන් ණයදින ඉස්තරම්ම තැනින් දැන් ඔයාට ඉහළම මුදලක් එක තෑගිත් දෙනවා. සල්ලි විතරක් නෙවෙයි තෑගිත් දෙනවා. CDB තෑගිමවන රත්තරන් තමයි මේ වැඩේ. ඔබේ සෑම රන් ගනුදෙනුවකටම ග්‍රහ විදුලි උපකරණ, තරුපන්ති හෝටල් නිවාඩු, ෆැෂන් සහ සුපර් මාකට් වලින් රුපියල් 25000 හෝ රුපියල් ලක්ෂය දක්වා වටිනා තෑගි වවුචර් දිනා ගන්න පුළුවන්. පවුමකට රුපියල් 325000ක ඉහළම අත්‍යකාරමක් එක අඩුම අඩු පොලිය ලබා දෙන CDB වෙතින් රුපියල් 10000ක හෝ ඊට වැඩි සෑම රන් ගනුදෙනුවකටම මේ දිනුම් ලැබීමට ඔයා ඇතුළත් වෙනවා. වැඩිවිස්තර සඳහා 0.1183880 මතක තියාගන්න 0.1187380 CDB run අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. දැන් බලමු පත්තර කීපෙම තියෙනවා මේ ලංකාවට ආව මාලදිවයිනේ ජනාධිපතිතුමා දිවයින මෙන්න මෙහෙම වාර්තා කරනවා මාලදිවයින ජනාධිපතිට උණුසුම් පිළිගැනීමක් අපේ අගමැතිතුමිය ඇතුළු නිලධාරීන් ගිහිල්ලා එතුමාව පිළිගත්ත මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාව. අපි ඊළඟට දකිනවා දිවයින ප්‍රධාන සිරස්තලයේ තියෙන මේ වසරේ 6 වරටත් තෙල් මිල නැගී පාසල් වෑන් ගාස්තු 12%කින් වැඩි කරනවා. බහලුම් ප්‍රවාහන ගාස්තු වෙනසක් නැහැ. ජුනි මාසයේ තෙල් මිල නැග්ගොත් බස් ගාස්තු වැඩි කරනවා ගැමුණු කියයි. ත්‍රිරෝද ගාස්තු වැඩි කරන්න වෙනවා ත්‍රිරෝධ රියදුරු සංගමය. ගාස්තු වැඩි වෙච්ච හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඉලක්කනොත් මෙතන තියෙනවා නිවුස් වලින් වහොතර ඇහුවයි ගැන. දැන් දාන්න කොමුණත් වැඩි වුණානේ, දැනෙන්න වැඩි වුණා මේ පාරත්. පත්‍රයේ කියන හැටියට 6 වෙනි පාරටත් මේ වසරේ රුපියල් 2-3 නැග්ගා. හැබැයි ඉතින් ඇයි තෙල් නැග්ගේ කියන එක ගැන අපි හොයලා බලුවොත් ප්‍රධානම කාරණේ මැද පෙරදිග යුද්ධේ එහි බලපෑම මේ තුළ බොහොම පැහැදිලිව තියෙනවා. ඒනට ජනතාව අපේක්ෂා කළේ කනන් නෙවෙයි මේ කොහෙත්ම නැහැ. ඊට පස්සේ අපි මේ අරුණපත්‍රයට පොඩ්ඩක් යමු. අරුණපත්‍රයේ තියෙනවා වසර 3කට පසු පෙට්‍රල් 400 සීමාව පනී. අශිකා ජයවිරගේ පුවත් වාර්තාවේ වැඩිදුර තියෙනවා ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාව සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කිරීමත් එක්ක ඇතිවුණු මේ තත්ත්වය 400 පහු කළා ගියා අවුරුදු 3කට පස්සේ පෙට්‍රල්. සමහරු අතර නම් කතාව තියෙන්නේ ඊටත් වඩා වැඩි වෙයි, වැඩි වෙන්න පුළුවන්, වැඩි වෙනවට ආසාවක් ඉන්නවා සමහර අය. ඒ කොහොම වුණත් අපි දන්නවා ජනතාව විදියෙන් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරම් තව අඩු වෙන්න ඕනේ කියන එක. හැබැයි ඉතින් ඊතන දේ නෙමෙයි වෙන්නේ. අපි ඊළඟට දිවයින පත්‍රයට අවධානය යොමු කරද්දී මෛරලිවල කියපු කතා දෙක තුනක් තියෙනවා. ජනතාව රකින ජනතා ආණ්ඩුවක් පළව වතාවට ගොඩ නැගී තිබෙනවා ජනාධිපති මහරගම මෛරලියේදී කියයි. දැන් මේ ජනතාව රැකීමද මේ වෙන්නේ කියලා සමහර විට කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොරු අල්ලනවා කියපු ආණ්ඩුව අදාලුතින් හොරු නිර්මාණය කරනවා සජිත් සජබ මෛරලියේදී කියයි. සෙනග හිටියෙත් නෑ කිව්වා අන්තිමට. හැබැයි නේද එතුමා කතා කරන වෙලාවේ වත්මන් පාලනය වෙනස් කිරීමට දේශපාලන බෙහෙදයකින් තොරව එක්විය යුතුයි ශ්‍රී ලාංකික සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්තයෝ එකතු වෙන්න ඕනේ මේ ඒ වගේ වෙලාවට වගේම මේ රට වෙනුවෙන් එකතු වෙන්න ඕනේ තැන්වලත් එකතු වෙන්න ඕනේ කියලා අපිට හිතෙනවා. එහෙම වුණා නම් තමයි වැඩි ලස්සන. අපි දිනමින පොඩ්ඩක් බලමු. දිනමින ප්‍රධාන සිරස්තලයේ අද තියෙන්නේ මෙහෙම යාබස් ගනුදෙනුව මහින්දට ප්‍රියංකරට නොතීසි. දොළොස්වනිදා අල්ලස් කොමිසමට කැඳවයි. චමල්ගේ පුත් ශශීන්ද්‍රට ජාත්‍යන්තර වරින්තු කියලත් සඳහන් කළ තියෙන ජාත්‍යන්තර වැඩ කරා මෙහෙම වෙනවා. ඊළඟට අපි මේ දිනමිනේ තියෙන මේන් හෙඩ්ලයින් එක නැවත බැලුවාම මහින්දට ප්‍රියංකර නොතීසි ඇයි මේ කියන කාරණයට අදාළව ගත්තොත් ඔය මේ ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කපිල චන්ද්‍රසේන මහත්තයාගේ ප්‍රකාශවලට අනුවනේ දැන් ඇතැම් අය කියන හැටියට අල්ලස් කොමිසමේ සභාපතිතුමා එතුමාව බය කරලා මේ කට උත්තර ගන්නවා කියලා නේ කියන්නේ. නමල් මහත්තය එහෙම කියනවනේ එහෙම බය කරලා ගත්ත කට උත්තරවල නිසා තමයි තාත්තට එන්න වෙන්නේ මේ මේ මේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ අතරේ දැන් මේ මේ ගනුදෙනු ඔහොම තියෙද්දෙන්කෝ අපි පරණ වැඩකට පොඩ්ඩක් අවධානය දෙමුකෝ. පහුගිය කාලේ මහින්ද මහත්තයා ළඟම හිටපු එක්කෙනෙක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් හොරාට ගනුදෙනු කළා. ළඟම හිටපු එක්කෙනෙක් වැඩේ කළේ. ඒතකොට දැන් ඒ වගේ වෙලාවල් වල එහෙම පැමිණිල්ලක් දාලා ඒ ගත්ත කෙනාට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන එහෙම ගියා නම් සමහර විට ගනුදෙනු වල සමහර එව්ව ඇත්ත නැත්ත හිලි වෙන්නත් තිබුණා. ඒ දවස්වල ඇයි එහෙම නොකළේ කියලා මේවා අහනකොට දකිනකොට කෙනෙකුට පොඩි පොඩි ප්‍රශ්නාර්ථමත් වෙන්නත් පුළුවන්. හරි ගෝමෙන් කොමෙන් හරි කමන්නේ අපි ළඟ නිවුස් එකක් බලමු. දැන් කැඳවීමක් කරනවා කියලා මෙතන තිබුණට මම දැක්කා තියෙනවා දෙවෙනි පිටුවේ දාලා අපිට දැනුම් දීමක් නැහැ. මහින්දගේ නීතිඥයයි කේයි නීතිඥ මනෝජ් කමගේ කියලා තියෙනවා. එහෙම කිව්වට තාම එහෙම නිල වශයෙන් කැඳවීමක් නිශ්චිතව කරලා නැහැ කියලා. නිල දැනුම් දීමක් හෝ නොතීසියක් එවල නැහැ. එහෙම තමයි කියන්නේ. මේ අතරේ දිනමිනේම තියෙන මුල් පිටුවේ අවුරුදු 25ක්ම මහින්දානන්ද පදනම තිබුණේ දුම්රිය ඉඩමක. බදු ගිවිසුම් කැඩුණු නිසා දීපල සියල්ල පවරා ගනි. දිනමින පත්‍රය අපට දකිලා මිනි මහින්ද නෙමේ හොඳට අහගන්න මහින්දානන්ද පදනම තිබුණේ දුම්රිය ඉඩමක කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර කබ්‍රාල්ටරෙහි ග්‍රීක බැඳුම් කරන අඩුව විභාගයට ත්‍රිපුද්ගල මහා අධිකරණයක් පත්කිරීම පිළිබඳව තියෙනවා. මේවා ඉවර වෙච්ච එව්ව නැවත අලුත් වෙලා තිනවා. අලුතෙන් පටන් අරගෙන තිනවා. මේ ගැන විමර්ශන කිරීම ඒ අනුව අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයකට මේවා පවරලා තියෙනවා. මහා භාණ්ඩාගාර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාරාධ්‍යක්ෂගේ මරණ පරීක්ෂණය ගැන වාර්තාවක් තියෙනවා දිනමින පත්‍රේ. මරණ පරීක්ෂණේ වාර්තාව නෙවෙයි මේ කියන්නේ එහිදී හෙළිදරව්වන යම් යම් කාරණා වෙනත් දෙන සාක්ෂි වැඩ මේ ප්‍රකාශ වැඩ තහනම් කිරීමෙන් පවුලට වන ලැජ්ජාව නිසා ඔහු කලකිරීමෙන් හිටියා. පවුල ඥාතීන් කියනවා ඒ ගැනත් විවිධ දැඩි ආන්දෝලනයක් සමාජය තුළ ඇති වුණා. ඇයි එතුමා එහෙම කරගන්න ඇත්තේ? ඇත්තටම පවුලේ අයට සහ එතුමාට සිද්ධ වෙන ලැජ්ජාව ඒ ආතතිය මානසික පීඩනය දරා ගන්න බැරි කමමද? මොකද මීට කලින් ඉතිහාසයේ යම් යම් ගණදුණු හා සම්බන්ධ යම් යම් ආන්දෝලනාත්මක මියයාම් සිද්ධි සිද්ධ වෙලා තියෙන නිසා ඒවත් එක්ක ජනතාව ගලපගෙන කතා කරනවා. අපි ඉන්න අනතුරුව දකි බලමු මෙන්න මේ නිවුස් එක. මහා භාණ්ඩාගාරයේ සයිබර් අපරාධය තාක්ෂණික වාර්තාව අද හෝ හෙට මේ අද හෝ හෙට කිව්වට පස්සේ හෙට කියලා දිනයක් නැහැ කියලා නේ කියන්නේ. එහෙම දවසක් නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ අපිට දකින්න ලැබෙනවා මේ හා සම්බන්ධ තව නිවුස් එකක් දිව ඉන්නේ. හැක කොල්ලේ සොයන්න FBI සහායත් ගනි. චතුරමමුණුව ලියනවා මේ භාණ්ඩාගාර ඇමරිකාන් ඩොලර් මිලියන 2.5 හැකර් ගිණුමකට මාරු කිරීම පිළිබඳ පරීක්ෂණ සඳහා ඇමරිකාවේ FBI සහාය පමණක් නෙවෙයි ඕස්ට්‍රේලියානු සහායත් මට මතක හැටියට තවත් නිවුස් එකක තිබුණා එහෙම අරගන්නා බවක් ලැබෙන බවක්. කොහොම වුණත් අපි ඊළඟට අවධානය යොමු කරනවා මේ අරුණ පත්‍රයේ තියෙන ප්‍රකාශ කීපයක් වෙත. ඒක පටන් ගන්න තියෙන්නේ ටිල්වින් සිල්ලා මහත්තයාගෙන් ජෛව ප්‍රධාන ලේකම්ගෙන් මාස 3කින් ගල්ලඟුරු චෝදනාවෙන් අපි නිදහස්. මාස 3කින් ගල්ලඟුරු චෝදනාවෙන් අපි නිදහස් කොහොමද අප එහෙම කියන්නේ? පොඩ්ඩක් බලමු. ඇති වී තිබෙන ගල්ලඟුරු වංචා සිද්ධියට අදාළව ඈත අතීතයේ සිට සිදුව ඇති වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ පූර්ණ අධිකරණ බලය සහිත කොමිසමේ වාර්තාව තව මාස 3කින් එන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් කියනවා. ජවිපේ වේදිකාවේ දැන් නඩු තීන්දුව දෙනවා නාමල් රාජපක්ෂ. ප්‍රතිචාරය තමයි ඊට පහලින් දකින්න ලැබෙන මේ අධිකරණයෙන් කියන්න ඕනේව දෙන්න ඕනේව ගැන කොහොමද මෙහෙම කියන්නේ? අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්. විමල් වීරවංශ මේ ගැන කරන ප්‍රකාශ අපිට මේ විදිහට දකින්න පුළුවන් ලකම ලැබෙනවා. ටිල්වින් මහත්තයාට දක්වන ප්‍රතිචාර දැන් සමහර කාරණාවලට අදාළ සමහර කැබිනට් හමුවල ඉස්සර අපිට මතකයි ඇවිල්ලා සති දෙකකින් අරයව ගන්නවා, මාසිකින් මෙයව ගන්නවා, ඊළඟ දවසේ අරයව ගන්නවා, ඔය ආදි වශයෙන් කරුට මෙව සෑහෙන බලපෑම් කරන කාරණා. එහෙම කොහොමද කියන්නේ? නීති හමුවේ තියෙන කාරණා. ඔහොම කියපු අයම දැන් මෙහෙම කියනකොට ප්‍රශ්න පැන නගිනවනේ. ඊට පස්සේ අපි තව මේ හා සම්බන්ධ ප්‍රකාශයකට අවධානය යොමු කරනවා. ඒ මෛත්‍රී ගුණරත්න මහත්තයා ෆ්‍රී ස්කන්දෝම් කරු ජනාධිපති නිදීක්ෂ මෛත්‍රී ගුණරත්න කියන කතාවක් දිවයිනේ අන්තර්ගත වෙලා තිනවා. එන මාසෙ තියෙන නඩුවේ තීන්දුව දැම්ම කියන්නේ කොහොමද? ඔය කොමහන්නේ ටිල්වින් මහත්තයාගේ. ඒ අතරේ ඔව් තව එකක් කියලා තිනවා, දෙවෙනිද තෙල් මිල වැඩි කිරීම උප්පරවැට්ටියක් කියලා. ඔය පහුගේ අපි පටන් ගත්ත වෙලෙම කියපු තෙල් මිල වැඩි කිරීම උප්පරවැට්ටිය මොකද්ද? ඔහු කියන හැටියට උප්පරවැට්ටිය තමයි කලින් වැඩි කළා නම් මැයි රැලි වලට ජවිපේ ජනබලවේගී ආණ්ඩුවේ මැයි රැලි වලට ඕම සෙනගෙන්නේ නැහැලු. එහෙම තමයි මෛත්‍රී ගුණරත්න මහත්තයාට හිතිලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේ පුවතට අවධානය දෙමු. ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක්. ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ ජනාධිපති ලේකම්ට දන්වයි කියලා දිවයින ප්‍රධාන වාර්තාවක් අපට දකින්න පුළුවන්කම ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරු පමණක් නෙවෙයි මේ වත්මන් රජයේ ආණ්ඩුව හා සම්බන්ධ යම් යම් අයට යම් යම් බලතල පිරිනැමීමේදී සුදුස්සන්ද සුදුසු තැන්වල ඉන්නේ. ඊළඟට අවශ්‍ය පත්කිරීම්ද කරලා තියෙන්නේ ආදී වශයෙන් ගැටලු මතුවෙන තැන් තව කීපයක්ම තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය නිලධාරියාට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තැනට රාජ්‍ය යාන්ත්‍රණයේ පැවතීම තමයි අතිශය වැදගත් වෙන අනවශ්‍ය පීඩනයක් ඔවුන් මත යොදන්නේ නැතුව. එහෙම වුණොත් ඒ පීඩනය පුපුරා යන තැන ආණ්ඩුවට ටිකක් නරක වෙන්නත් පුළුවන් නිසා. අපි ඊළඟට අරුණ පත්‍රයේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරද්දී දකින්නට ලැබෙන පුවත තමයි මේ තරුණියන් 700කගේ අංක සමග අනංගයේ කුවල්ලයි. තර්ජනය කර නිර්වත් ඡායාරූපත් ගෙන්වාගෙන සැකකරු ගණිතයෙන් උසස් පෙළ ලියූ අම්පාරේ තරුණියෙක්. ටෙලිග්‍රෑම් කියන සමාජ මාධ්‍ය සමූහය හරහා සම්බන්ධ වෙලා උපකාරක පන්ති සිසුවියන් තරුණියන්ගේ ජංගම දුරකථන අංක අරගෙන ඔවුන්ගේ විවිධ ඉරියව්වල ලිංගික ඡායාරූප ගෙන්වා ගත්තා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් මේ මොනවා හරි බොණ්ඩ දීලා මත් කරලා කත්තවත් එහෙම නෙමෙයි. මෙතන සඳහන් වෙන හැටියට තියෙන්නේ ඒ ඇඩ්ස් කැමැත්තෙන්ම මේවා එවලා තියෙන බවක් තමයි මේ අනුව බැලුවම පේන්නේ. කොහොම වුණත් වැඩේ වැරදි එකක් හින්දා දැන් මේ වෙනකොට ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වන බව අරුණ පත්‍රය අපට දකින්නට පුළුවන්කම තියෙද්දී අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඕනේ තවත් පුවත් වාර්තාවක් තියෙනවා. මේ අපේ මේ ස්වාමින් වහන්සේලා හා සම්බන්ධ කාරණා සෑහෙන මාධ්‍ය තුල උවමාරු වෙනවා දකින්න පුළුවන්. මහා සංඝ රත්නයේට රිහිව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතාව බලවත් සිත්තැවුලක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කියනවා. බෞද්ධ මහා සම්මේලනයේට සිත්තැවුල් ඇති වෙන්න පුළුවන්, මහා සංගරණුවට සිත්තැවුල ඇති වෙන්න පුළුවන්, ආමතුරුනේ ඒ වගේම සිත්තැවුලක් මේ රටේ මහ ජනතාවට විශේෂයෙන් බෞද්ධ ජනතාවට එහෙම අනිවාර්යයෙන්ම ඇති වෙන බවත් ඒ නිසා ඒ ගැන සානුකම්පිතව කටයුතු කරන්න කියන එක බොහොම ඕනෑකමින් ඉල්ලන්න ඕනේ මේ හා සම්බන්ධ යම් යම් කාරණා පිළිබඳව. ඒ අතර රටවල් 9කින් ඇවිල්ලා ලංකාවේ හැංගිලා කෝටි ගණන් මුදල් කරපු සිද්ධියක් ගැනත් වාර්තා කරනවා අන්තර්ජාල මූල්‍ය වාර්තා වංචා කළ විදේශක 157ක් වළාන ඒකකයට අහුවීම පිළිබඳව තමයි ඒ වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඔන්ලයින් වංචාවට රටවල් 9ක 120ක් අත්අඩංගුවට කියලා අරුණ පත්‍රෙත් මේ ගැන තවත් පුවත් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තියෙද්දී දිනමිනේ සඳහන් වෙන්නේ ඉරාන යුද්ධය අවසන් කියලා ට්‍රම්ප් කොංග්‍රසයට දැනුම් දෙයි කියලා පුවත් වාර්තාවක්. ඉරාන යුද්ධය අවසන් වෙනවා නම් ඒකේ සතුට ඉරානයට මැද පෙරදිගටත් කලින් විඳින කට්ටියක් තමයි අපි වගේ අය. මොකද ඔය නිසා අපිත් සෑහෙන්න බැට කෑව බැට කනවා. මේ හැමදේම සලකලා බලලා අනේ සන්තෝසයි කියන්න තමයි තියෙන්නේ එහෙම වෙනවා නම්. එහෙනම් ඉතින් අපි හෙට හම්බෙමු. එතෙක් සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
3: අනුග්‍රහය නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: උදේ 8:00 විනාඩි 9 දැන්.

0: theater top story
1: රියාන තුරු දෙකකින් තුන්දෙනෙකු මරුට. ගත වූ පැය 24ක කාලයක් තුළ සිදු වූ රියාන තුරු දෙකකින් තුන්දෙනෙකු මිය ගොස් තිබෙනවා. බෙහෙරේ අය සිරිපුරගම මාර්ගයේදී බස් රථයක් යතුරුපදියක ගැටි අනතුරක් සිදු වූයේ ඊයේ දිනේදී. අනතුරින් යතුරුපදිය ගමන් කළ 14 හැවිරිදි දැරියක් මිය ගියා. බරපතල තුවාල ලැබූ යතුරුපදිය පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල සිරිකළ රෝහලට මාරු කර යවා තිබෙනවා. බස් රථයේ රියදුරු අතරඟුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපදියක් තාපයක ගැටි අනතුරක් සිදු වූයේ අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ පරණහන්දිය ප්‍රදේශයේදී. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපදිය ගමන් කළ දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මේ ගොසත්තේ 27 වියේ පසුවන මැදිරිගිරිය සහ හලාවත ප්‍රදේශවල පදිංචි කරුවන්. දැන් විදෙස් පුවතක්. හෙන්ටා නැමැති වෛරසක් වැළඳීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු සංචාරක නෞකාවක් තුළ මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ ගොසත්තේ ආජන්ටිනාවේ සිට කේප් වර්ඩ් දක්වා ගමන් කරමින් සිටි නෞකාවක සිටි පුද්ගලයින් තුන්දෙනෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ නෞකාවේදී රෝගාතුර වූ පිරිස මිය ගොසත්තේ රෝහල්ගත කිරීමෙන් පසුව බවයි. මේ ගෙතුන්දරාගෙන් එකයිකු 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
0: අනුග්‍රහය
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසිං නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසිං ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.

0: සුවියත දිවයිනපුරා
1: මේ මංගාව තියෙනවා ජපන් කතා ගොඩක්.
2: කොනිෂිවා
1: කොනිෂිවා කොන්බන්වා දෝෂෝ යොරොෂික අශ්චර්යා සං හරි දැන් අහන්න.
2: හරි.
1: ඔය ජපානේ එක පලාතක පුදුම ලස්සන කුමාරිකාවක් හිටියා.
2: ඕ මයි ගොෂ්.
1: හරි. පුදුම ලස්සනයි ඒ කුමාරිකාව. මෙයාට හැමදේම තිබුණා. නෑ කියලා කියන්න දෙයක් නෑ. රටත් පාලනය කරගෙන ඉතින් හරි ලස්සනට ඉන්නකොට මෙයාට ලෙඩක් හැදුණානේ. මෙයාගේ මේ අතපයවල මුලින්ම නිකන් කළු පාට පොඩි තිත් වගේ එන්න ගත්තා.
2: අනේ මටත් ඇවිල්ලා තියෙනවා.
1: ඔය තිත් නෙමේ රෝද වගේ වෙනවලු. ඒ තිබ්බෝ. මාසික රින් සයිට් එකේ වෙනවලු.
2: හරි හරි කමන්නේ කියනු.
1: දැන් මේ කෙල්ල එළියට එන එක නතර කරා.
2: දැන්
1: මට ලැජ්ජ දන්නවනේ. කුරුලෑවක් ආවත් කෙල්ලෙක්ගේ හැසිරීම.
2: ඔව් ආස නැණි.
1: ටින් වහගෙන කතා කරන්නේ හරි වැඩනේ ඕගොල්ලන්ට. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මුළු ලෝකෙම ඕගොල්ලෝ දිහා තමයි බලන් ඉන්නේ කියලා. මොකද අපිට වෙන රස්තාවක් නැණි කරන්නේ. ගෑනුන්ට තියෙන ලොකුම කාලේ තමයි ගෑනු හිතන මේ අපි ඒ වැඩේම ඒ ගෑනු දිහා බලනවා මන් දිහා යා දිහා බලනවා යා දිහා මොකද අපිට මේ වෙන වැඩක් නැහැ.
2: එහෙම තමයි ඉතින් අපි හිතන් ඉන්නේ කමක් නැහැ.
1: මේ කෙල්ල එළියට පහලට ගියේ නැහැ. මෙයා රෑට යාගේ මාලිගාව කිට්ටුව තිබිච්ච පන්සලකට ගිහිල්ලා මල් පහන් පූජාකල් රෑ වෙනකන් ඉඳලා මෙයා කන්න ලව් කරනවා. මෙයා හොඳට හිටියා මෙයාට මෙහෙම කරදරයක් වුණා. මෙයා දෙවියන්ගෙන් එකක් ඉල්ලුවා. එක්කෝ දෙවියනේ මේ ලෙඩේ මට හොඳ කරලා දෙන්න. නැත්තම් මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන විදිහ මට කියලා දෙන්න.
2: හරි.
1: මාස ගාණක් ගියත් කිසිම දෙයක් නැහැ ඉතින්. එන්න එන්න මේ ලප වැඩි වුණා. මුළු ඇඟම මේ ලප වහගත්තා. දැන් විශාල උපන් ලප වගේ. කළුම කළු වෙලා මේ ලස්සන හිටපු. ඔයාගේ අස්වාකට ආවිදලා තියෙනවා. ඔයාලා ක්‍රීම් නැත්තු වෙන්නේ අපරව යන්නේ. ඔය
2: ඒක තමයි.
1: ඔයා ක්‍රීම් ඉන්ජෙක්ෂන් ද?
2: ක්‍රීම්. මුළු ඇඟේම ගන්න ඕනේ.
1: පුරාවට.
2: තුන්දස් දෙසිය
1: පහ. ඒකට එහෙම ඉන්නේ. තුන්දස් දෙසිය පහ. ඈ? මොන කුණු කොටවල් ගන්නවද දන්නේ? තවෙන්ද පතුරු පතුරු හැලෙයි දන්නේ නැහැ ගැලවි කියලා.
2: අනේ කියන්නකෝ කුමාරිකාවගේ කතා.
1: කුමාරිකාව දැන් අවුල්.
2: හරි.
1: දවසක් මෙයා යාඥා කර කර දෙවියන්ට දුක කී කී ඉන්නලා මට කටහඬක් ඇහුණා.
2: හා.
1: එයා කිව්වා මෙන්න මේ අහවල් පළාතේ අපි නම් බොංජුබුරා කියලා. නිකන් අපි නවත්තා බොංජුබුරා. කමන්නේ නැහනේ.
2: කමන බොංජුබුරා.
1: ඇත්තම නමක් කොහොත් ඉතින් මේ අපි දන්න එකක්
2: ඇහුවා. නැහනේ.
1: බොංජුබුරා වල මේ මොන කන්දක් තියෙනවා. ඒ කන්ද මිනිස්සෙක් ජීවත් වෙනවා. ගල්ලඟුරු පතල් වල වැඩ කරන්නේ යා.
2: බාල ගල්ලඟුරුද?
1: මං හිතන්නේ නැත්තම් බුන්ජිපුරාවල ඉන්න බෑ. බුන්ජිපුරාද කංජිපුරාද මොකද්ද මං කියන්නේ?
2: බුන්ජිපුරා.
1: බුන්ජිපුරා. බුන්ජිපුරාවල ඔව් ඒක බලන්න ඔක්කොම ඉස්සෙල්ලා.
2: එහෙමද දන්නේ නැහැ.
1: නැත්තම් මේක තව නැවක් කියනවා මේ. හරි පොඩ ඉන්න.
2: හරි.
1: එහෙම යන්න කියලා. ඔයා කියන්නේ ඒ දවස්වල ඉතින් Google Maps ද?
2: ඈ
1: කොහොමද පාර හොයාගන්නේ?
2: ඒකනේ.
1: මැප් එකක්වත් නැහැ නේ. කොහොම හරි කටකතා කේලම් අරව මේවා දිගේ තමයි මෙයා ගියේ. කොහොම අතහැරලා දාලා ගියාද? මෙයාට හම්බෙච්ච උපදෙස් තමයි බුන්ජිබුරා.
2: හරි.
1: අර මිනිස්සේ අල්ලලා දැන් වෙන නමක් බුන්ජිබුරා බුන්ජිබුරා ඒ වැඩි හිතන්න එපා වගේ නේ. ඊට වඩා කතා වැඩ. අර මිනිහාගේ වයිෆ් වෙන්න කියලා තමයි මෙයාට දැන් උපදෙස් ඇවිල්ලා
2: තියෙන්නේ. හරි ඕකේ.
1: කොහොම හරි මේ මිනිහාව හොයාගත්තා. මේ මිනිහාව හම්බෙලා මෙයා කිව්වා මට මෙන්න මෙහෙම මෙහෙම ප්‍රශ්න හදනවා. කිමෝනාවකේ මුළු ඇඟම වහගෙන මූණත් වහගෙන ගියේ දැන්.
2: නනේ පව්.
1: මට මෙහෙම කරදරයක් වෙලා තියෙන්නේ. මම ලස්සන කෙනෙක් ඉස්සර. ඔයාව හම්බෙන්න කියලා මට එහෙම දෙවියන්ගෙන් පණිවිඩයක් ආවා. ඒක ඔයාටත් මටත් දෙන්නටම දවසක හොඳයි කියලා තමයි මට විශ්වයෙන් පණිවිඩයක් ආවේ කියලා.
2: හරි.
1: මෙහෙටත් එකවරක් විශ්වයෙන් පණිවිඩයක් ආවනේ. හොඳ කාලයක් උදා වෙනවා කියලා.
2: පැත්‍රි ගියා විශ්වය පුරා.
1: ඔව් විශ්වය පුරා පැත්‍රි ගිහලා අපි දන්තුම කරගන්න අපිට ගෙදර ඉන්න බැරි වුණා නේ අන්තිමට. නේද? විශ්වය පුරා පැත්‍රි ගියා අපිට ගෙදර ඉන්න බැරි වුණා. ලයිට් ගියා.
2: අපි පාරට වැටුණා.
1: අපි පාර දිගේ ගියා. ඒක චාන්ඩුව ගෙදර ගියා. ඒක අපේ වෙනම මේකක්
2: නේ. ඔව්.
1: දැන් මේ මනුස්සයා කරන මොකද දැන් මේ? ඒත් මේ මනුස්සයා කල්පනා කළා මේ කතාවට නිකන් පොඩි අනුකම්පාවකුත් එයාට ආවා.
2: හරි.
1: කොහොම අපි try එකක් දෙමුකෝ. මාර කතා දේවනේ. Try එකක් දෙන්න දැන් කතාදී. දැන් ඔන්න දෙන්න එකට වැටලා
2: ඉන්නවා. Living together.
1: Living together හරි මොකක් හරි. ඔයාට මේ ඕන් නැති මංගල්‍යයක් නෑනේ.
2: කියනවා ඔක්කොම කතාව කියන්න.
1: මනුස්සයට මේ වෙන වෙන අසනීපනේ තියෙනවා.
2: හරි හරි හරි.
1: ඉතින් මේ කුමාරිකාව යනකොට පොඩි මේ රත්තරන් කාසි මල්ලක් අරන් ගිහලා තිබුණා. මේ මනුස්සයාට එකෙන් රත්තරන් කාසි දෙකක් දීලා කිව්වා මේක අරන් ටවුමට ගිහලා අපිට ඕන කරන අඩුම කුඩුම ටික අරන්ගෙන මේ පෙරේත කොටුවක් වගේ මේ මිනිහා ගෙදර. මම ගේ සුද්ධ කරලා තියන්නම් මේ බඩු ටික අරන් එන්න කියලා. මේ මිනිහට මේ රත්තරන් කාසි ගැන රත්තරන් ගැන හේටි අවබෝධයක්
2: නැහැ.
1: නැහැ. මෙයා රත්තරන් කාසි දෙකත්තුම යනකට ඒ කිට්ටුව තිබිච්ච විලක පාත්තයෝ දෙන්නෙක් ඔය මෙහි කරකි කරකි ඉන්නවා. මේ මිනිහට කල්පනා වුණා මුන් දෙන්නව මොකක් හරි කරලා එලා ගත්තනම් අද රැට කාලේ ඉන්න පුළුවන් මේ ටවුන් ගානේ බඩ ගාලා මෙහෙම කරන්න පුළුවන් ගානද රත්තරන් කාසියක් කරන් ඇරලා දැම්මා එක පාත්තයකට.
2: හරි.
1: වැදුන්නේ නැහැ ඒක වැටුණා විලට එක ගිලුණා. ඒක නෙතුනම තව එකක් තියෙනකලා ඒකෙත් ගැහැව්වා. ඒකත් පිලේ වැටුණා.
2: මාර බුංජිබුරෙක්නි. හා.
1: ඉතින් ආයි බුංජිබුරා වලට ගියා.
2: හ්ම්.
1: ඒ ලකිවා අර නංගිට මේ නංගි. ඔය දෙන්නා වගේ තමයි.
2: හා.
1: කසාද බැඳලා පස්සෙත් අයියා නංගික ගානේ.
2: හරි.
1: මේකල පුරුදු වෙලා ඒක. නංගි. මාර වැඩක්ුණේ. මම මේ පාත්තයෝ දෙන්න දැම මේ සීන් එක කිව්වා.
2: හ්ම්.
1: අර ගෑණි කිව්වා අයියෝ අයියේ මොකද්ද ඔයා ඒ කරේ රත්තරන් කාසිනේ කොච්චර වටිනවද මිනිහානෝ ඒවා ඉතර වටිනවද ඒවා මේ කන්ද පිටිපස්ස යොන් තරම්
2: තියෙනවනේ
1: කියලා කිව්වා
2: හරි
1: ආයේ මොකුත් නැහැ ගෑනුන්ට රත්තරන් ගන්න හක්ක පාත්තුනා මේ මංගිලි
2: හාහා
1: යම් බලන්න කියලා දෙයියන් පතියනවා නේන්න ගුලි ගුලි කැටි කැටි මේ තියෙනවා
2: ගොජ්ජ ගොජ්ජ හා
1: මුංජි බුරා
2: හරි
1: හරිද දැන් දෙන්නත් එක මේවා හැඳිනවා ඒ ඇහිඳෙන ගම මේ රත්තරන් වල වටිනාකම අර බුංජි බුරා මෑන්ට නංගි කියලා
2: දෙනවා.
1: ඕ එයා වගේ මිනිස්සෙක් මේවා ගන්න අයියෝ ගාලා. ඕම අහුලන් අහුලන් යනකොට පොඩි විලක් වගේ එකක් තියෙනවා. ඒක නම් බුබුලු දානවා දුම එනවා වගේ ඒක ඇතුළෙත් හොඳම හොඳ රත්තරන් ගුලි තියෙනවා. කෙල්ල මේකට අත දැම්මා. දාලා රත්තරන් කැටයක් එළියට ගන්නකොට එයාට තේරුණා අතේ තිබුණු කළු පාට නැති වුණා කියලා.
2: වව්.
1: එයා අනිත් අත දැම්මා.
2: හරි.
1: රත්තරන් ගත්තා. ඒ අතේ කළු පාටත් නැති

0: යක් කියලා. ඒ නිසා අදට ජප්පෝ ඒ ගිනිකඳු පාමුල තියෙන උණුදිය උල්පත්වලට බට දාලා තවමට අරගෙන ඇවිල්ලා. සවුන කියලා මේ ලොකු ගෙවල් වගේම හදලා ඒවැය තියෙන රෙදි සේරම ගලවලා ගිහිල්ලා බැහැලා නාන්න.
1: හරි.
0: එක එක රස්නෙන් තියෙන පොකුණු පොකුණු ඒවැය හදලා තියෙනවා.
1: හරි.
2: මාත් ජපානේ ගිහිල්ලා ඒකකට ගියා කියන්නේ.
1: සීරියස්ලි?
2: මට මේ තාම ලැජ්ජයි හිටියා.
1: දැන් වඩලේ දේ හොඳ වුණාද?
2: ඔව් මගේ ඔක්කොම අසනීප හොඳ වුණා ඒ ගිහිල්ලා ආවට පස්සේ.
1: Nice story, nice.

0: මේ අහන්න හිටිය අරවින්දයි දැන්වාවේ සවුනවලට ගිහිල්ලා එහෙම ඇඳුම් මෙහෙම ගලවලා ඒක කවුරුත් නැහැනේ නේ ඒක ගානක් නැහැනේ
1: කවුරුත් නැහැ ඉතින් මේ ඒක 3-400ක් වගේ ඉන්නවා එච්චරයි ඒගොල්ලෝ තේ විදිහටමයි අඳුරගත්තේ කියන්නේ මෙහෙමයි ඉතින් මම එහෙම කරලා මම ඉතින් පොකුණක් කරා යන අවස්ථාවේදී එක මිනිස්සෙක් මං ඇහලු අනේ ඔයා මේ අරවින්ද නේ දයිය කියලා එච්චරයි මට මතක පොඩි මතකයක් තියෙනවා මට එහෙම ඉතින් මාව ඒ ගමන එක්කන් ගිය මගේ මිත්‍රයා ඉසුරු සහ රංජන්ට මගේ බලවත් ප්‍රණාමය
0: බල
1: මිත්‍රයෝ නෙමේ බල හතුරු හතුරු හතුරු හැටියට තමයි මං ගණන් ගන්නේ මේකට ඊට වඩා ලැජ්ජ වෙන්නයිට්
0: කවන්න අපි කපරුක ගැන මතක් කරමු ඔක්කොම අමතක වෙලා යන්න කියලා අපි කපරුක ගැන කතා කරමු අපි ගොඩක්

0: කලාට ඊබේ වලින් ඉට පස්ස ඇමසෝන් එකෙන්
1: වෝල්මාර්ට්ගෙන්
0: අපි එක එක ජාති ඕඩර්ස් දාලා තියෙනවා මෙතුවක් කලකට. හැබැයි මට ආසයි කපුරුක හරහාම ඕඩර් කරන්න. මට එතකොට පොඩි එකක් තියෙනවා, නියම මොන හරි වෙලා අහන්න උනොත් අහන්න කෙනෙක් ඉන්නව නේද කියලා.
1: සමහර වෙලාවට අපිට අර ලොකු පේමන්ට් එකක් ඔන්ලයින් කරන්න හිත හදාගන්න චුට්ටක් අමාරුයි. අපි දන්න කෙනෙක්වත් නැහැ නේ මොකක් කරේ. ආ ඔයාලා සල්ලි හම්බුන්නේ නැහැ නේ. නේද?
0: හැක් කරලා නේ.
1: හැක් කරලා. ඔයාලා සල්ලි හැක් වෙලා නේ. සල්ලි හම්බෙලා නැහැ නේ අපිට. කිව්වොත් එහෙම මොන දෙයියන්ද කියන්නේ?
0: ආ ඒකනේ.
1: අපිට කොහෙ තියෙන සල්ලිද එහෙම මේ? දැන් ඔබ බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක මේ ඕනම වර්ගයක බ්‍රෑන්ඩඩ් අයිටම් එකක් ඔය සයිට්ස් වලින් හොයන්න පුළුවන්
0: නේ. රයිට්.
1: ඉතින් ඒක ඒගොල්ලෝ මැනේජ් කරලා ඒගොල්ලෝ බොක්ස් කරලා ලස්සනට පිළිවෙලට ගෙදර දොර කොරඩ ටැක්ස් එකක් ගෙවලා ගෙනත් දෙනවා නම් මොනවද බ්‍රද කියන්නේ?
0: යා යා එකනේ. ආ
1: මොනවද කියන්නේ? හිතෙන් ඔබට හිතන්න විතරයි තියෙන්නේ. Amazon එකේ තියනවද මොනවද අලියෙක් උනත් අලියෙක් ගේන්න ඕන අලි ගේනවා. හිතන්නේ මොනවද? ඒක ඔබට කපුරුක හරහා ගෙන්න ගන්න පුළුවන්. ඔබ කරන්න ඕනේ ඒ සයිට් වලට ගිහිල්ලා ඔබ ආස කරන අයිටම් එකට අදාළ URL එක කොටාගෙන ඇවිල්ලා නැත්තම් කපාගෙන ඇවිල්ලා කොපි කරන් ඇවිල්ලා
0: හරි
1: කපුරුක සයිට් එකේ අදාළ තැන පේස්ට් කරලා ඒගොල්ලන්ගෙන් ඒගොල්ලන්ගෙන් පොඩි කෝටේෂන් එකක් ඉල්ලනවා. එතකොට සියලු ගමන් වේදම් විස්තර ටික දාලා ඒක ගෙදරට ගෙනහැලා ඩිලිවර් කරන්න මෙච්චරක් යනවා කියලා ඒගොල්ලෝ හැම වෙලාවෙම හරියටම ටක්කට තිතටම කියනවා.
0: රයිට්. එහෙනම් වැඩි විස්තර දැනගන්න 13:37 කියලා නම්බරයකට කතා කරන්න. කපුරුක සයිට් එකට ගියත් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තත් ඕගලන්ට මේ වැඩ ටික කරන්න පුළුවන්. අපිට මේත් එක්කම CA ශ්‍රී ලංකා ගැන කතා කරලම පොඩි බ්‍රේක් එකකට යමු.
1: පොඩි බ්‍රේක් එකක් ඕනේ අර සවුන මේකෙන් පස්සේ.
0: එහෙනම් බ්‍රේක් එකට ගිහිනම්.
1: කවන්නේ. දැන් CA ශ්‍රී ලංකා ගැන ඔබ සෑහෙන දෙයක් දන්නවා. මේ තමයි ලංකාවේ චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා හදන්න තියෙන එකම පාත්වේක.
0: එකම පාත්වේකනේ.
1: එකම. ලංකාවේ accounting සම්බන්ධව සියලු නිර්ණායක පණවන්නේ CA ශ්‍රී ලංකා එක තමයි.
0: ආ රයිට්.
1: ලංකාවෙන් ලෝකෙට වරලත් ගණකාධිකාරිවරුන් බිහි කරන්නේ CA ශ්‍රී ලංකා පමණයි. ඒගොල්ලන් තමයි ඒකට උත්තර ටික තියෙන බලය තියෙන්නේ. ඉතින් ළමයි එතන ඉගෙන ගන්නවා කියන්නේ හරිම සේෆ්. ගමන හරියටම ෂුවර් යනවා කියලා. ස්ටේජස් තුනකට ඉගෙන ගන්න පුළුවන්. සබ්ජෙක්ට්ස් ගන්න අඩු කරලා තියෙනවා. හැම වෙලාවෙම කියනවා අපි.
0: හරි.
1: ඔය සබ්ජෙක්ට්ස් අඩු කරනවා හිතට සැනසීමයි.
0: ඉස්සර 25ක් විතර තිබ්බා.
1: 25 15කට අඩු කරා. සමහර ඒවා උගන්වන්නෙම නෑ දැන්. මොකද දන්නවද? ඒවට තාක්ෂණය අවිලා තියෙනවා. මුත්තම අධ්‍යයක් ලැබුවා මේක වෙනවා. ඒක ඉතින් බොරුවට ඉගෙන ගන්න ඕනේ නෑනේ මෙයා. කැල්කියුලේටරේ තියන ගණන් හදන්න ඕනේ නෑ වගේ. ඒ වගේ දැන් තාක්ෂණයේ තියෙනවා ඉගෙන ගන්න ඕනේ නෑ. විෂයන් ගන්න අඩු වෙලා. දැන් අලුතෙන් මේ අලුත් ආපු කරිකියුලම් එක ළමයි කියනවා මාර ලේසියි. ඒගොල්ලන්ට ලේසි ඇති. මොකද ඒගොල්ලෝ හරි නිකන් ටෙක්නිකල් පැත්තේ
0: තරණි නේ. ඔව් ඔව්.
1: රයින් ඒගොල්ලන්ට හරි ලේසි මේවා අල්ලගන්න.
0: ඕකේ.
1: ඉස්සර මේ ඒගොල්ලන්ගේ තාත්තලා අම්මලා accounting කරන කාලේ වගේ නෙමෙයි දැන්. ඒක මාර ශීඝ්‍ර ගමනක් යන්න පුළුවන්. ස්ටේජස් තුනක් තියෙනවා. ඒ ස්ටේජස් පළවෙනි එක කරලා උනන් එළියට එන්න පුළුවන්.
0: හරි.
1: විෂයන් හතරක් ඉගෙන ගත්තා. ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒ විෂයන් වලින් විසඳන හැටි ඉගෙන ගත්තා. උනන් එකකින් එළියට ආවා. ජොබ් එකකට ගියා. නැත්තම් දෙවෙනි පියවරට ගියා. විෂයන් ටික ඉගෙන ගත්තා.
0: හරි.
1: ප්‍රායෝගික ප්‍රශ්න විසඳන විදිය ප්‍රායෝගිකව ඉගෙන ගත්තා. ඕන තව කොහේ හරි වැඩ කරා. දෙවෙනි පියවරෙන් තව ටිකක් උඩ තැනක වැඩ කරා. තුන්වෙනි තැන කියලා කියන්නේ ස්ට්‍රැටජික් ලෙවල් එක. ඒ තමයි ඒ ටික කරලා ඉවරනට පස්සේ ඔයා චාටර්ඩ් ඇකවුන්ට්.
0: ඒ කියන්නේ ඒ පියවර තුන කියන්නේ නවත්ත කරන්න පුළුවන්. එක කරලා ටික කාලයක් වැඩ කරලා
1: දෙක.
0: ආ නයිස්.
1: ඔයාට විෂයෙන් විෂයට කරන්න පුළුවන්.
0: හරි.
1: ඒ පියවරවල තියෙන විෂයන් හතරම එකපාර විභාගෙට ලියන්න පුළුවන්. එක එක ලියලා ගොඩ දාන්න පුළුවන්. ඔයාට කාලය තියෙනවා නම් එහෙම. ඔයාට කාලය ඉතුරු කරගන්න ඕන කළා යන්න පුළුවන්.
0: මට ඕනේ අන්තිම එක කරන්න ඉක්මනට.
1: ඒ අවුරුදු තුනෙන් කරලා ඉවරනේ.
0: අවුරුදු තුනයිනේ.
1: අවුරුදු තුන අන්තිම එක කරන්න දෙන්නේ නැහැ බං.
0: රයිට්. කතා කරන්න CA ශ්‍රී ලංකා වලට අපි නම්බර් එක දෙන්නම් 0.7 0.455 11.

0: උදේ 8 විනාඩි 36 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
3: ලොවම රසයෙන්ම විත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115939393.
4: Pizza Factory. Family, friends and pizza.
5: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
6: අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතා
7: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ingredients. ජෙලටින්, කලරින් සහ flavors. හදට දැනෙන රසකමයිම.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.

0: తిలక వర్ధన టెక్స్టైల్స్.
1: එකෙන් ගත්තත් හච් 15 රීලෝඩ් කරලා ගත්තත් හච් 15 ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනනම් හච් 15 හච් 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් හච් 15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
2: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ಸಮಸ್ಯೆ ಅಸುವಾಗ ಸಿ ಡಿ ಬಿ ರಾನ್ ನಾಯ ರತ್ತರನ್
1: ನಾಯ್ದಿನಿಸ್ತರಸರಕ ಡೇವಿಡ್ ಪೀರಿಸ್ ವಿಶ್ವಾಸ್ಯ ಸಮಗಿನ್ನೆನ ಬಜಾಜ್ ಚೆಟಕ್ ಇಲೆಕ್ಟ್ರಿಕ್ ಸ್ಕೂಟರ್ ದನ್ ರಟಪುರ ವಿಹಿದುರು ಡಿಪಿಎಂಸಿ ಪ್ರದರ್ಶನಾಗಾರ ಸಹ ಡೀಲ ಜಾಲೆ
2: ಕಲ್ ಪಾವತಿ ಅವಲಕ್ಷಣ ನೋವಿ
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 270යි කිස්ට් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරි රුපියල් 210යි කාගිල්ස් ෆුඩ් සිටි
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට් නෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස
6: මිහිර හෙලෝ සර් මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද
7: මොන ඩීටේල්ස්ද කවුද මේ
6: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ
7: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
6: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්තා නම්
7: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැත්
6: මොකද්ද සර්
7: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන ස්කෑම් කරන්න ස්කෑමරයා
6: නෑ සර්
7: නෑ මේ මම ගන්න එපා අපි ඕඩර් කරලා තෝර ගන්න කපුරුකෙන් විතරයි
6: එහෙමද
7: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක
6: එහෙමත් පුළුවන්ද
7: පුළුවන් නේ නැහ කපුරුක සයිට් එකට ගිහලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු ගෙනවා
6: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්නම්
7: පාපිස්සක් නැත්නම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි
8: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
9: කාටත් හොරෙන්

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න. මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win

0: හරිද? මට හිතනවා වීදුරු ගෙවල් හදලා
1: හැබැයි
0: ලස්සන හදන්න ඕනේ. අනේ වීදුරු ගෙයක් කියලා කියන්නේ හැම පැත්තම වීදුරු දාන්න ඕනේ. හැබැයි ලස්සන view එකක් බලලා වීදුරුවක් දානවා කියලා කියන්නේ නැත්නම් ස්ලයිඩින් ඩෝ එකක් දානවා කියලා කියන්නේ එක වෙන්නම එකක්. හරිද?
1: මම බලන්න අලුතෙන් හදන ගොඩනැගිල්ලේ වැඩිම තියෙන්නේ බිත්තිද වීදුරු?
0: වීදුරු.
1: පුළුවන් තරම් natural light එක ගන්න බලන්න. පුළුවන් තරම් Tamanට තියෙන හොඳම view එකෙන් ප්‍රයෝජන ගන්න හදනවා. කොහොමදත් බිත්ති අඩු වෙන තරමට මිනිස්සුන්ට නිදහස වැඩියෙන් තේරෙනවා. නිදහස වැඩියෙන් දැනවට මිනිස්සු රිලැක්ස්. අලුත් අදහස් එනවා.
0: හා ඕකේ.
1: දැන් ගෙදරක වැටිලා පැය ගාණක් ඉන්නකොට නැත්නම් ඔෆිස් එකේ පැය ගාණක් ඉන්නකොට වාට මේ බිත්ති හතරකින් මට වෙලා ඒක ඇතුළේ ඉඳගෙන මේක පොඩක් අමාරුයි. වාට වටපිටාව වඩා හොඳට පේනවනේ. වාට කිසිම මැද කිසිම බාධකයක් නැතුව ඔයාට මම පැත්තම පේනවනේ. ඒක තමයි වා කැමති, මං කැමති, අපි ඕන කෙනෙක් කැමති.
0: කැමති.
1: ඉතින් ඒ නිසා තමයි ඉස්සර වගේ නෙමේ ගෙවල් වලට බිත්ති අඩුවෙන් ජනෙල් වැඩියෙන්. ඒ ජනෙලුත් සම්ප්‍රදායික ජනෙල් නෙමේ දැන්. උඩ ඉඳලා බිමටම ඉස්සර තියෙනවනේ අපි කියව ෆ්‍රෙන්ච් වින්ඩෝස්. නෑ දැන් ස්ලයිඩින්, ෆෝල්ඩින්. මේත් එක මට මතක් වෙනවා ඇලුමික්ස් අඳුන්වලා දීපු ස්ලෙන්ඩර් ලයින් ස්ලයිඩින් සිස්ටම් එකේ වටේ ෆ්‍රේම් එක හරිම තුනි. වීදුරුවෙන්ම තමයි වැඩි හරියක් ආවරණය වෙලා තියෙන්නේ. වීදුරුවෙන් පේන view එක බාධා වෙන්නේ නෑ. ස්ලෙන්ඩර් ලයින් එකේ වටේ යන ෆ්‍රේම් එක ගොඩාක් හීන නිසා. ශක්තියෙන් ඉතාම වැඩි අමුතරක ගොඩාක් හේනි. ඒ නිසා ඔබ අර view එක ඩැමේජ් කරන්නේ. සමහරවිට මේ මූඩ් එකේ ඉන්නකොට පොඩි ඉරක් නිකන් කරදරයි.
0: අතත්
1: ඉතනකෝ අස්සරට මුහුද පේනවා, වෝටර් බොඩි එකක් පේනවා, පොඩක් ඈතින් තියෙන කඳු පන්තිය පේනවා, ඕරෝඩක් එහෙන් තියෙන ලස්සන රේන් ෆොරස්ට් එක කෑල්ලක් පේනවා,
0: ලස්සන සානුවක් පේනවා නේද?
1: සානුවක් කියන්නේ මම සානුවක් අවලේ දාලා.
0: දැන් ඉස්සර අපි කැන්ඩස් චොක්ලට් අරගෙන යනකොට ඒගොල්ලන්ගේ මිල්ක් චොක්ලට් එක. හරි මොන හරි එකක් නේ අරගෙන යන දැම්මම එහෙම ඒ චොක්ලට් එකකුයි ඩාර්ක් චොක්ලට් එකකුයි අරගෙන යනවා කොහේ හරි ගෙදරකට යනකොට. මොකද දැන් ගොඩක් කටි ඩාර්ක් චොක්ලට් කන්න පුරුදු වෙලා තියෙනවා. ඒක හොඳයි. ඒ කියන්නේ ඇත්තටම රියල් චොක්ලට් ෆෑන්ස් ලා තමයි ඒ චොක්ලට් රහට තමයි ඒගොල්ලෝ ආස. ඉතින් ඒ වගේ ඔබත් ට්‍රයි කරනවා නම් දැන් හිතන්නකෝ පළවෙනි දවසට පළවෙනි පාරට ඔබ ට්‍රයි කරනවා ඩාර්ක් චොක්ලට් එකක්. මම ඔබට කියනවා අර ඒගොල්ලන්ගේ තියෙනනේ පින්ක් සෝල්ට් එක තියෙන අන්න ඒ චොක්ලට් එක ට්‍රයි කරලා බලන්න. එහෙම නැත්නම් මින්ට් ලේ ඒක තියෙන්නේ ඒක ට්‍රයි කරලා බලන්න. ඒක පළවෙනි දවසට හොඳයි නේ අරවින්ද. ඊට පස්සේ තමයි අපි ටිකක් සීටොපොනස් පහල් තියෙන ඩාර්ක් චොක්ලට් එකට යනවා. සීට 70 තියෙන ඩාර්ක් චොක්ලට් එකට ටික ටික තමයි අපිට ඒක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්.
1: පුළුවන්. ඩාර්ක් චොක්ලට් නම් ඒක වෙනමම පිස්සුවක් තමයි ඩාර්ක් චොක්ලට් කියලා කියන්නේ. පුදුමයි ඔබ ට්‍රයි කරලා නැති එක කමක් නැහැ. ඩාර්ක් චොක්ලට් මාකට් එකේ හොඳ ඩාර්ක් චොක්ලට් මාකට් එක ගණන් ඇත්තටම. මොකද ඒකේ තාන කොකෝ ප්‍රමාණය
0: වැඩිනේ.
1: වැඩි නිසා.
0: Yes.
1: ඇත්තටම ගණන්. ඒත් ඔබ ප්‍රීමියම් දේවල් සැලවිදම් කරලා කනකොට කන්න බලන්න.
0: හරි.
1: ඉස්සෙල්ලාම නිකන් 55 ඩාර්ක් චොක්ලට් එක ට්‍රයි කරන්න කැන්ඩෝස් එක මනරම් විදියට කරලා
0: තියෙනවා. ඕ.
1: තාම සුපිරියක්.
0: අපේ ඔය ඉන්ඩියන්ස් ලා ඉන්නවනේ අපේ ඔය අඳුරන කට්ටිය එහෙම ඉන්නවනම් අපි මේ මතක් කරන්නේ ඔගොල්ලෝ ආසයි එක එක රස කැවිලි හදන්න. විශේෂයෙන්ම අපේ ද්‍රවිඩ ජනතාව ඒගොල්ලෝ එක එක රස කැවිලි හදනකොට ඒගොල්ලෝ එකතු කරගන්නවා.
1: අර තමිල් යාළුවෝ ගොඩක් ඉන්නවා.
0: මගෙත් ඉන්නවා අරවින්ද. ඒගොල්ලෝ ගී එකතු කරගන්නවා නේ.
1: ඒගොල්ලන් හැම කෑමකම වගේ අපිටත් කියලා තියෙනවා ණය වී හෝ ගිතෙල් කන්න. මේ තමිල් අය හදන කෑම ගොඩාක් ඒවේ. අනිවාර්ය සාධකයක් තමයි ගිතෙල් කියන එක.
0: ඒක අමුතු රසකුත් තියෙනවා.
1: සමහරවිට මට හිතෙනවා අපිට අහුවෙලා නැති. අපි දන්න සමහර දේවල් ඒ මිනිස්සු තමයි ප්‍රයෝජනෙට ගන්න. කෑම ಜಾති කොච්චරනම් හදනවද ගිතෙල් වලින්.
0: හරිම රසයි.
1: සමහර අය ගිතෙල් රහට කැමති නෑ. මමත් ඉස්සර කැමති නෑ දැන් මං කැමතියි. හැබැයි බිරියානි එක බැනුවොත් එහෙම මොනවද දන්නේ නැහැ ඔය නෙලලා දානවනේ. හොඳ ගිතෙල් එකක් එහෙම ඕව පවරින්නේ නැහැ හොඳ ගිතෙල් එකක්. දැන් පැල්වත්ත ගිතෙල් එක හොඳ ගිතෙල් එකක්.
0: ඔව් අපි ගී කියලා කියන්නේ පැල්වත්ත ගී එක
1: හොඳ
0: එකක්.
1: හොඳ ඒවා පාවිච්චි කරන්න. එතකොට රසට තියෙනවා.

0: Siéntate. After A-levels construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity surveying degree එකට enroll වෙන්න. BIM AI modern tech එක future ready QS professional කෙනෙක් වෙන්න. අදම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit.lk.
1: Excite ගන්න, luck එක charge කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: Oh, is that this one more?
0: මෙකනිකම මැච් එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: අයියා මට ඇපල් මලක් දෙන්න
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
3: අයියා මට මල් ගොඩක් දීලා
4: ඔව්වා මොනවද නංගි යාර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
3: හච් 15 පිස්සුවක්ම තමයි
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000
7: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා
8: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරුයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 56 59 94

0: क्या था टॉप स्टोरी
1: දීවරින් සඳහා සහනාධාර ලබා දීම මැයි 20 වනදා සිට මැයි මාස 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීවරින් සඳහා ඉන්ධන බිල දී ගැනීමට මූල්‍ය සහනාධාර ලබා දීම ආරම්භ කරන බව දීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා. අප්‍රේල් මාස සිට ලබා දුන් දීවර මූල්‍ය සහනය තවත් මාස 3ක් දක්වා දීර්ඝ වනු ඇති බවයි ඔහු පැවසුවේ. මෙම සහන ක්‍රමය කුඩා බෝට්ටු සහ බහුදින දීවර යාත්‍රා යන කාණ්ඩ දෙකටම අදාළ වන බවයි දීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පැවසුවේ.
2: කුඩා බෝට්ටුවක් සඳහා පිටකෙන්නේ සවිකල බෝට්ටුවක් සඳහා මාසකට රුපියල් 21,250 බැගින් තුන් මාසකට 93,750 මුදලකුත් එවැගේම බෞද්ධ යාත්‍රා සඳහා මේ මාස තුනට එක මුහුදු ගමනක් ගමන් කිරීම සඳහා බෞද්ධ දීවර යාත්‍රාවක් සඳහා මාස තුනකට රුපියල් 150,000 මුදලකුත් ලබා දීමට ආණ්ඩුව තීරණය කරා. ඒ අනුව මේ මාසේ 20 වෙනිදායින් පසුව මේ සහනාධාර
1: තමිල්නාඩු මහමැතිවරණයේ ජනප්‍රිය නළු ජෝසප් විජේ චන්ද්‍රසේකර ඉදිරියෙන් පසුවන බව ඉන්දිය මාධ්‍ය පවසනවා. තමිල්නාඩු මහමැති ධූරය සඳහා තරගවදින් ලබන්නේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන භාරතීය ජනතා පක්ෂයේ නායක ස්ටාලින් සහ ජනප්‍රිය නළු ජෝසප් විජේ චන්ද්‍රසේකර විසින්. වසර 50කට වැඩි කාලයක් ද්‍රවිඩ දේශපාලනයේ බලකොටු ලෙස තමිල්නාඩු මහමැති ධූරය හඳුන්වනු ලබනවා.
0: අනුග්‍රහය
3: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න

0: අරද ඔගල්ලන්ගේ ඕපන් හවස්ද ඒ අර හොරුව ගැක්කවිල්ල ඕපන් හවස්
1: ඔව අපිට ගෙදර දොරවාලයන් නමත ඕපන් හවස්
0: හරි නිති
1: අපි එනකොටත් ඕපන් කරලමයි තිබුණ ගැනල් දොරල්ලක්කම ඔව ෆුල් ඕපන් හවස් නව ඔන්ලි හවස්
0: විතවුට් මඩු ඔක්කෝ හැබැයි අපේ 88 රෙසිඩන්සිස් වල ඔබ දන්නවා ඕපන් හවුස් කන්සෙප්ට් එක තියෙනවා මේක කාලෙත් දීර්ඝ කළානේ මම නමේ වෙනකම්
1: ඕපන් හවුස් වගේ නිකන් ලොකු නමක් දාලා තිබුණාට බය වෙන්න දෙයක් නැහැ මේ කියන්නේ ඇවිල්ලා බලන්න කියලා
0: කියන්නේ
1: ඇවිල්ලා බලන්න මේ පින්තූර දැක්කට 3D දැක්කට ලීෆ්ලට් වල දැක්කට වචන වලින් අහලා තිබුණාට ටෙලිෆෝන් කෝල් වලින් අහගත්තට nothing like seeing seeing is believing
0: yes
1: දැක්කහම තමයි වදින්නේ සමහරලාට ඔබට නිකන් කම්මැලි කමට හිතන ආ නෑ මට 3 bedrooms 3 bathrooms I'm good blah blah blah නෑ නෑ නෑ නෑ ඒ ඔබ garden එකට කැමතිද ඔබ gedara location එකට කැමතිද
0: හරි
1: ඈ අල්ලපු gedara ඔබට මූණ දාලා තියෙන විදියට ඔබ කැමතිද pool එක ගාවද තියෙන්න ඕනේ pool එක පේන්නේ නැති වෙන්න තියෙන්න ඕන වැට අයිනේද තාප්පේ අයිනේද තියෙන්න ඕනේ නැත්තම් කොමියුනිටි එක මැදද ඔබට ඉන්න ඕනේ
0: ජිම් එක ළඟමද තියෙන්න ඕනේ ජිම් එක දුරද තියෙන්න
1: ඕනේ පොඩි
0: නියම් ඇවිදගෙන යන්න ඔබ අහසට ටික
1: ළඟද තියෙනවා ඒ කියන්නේ ජිම් බලලා සැනසෙනවද ජිම් ගිහිල්ලාද සැනසෙන්නේ
0: හරි
1: ඒවා ගිහිල්ලා තීරණය කරන්න ඕනේ ඒ බාත්รูම් ෆිටින්ග්ස් ඔබ අහසද ටයිල් එකට ඔබ අහසද ඇතුලේ දාලා තියෙන පේන්ට් එක ඔබ හිතපු එකමද ඒක හරිද ඒක සෙට්ද
0: පැන්ට්
1: කබඩ් එකේ තියෙන ඇක්සසරි ඕකේද මේ ටික බලා ගන්න මේ ටික ඔබට නිකන් 3D බලලා ආර බලලා නෑ දකින දේ තමයි මරු අතපත ගාලා දැකලා බලලා ඩිසිෂන් එකක් ගන්න තැනට බොම ඉක්මනට එන්න පුළුවන් දැන් මේ කාලය දීර්ඝ කළා නේද
0: දීර්ඝ කළා තියන්නේ මයි 9 වෙනිදා වෙනකල් ඉතින්
1: මේක ඊයේ ඉවර වෙන්න තිබ්බේ දැන් මයි 9 වෙනකන් දීර්ඝ කළා ඔයා කියන්නේ අපි පොච්චර සෑන කතා කරලා දික් කරේ නේද
0: ඔව්
1: කියන්නේ අපි මේ බම්බෝ අපි මර දරුණු ගණේ සාකච්ඡා කළා.
0: වැන්ද නැති ටික විතරයි.
1: ඔය වැන්දත් එක්ක මම දැක්කම කාර වැන්දා.
0: වැන්ද. යාරයි ගෝවන්.
1: ආ එහෙම බඩ ගන්න ඕනේ ඔය තරම් ගායි බෝන්. බඩ ගන්න ඕනේ නිකන් නෝන එක. මේ නම වෙනද වෙනකන් ඔන්න දික් කළා තියෙන මේ. රි මහන්සියෙන් අවස්ථාව ගත්තේ.
0: හරි.
1: රයිට්. ඉතින් කහ තුඩුව 88 රෙසිඩෙන්සිස්. ඔබට තේරෙනවද කොළඹ කොළඹින් එළියට shift වෙනවා.
0: කොළඹ
1: එළිය රවුම නිකන් අමුතු දියුණුවකට යනවා පේනවනේ.
0: ඒ කියන්නේ ස්ප්‍රෙඩ් වෙනවා කොළඹ
1: නිකන්
0: නේද?
1: තව කාලයක් යනකොට ඒ තමයි කොළඹයි.
0: හා ඔකේ.
1: දැන් කහතුඩුව කිව්වට දැනට තියෙන කොළඹ දිස්ත්‍රික්කේ එනම් කොළඹ කියලා ඔබට නිකන් හිතෙනවා. හොඳ ඉඩපාඩු පහසුකම් ඔක්කොම තියෙන නිසා ඔබට ඒක ෆීල් වෙයි. ඉතින් ඒ තමයි ඕපන් හවුස් එක ගැන කතාව.
0: 13:22ට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන් රුපියල් මිලියන 10ක් ගෙවලා ඔබට පදිංචි වෙන්නත් පුළුවන්. වැඩි විස්තර කියන්නම් ඊළඟ දවසේ.
1: රුපියල් මිලියන 10ක් ගෙවලා
0: පදිංචි වෙන්න පුළුවන් ටික ටික ගෙවාගෙන යන්න ඉතුරු ටික.
1: ඉතුරු ටික පුළුවන්. ඕකේ. රයිට්. ඕකේ. එතකොට මේ ඔබේ ගෙදර WD-40 කෑන්නක් තියෙනවද?
0: ඔබෙන්
1: අහන්න. නෑ.
0: තියෙනවා.
1: ඔයා කියන්නේ ගෙදරක තියෙන්න ඕන.
0: හරි.
1: නේද? ඉස්සරහට මතකද සිද්ධාලේප මිද මහත්තයා හැම ගෙදරම ඉන්න ඕනේ කියලා. ඒ වගේ WD-40 තියෙන්න ඕනේ ගෙදරක. මොකද ගෙදර තියෙනවා මේ නිතර දිවේලේ මූණ දෙන මේ පොඩි පොඩි ප්‍රශ්න.
0: ඒ වුණාට ඔළුව කැක්කුමයි. හිතන්නක බෝතලයක මූඩියක් අරගන්න බැරි වුණොත් ඒක
1: අරගන්න එපැයි.
0: ඔව්.
1: ඔබට දැන් ඔබට ඕනේ සීනි බෝතලේ මූඩිය අරගන්න. සීනි ගෙනහැලා දැන් මේ අරින්න බෑ. දැන් මොකද සීනි ටික බිස්කුඩු බෝතලේ දාන්න හදා. අන්න බෑ.
0: ඒකනේ
1: මේ මහලොකු ප්‍රශ්නයක්ද මේක?
0: නෑ. පොඩි කේස්.
1: දෙමිය අරගන්න බෑ. WD-40 ගැහුවනම් නිකම් මැරෙනවා. ටක් ගාලා හොඳට පිහදාගත්තා. සීන් ටික දැම්මා නේද?
0: හරි. ඕකේ.
1: ඊට පස්සේ ඒ හැමදාම අර ඉස්සරහා දොර ඇරිනකොට ගමට ඇහෙනවා දොර ඇරියක්. ගේට්ටු ඇරියහම ගම් හතේම මිනිස්සු දන්නවා ආන් ගේට්ටු ඇරි අරුන්ගේ දැන් කොහේ හරි යන්න හදනවා.
0: හරි.
1: ගේට්ටු ඇරි.
0: ඔව්.
1: ඈ WD-40 චුයින්ග මැලුණා කාපට් එකේ WD-40
0: දැන් ටෑග්ගක් ගෙනා වේකේ අර තියනවනේ දාලා ගාන ගහපු පොඩි ස්ටික එක
1: ඕක
0: දැන් ගලවන්න ඕනේ
1: ඉස්සරහින් එක දැම්මා නැති කරන්නේ
0: නිකන්
1: හිරෙන් නේද ටෑග්ග 3000යි ඉස්සරහ එක දැම්මා 13000
0: එහෙම කරන්නේ අපි ස්ටික එක ගලවනවා
1: ගලවනකොට
0: සමහර කරලා කෑලි
1: නෑනේ හලෝ අපි කීයක වියදම් කරන්නේ
0: නෑ ඉතින් අපි නම් බාලේ වනි ගන්න
1: අපේ බරදිලා වගේ බිල දාලා මේ රැප් කරන්න
0: ඒ ඔයා ගණන් එව ගත්තමනේ අපි ගන්න ගන්න
1: නැතිව ගත්තහමත් ඉස්සරහට ඉලක්කම් හැමේ දාලා පිටිපස්සට බින්දු දාලා ගන්න.
0: හා ඕකේ.
1: කරලා එතකොට ඉන්නේ හැ ගැවෙන්න මට ඒ මිනිස්සු.
0: මේ මිනිස්සු මෙච්චර ගාලක් දිනන්නේ මං කියන්නේ අර අපි ගලවනවා ගලවනකොට පොඩි පොඩි කෑලි ඉතුරු වෙනවා. ඒ දැන් හිතනවා ග්ලාස් එකක් ගත්ත කියලා.
1: අර පොඩි වීදුරු ගත්තාම ඒවැ මේක ස්ටිකර් ගහලා එවලානේ. ඕන්න නැති තැන්වල.
0: Yes.
1: ඒව ගැලවුවට ඒව ගැලවෙන උඩ කෑල්. ගම් එක හැමම
0: තියෙනවා.
1: WD-40. මේ බාල ප්‍රොඩක්ට් ගන්න එපා.
0: හරි.
1: බාල ප්‍රොඩක්ට්ස් චෙක් කරා. ඒවැ ප්‍රොඩක්ට් එක නෙමෙයි හුලන් තියෙන්නේ ගොඩක් ඒවැ. සමහර අය LP ගෑස් ඉඳන් පුරවලා. ඒවා ගිනි ගන්නවා. දැන් WD-40 වලට පේටන්ට් එකක් තියෙනවා. කාට හරි ෆෝමියුලා එක හොරකම් කරත් හදන්න බෑ ඒක තහනම්.
0: හරි ඕකේ.
1: WD-40 හදන්න පුළුවන් ඒගොල්ලන්ට විතරමයි. ඒකේ කාබන් ඩයොක්සයිඩ් සහ WD-40 ප්‍රොඩක්ට් එක තියෙනවා. මේකෙන් කරන්නේ වතුර ඉවත් කරලා ස්මූත් කරනවා. ප්‍රොටෙක්ෂන් ලේයර් එකක් දෙනවා.
0: හරි.
1: පොඩි ලිහිසි ගතියක් ඇති කරනවා. ක්ලීන් කරනවා. මලකඩ යවනවා. ගොඩක් දේවල් කරනවා මේ චූටි බෝතලේ. එකක් ගෙදර තියාගන්න. ඕක මට කියන්න බෑ මෙන්න දැන් ඕන වෙයිද කියලා. හැබැයි මට එකක් කියන්න පුළුවන්. WD-40 කොයි වෙලාවක හරි ඕන වෙනවා.
0: ඒක හරි. ඒක හරි. මම
1: හරි තමයි.
0: මම ජීවිතේ එකම එක වතාවක් හොරයිසන් කැම්පස් එකට ගිහිල්ලා තිනවා. ගිය ගමන් මට ෆීල් වුණා කැම්පස් එකක තියෙන ඒ පරිසරය මට දැනුණා අරවින්ද. මම ඒක විශේෂයෙන්
1: මොකද දැන් දැනෙලා ඔයාලට ඒ පරිසරය දැනලා මොනව කරන්නද?
0: ඒ කියන්නේ මොකක්ද
1: ට්‍රිප් එකක් යන්නේ?
0: මම හිතනවා
1: ට්‍රිප් එකක්
0: අනේ මම දැන් ප්‍රොෆෙෂනල් විදිහට කතා කරනවා.
1: ආ ප්‍රොෆෙෂනල්.
0: ඉතින් මට එතන අඩිය තිබ්බම මට හිතුණා යුනිවර්සිටි එකක ෆීල් එක මට ඒක දැනුණා අරවින්ද. ඉතින් මම ආසයි ඒ වගේ
1: පරිසර යුනිවර්සිටි එකක ෆීල් එක දෙන්නේ කලින් දැකලා තියෙනවද ගිහිල්ලා තියෙනවද මොකද
0: මේ කැන්ටිමට ගිහිල්ලා තියෙනවා මේ කලම්බු කැම්පස් එකේ.
1: කලම්බු කැම්පස් එකේ කැන්ටිමට
0: ගිහිල්ලා තියෙනවා.
1: දේශන ශාලාවකටවත් ගිහිල්ලා නැහැ.
0: දැකලා තියෙනවා ඉතින්.
1: යුනිවර්සිටි එකක් ලස්සන වෙන්න ඕනේ. නිකන් පුටු තිබ්බට ලොකු බෝඩ් තිබ්බට ලැබ් තියෙනවා ලයිබ්‍රරි තියෙනවා සියලු දේ ප්‍රායෝගිකව කරලා බලන්න ඕන පහසුකම් ටිකට දුක්ක නැතුව වියදම් කරලා තියෙනවා. අත දිගහැරලා හොරයිසන් කැම්පස් එක වියදම් කරලා
0: තියෙනවා.
1: ඒගොල්ලන්ගේ ලැබ් එකට විත්ත මනාප වියදම් කරලා
0: තියෙනවා.
1: ඒ කියන්නේ ළමයි දකින්න ඕනේ නේ මෙයා. ළමයි දකින්න ඕනේ. ඉතින් IT පැත්ත ගත්තත් මැනේජ්මන්ට් පැත්ත ගත්තත් එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙන්න ආසාවක් තිබුණත් ඒ වගේ ලස්සන කෝස් ගොඩාක් තියෙනවා. විභාග S3ක් තියලා පාස් වුණා නම් මේ තියෙන විෂයන් වලින් සෑහෙන ප්‍රමාණයකට ළමයා දැනටමත් සුදුසුයි. ඒ තාත්තයි අම්මයි පුතයි දුව එකතු වෙලා තීරණය කරන්න ඕනේ තව ගමනකට ඒ ලෙවල් කරලා තව අවුරුද්දක් ඉවර කරනවද නැත්නම් ඒකත් කෙලින්ම උසස් අධ්‍යාපන ගමනටම යොදවලා පොඩි කාලෙන් රජෙක් වගේ එළියට එනවද කියලා. ඒ ලෙවල් රිසල්ට්ස් මදි වුණා කියලා දරුවට යන්නේ නැති වෙන්නේ නැහැ කියන එක මං දැන් කියන්නම්.
0: හරි.
1: ඒක තාත්ත කෙනෙකුට අම්මා කෙනෙකුට ලොකු සහනයක්. මේ ලොකු ගණන් අය කරන ආයතනිකුත් මේ හොරයිසන්. ඒකේ ගොල්ලෝ ප්‍රතිපත්තිමය තීන්දුවක් උඩයි හැම කරන්නේ. නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් මාකට් එක යන අනිත් ගණන් චාර්ජ් කරන්න. විභාගේ ෆේල් වුණත් ඒ දරුවට ජාත්‍යන්තරයට ගිහිල්ලාම ඉගෙන ගන්න පාත්වේස් තියෙනවා. මෙහෙ ටිකක් ඉගෙනගෙන පිටරට විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉගෙන ගන්න පාත්වේක හොරයිසන් කැම්පස් එක හදලා ඉවරයි. ඒවා පුරුදු වෙන්න නෙමෙයි කරන්නේ. ඒවා ඒගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ කරලා කරලා හොඳ පළපුරුද්දක් තියෙන ආයතනයක්. අනාගතේ නිශ්චිතවම මේකයි වෙන්නේ කියලා කියන්න පුළුවන් කැම්පස් තියෙන්නේ ඉතාම අඩුවෙන්. ඒකෙන් හොඳම මට්ටම එකක් තමයි හොරයිසන් කැම්පස් එක. අපි දෙන්නම් නම්බර් එකක් කතා කරන්න. පරක්කුණම් වෙන්න එපා. හැම දවසක්ම වැදගත් මේ වෙලාවේ හොඳේ.
0: 011 773 7000 011 773 7000

0: මේ ඩේට ටික දාගත්තා නම් ඇත්තටම වටිනවා. මොකද හච් එකෙන් දෙනවනේ, හච් 15 කියලා එකක් ඇප්ස් 15ක් cover වෙනවනේ. ඒගොල්ලෝ ඒ cover කරන ඇප්ස් 15ටම unlimited data දෙනවනේ. ඔබට මේක පැහැදිලිනේ. 1199 package එක. ඒක මාසයක් ගන්න බෑක්ටිවේට් කරනවා. ඒ මාසෙ ඉවරනකම්, ඒ මාසෙට අදාළ කාලය ඉවරනකම් ඔබට data නැති වෙන්නේ නැහැ ඔය කියන ඇප් 15ට. හැමදාම data
1: තියෙන.
0: ඔබ data කොච්චර පාවිච්චි කරාද? නිකන් හිතන්නකො ලොකු ගාන YouTube බලනවා බැලෙල්ලක් ඔබ නිකන් GB 4500ක බලනවා කියලා හිතන්නකො එන්න ගානක් නේ. මේ බලන්න ලේසි නෑ එච්චර ගානක. මොනවා කරලා හරි බලනවා කියලා හිතනවා, full HD දාලා හරි 4K දාලා හරි බලනවා කියලා හිතන්නකො. එතකොට data වැඩියෙන් යනවානේ. ඒ කරත් මාසෙ ඉවර වෙනකම් අපි හිතමු YouTube තියෙනවා මේ ඇප් 15 ඇතුලේ. මේ connection එක disconnect වෙන්නේ නෑ. හිතන්න දැන් ඔබත් මම වගේ කියලා මම ChatGPT එක මාතක එච්චර හිතවද නෑ. එච්චර පාවිච්චි කරන එච්චර ප්‍රශ්න අහනවා. ChatGPT ගම් බොරු කියනවනේ බයිනෝ. බයින්නත් එයාගේ data දාලා data වලින්මයි බයින්නේ. ඒතොර sorry

0: පේමන්ට් එක. ඊපස්සේ ඔබට මාසෙකට ගෙවන්න පුළුවන් උපරිම ගාණ තියෙනවනේ. අන්න එකට පොඩ්ඩක් අඩුවෙන් වාරිකෙත් සෙට් කරගත්තා.
1: හරි.
0: ඒ වෙලෙම බඩු ටික ලොරි එක පටව ගත්තා. ගෙදර අරන් ගියා. ඒකේ තියෙනවා පොඩි වෙනසක්. එහෙම දෙයක් අරගෙන ගියාම ගෙදර පේනවා. එතකොට singa.lk හරහා ගෙදර ඉඳන් ඕන දෙයක් ඕඩර් කරන්නත් පුළුවන්. singa.lk එක එක රේන්ජ් වල එක එක ඩිස්කවුන්ට්ස් තියෙනවා හැම දෙයකටම. හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. ලෝක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? නෙවැරදීම
1: පුළුවන්.
0: වෘත්තියක් ඇතුලේ තියෙන රිස්ක් එක පවා ඔබ නිකන් බයෙන් බයෙන්නේ සමහර ඩිෂන් ගන්නනේ. කීයද ඔබේ ගෙදර වටිනාකම දැන් හදපු ගාන නෙමෙයි දැන් යන්නේ. අනිවාර්යයෙන්ම ගණන් වැඩි වෙලා ඇති. ඔබ අතින් වියදම් කරලා හැදුවා නම් මට හොඳටම විශ්වාසයි. ඔබ බලලා හොඳම තැනක බලලා හොඳම තැනක් බලලා ඉඩමක් බලලා ඉඩමක් කරන් ඕක හදන්නත් ඇත්තනේ.
1: Yes අනිවාර්යෙන්.
0: ඔබේ ඔළුවේ හැම වෙලාවෙම මුකුත් වෙන්නේ. ඔබට හොඳටම ෂුවර්ද ගින්නක් ඇති වෙන්න කිසිම විදියක් gedera නෑ කියලා. ඔබ හිතන්නේ ගිනි ගත්ත ගෙවල් තියෙන. ඒ මිනිස්සු හිතන්නේ නැත්තේ කොහොමද ඉතින්? ඒ ගිනි ගත්ත ගෙවල් අපි අහලා තියෙනවනේ. එක පාටම බිල්ඩිමට ඇවිලුණා. බිල්ඩිමට ඇවිලිලා සමහරවිට ගින්න පටන් අරන් තියෙන වෙන තැනකින්.
1: හරි.
0: ගින්න පැතිරිලා. ගිනි නිවන බටේ එනකොට
1: වෙන්න තියෙන දේවල් වෙලා.
0: ඒ කියන්නේ නිවන්න ආයි අලුතෙන් දෙයක් නෑ. පිච්චිලා අලු වෙලා නිවිලා ගිහිල්ලා ඉවරයි.
1: හැම ගම ගිනි කූරු ෆැක්ටරිස් නෙමෙයිනේ සාමාන්‍ය ගෙවල් ඕන තරම්.
0: සාමාන්‍ය ගෙවල් ඔබ දන්නවද සිමෙන්තිත් ඇවිලෙන්න ගත්තාම පපඩම් ලෙවල් එකට ඇවිලෙනවා කියලා ඔබ අහලා තියෙනවද? අපේ ගෙවල් වල ෆර්නිචර් තියෙනවා. ඊළඟට විදුලි කාන්දුවක් වෙන්න පුළුවන්. අපේ ගෙදර ගෑස් තියෙනවා. අපේ ගෙවල් වල දර තියෙනවා.
1: යා
0: අපේ ගෙවල් වල මොනව වෙන්න පුළුවන්ද?
1: ගල් ලඟුරු තියෙනවා.
0: ගල් ලඟුරු නෑ මං ගෙවල් වල. දත් මදින්න කාලා බලන්න දෝවා. සෝපා බලන්න. What are you talking about?
1: Risk.
0: What are you talking about?
1: About Galaguru.
0: රයිට් මේ අවදානම් ඔබට ගන්න බෑ. මිලියන ගාණක් වියදම් කරලා හදන ගෙදර නිකන් රුපියල් 3-4000ක් වියදම් කරලා ඉන්ෂුරන්ස් එකක් දාගන්න කැමති නෑ. අවුරුද්දටම 3-4000ක් ඊට වඩා රිස්ක් එක ගන්න එක ඔබට වටිනවද? ඒ මිලියන ගාණක් වටින ගෙදර රිස්ක් එක ඔළුවේ තියාන ජීවත් වෙන කීට සැපද ඔබට මං අහන්නේ. ඔබේ ව්‍යාපාරේ වෙන්න පුළුවන් යම් අත්හැරීමකින් වෙන්න පුළුවන් විනාශය. ඒකට යට කරපු සල්ලි කරපු වියදම් ඒක වැඩ කරන මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල්. ඒ මිනිස්සුගේ ජීවිතවලට වන්දි ගෙවන්න සිද්ධ වුණොත් ඔබ ඒකට රෙඩිද? ඉතින් ඇයි ඒව ඇඟේ තහගන්නේ? ඒවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට දෙන රුපියල් 3-4000 ඔය ලෙවල් එකේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. ඒව ඉවර කරගෙන සැලුවෙන් ජීවත් වෙන මිනිස්සෙක්ෙන් ඔච්චර ස්ට්‍රෙස් එකක් ගත්තද ගේ හදන්න ව්‍යාපාරයක් හදන්න ඔය වෘත්තියේ නියලෙන්න අලුත ගත්ත වාහනේ ඔච්චර මහන්සියෙන් උපය සපයා ගත්ත සල්ලිය තාම වාරික ගෙවනව නේද මොකක් හරි වුණොත්
1: ඒක නෑනේ
0: ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් යටතට තමයි ඒගොල්ලන්ගේ මෝටර් ප්ලස් එකත් වැටෙන්නේ ඒගොල්ලන්ගේම රිපයර් සෙන්ටර්ස් තියෙනවා සමහර වාහන ආයනයන ලොකු කම්පැනිස් එක්ක ඒගොල්ලන්ගේ ලොකු සම්මුතියෙන්
1: තියෙනවා
0: ඒ වගේ තනකින් වාහනයක් නම් ඔබ ගත්තේ ඔබේ වාහනේ ගත්තේ ඒ වගේ ඒගොල්ලන්ගේ ඉග්‍රිමන්ස් තියෙන තැනකින් අර ෂය වටිනාකමට ගාන අඩු කරන්නෙත් නැහැ. අර අවුරුදු ගානක් ගියාම දැන් හෙඩ්ලයිට් එකක් අඩුනවා. අවුරුදු ගානක් ගියාට පස්සේ හෙඩ්ලයිට් එකේ ගාන පරණ ගිවිච්ච අවුරුදු වලට අඩු කළා තමයි ඔබට කියන්නේ.
1: Yes.
0: සමහර ඉග්‍රිමන්ස් තියෙනවා. ඒ වගේ තැනකින් වාහනේ ගත්තොත් එහෙම අඩු වෙන්නෙත් නැහැ.
1: වාහ නියමයිනේ.
0: ඉතින් මේවා සොයලා බලන්න.
1: Right.
0: අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් නම්බර් එකක් දෙන්න.
1: 01212357357.
0: X9D ෆෝන් එක ගැන අපි කතා කරනවා. ඒකේ මාර විස්තර ටිකක් තිබුණා. ඒක මං හිතුව පොඩ්ඩක් ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේක වැටුණාම කැඩෙන්නේ නැහැ කියන එකට කලින් තව ගොඩාක් ලස්සන දේවල් ටිකක් තියෙනවා මේක ගැන කතා කරන්න.
1: Okay.
0: දෙවෙන ප්‍රශ්න ගියා බලමු. අපි බලමු ෆෝන් එකක් ගත්තාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය වැටෙන එක ප්‍රශ්නයක් තමයි. ඒකට උත්තරේ තමයි X9D කියන්නේ වැටුණට කැඩෙන්නේ. වැටුණට වැරදීමකින් මේසකින් වැටුණා ඔඩොක්කුවේ තියාගෙන ඉන්නකොට වැටුණා වාහනෙන් බහිනකොට වැටුණා පොඩක්වත් බය වෙන්න එපා ෆෝන් එකට ඩැමේජ් එකක් නැහැ.
1: ඕකේ
0: මේකේ තියෙනවා 8300 mAh සිලිකන් කාබන් බැටරි එකක්. මොකක්ද ඒකේ අදහස? දවස් 3ක් ස්ටෑන්ඩ් බයි මෝඩ් තියන්න පුළුවන්. අඩුවෙන් කෝල්ස් කෙනෙකුට කෝල්ස් එන කෙනෙකුට නම් හිතන්න දුරක පානක ගියා කීප වෙලාවට එන්න බැරි වුණා. චාර්ජර් එක අමතකුණා කියන එක ඔබට දාඩිය දාන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. දවස් 3ක් තියෙනවා අඩුමතරමේ දවස් 2ක් තියෙන්නේ.
1: Oh my god.
0: 8300 mAh කිව්වම හිතන්නකෝ බැටරිය. අපි 5000 වනේ අහහයිටි. ඔන්න එතන මේක අල්ලලා තියෙනවා. නාඩියටම අල්ලලා තියෙනවා අපේ ප්‍රශ්නයක් විසඳලා තියෙනවා. රයිට්. අනිත් එක මේකේ ස්ක්‍රීන් සයිස් එක සෑහෙන ලොකුයි. ස්ක්‍රීන් සයිස් එක සෑහෙන ලොකුයි. Qualcomm Snapdragon 6th gen මෙන්න process එක.
1: හරි.
0: Qualcomm Snapdragon 6th gen එකකින් එන්නේ.
1: හරි.
0: Latest බඩු.
1: Okay.
0: Right. එතකොට nits 6000ක් තියෙනවා. ඒ නිසා phone එකේ screen එකේ brightness එක හොඳයි. ඔයා දැකලා ඇති සමහර ෆෝන්ස් තියෙනවා මේ.

0: ම බ්ලිටප් කරපු ආමත් නිකං පොඩි පොඩි ගුබ්බෑන් ගතියක්
1: තියෙනවා.
0: ෆෝන්වල කිසි ගතියක් නෑ බලන්න.
1: ලකයක්
0: නෑ. ඒක 6000 nits තියෙනවා. බ්‍රයිට් ස්ක්‍රීන් එකක් ඔබට ඒ නිසා හම්බ වෙනවා.
1: ඕකේ.
0: චාර්ජින් කැපැසිටි එක බලන්න. මේක වොට් 66ක ෆාස්ට් චාර්ජින් මොකක් කර ගැජට් එකක් ඔබට දෙනවා ඇති නේද? ප්‍රීමියම් ෆෝන් එකක් දෙන්න පුළුවන්. හැම ඔප්ෂන් එකක්ම හැම ලුක් එකක්ම දීලායි හදලා තියෙන්නේ.
1: ඒකයි ඒක ගන්න නේ.
0: ඒක ආන ඉතින් කෑලි වලට කඩලා කඩලා ගන්න. ඒක ගෙවන්න ගන්න පුළුවන්. සිම්පල් පේපරක් දාගන්න. එකපාර යන්න ඕනේ නැහැ. තමට පේනවා ඒ බජාජ් චෙතක් ස්කූටර් එක වගේ ස්කූටර් හදන්න දැන් ඕන් දැන් හැමෝම ට්‍රයි කරනවා
1: මෙටල් බොඩි ගන්න
0: ඕන දැන් පත්තුලා දැක්කනේ ට්‍රෙන්ඩ් එක සෙට් කරා විතරයි කට්ටිය පස්සෙන් යනවා නමුත් ඒක හරියට කරන්නේ කොහොමද බයික් එකේ හොඳ බරක් තියෙන එක බයික් එකේ බැලන්ස් එකට ප්‍රයෝජනවත්
1: හරි
0: මේ බයික් එක කඳු වැදලා අරව මේවා කරලා ඔක්කොම කරලා තියෙනවා බයික් එකේ ස්පීඩ් එක මෝඩ්ස් කීපයක් තියෙනවනේ රිවර්ස් එකකුත් තියෙනවා ඒ මදිවට රිවර්ස් එකට තිමීද ගන්න පුළුවන් සමහරවිට අපි බයිසිකලේ පාක් කරලා පාක් එකෙන් එලියට ගන්නකොට පාත්‍ය මොඩල් එකකින් ගන්න කකුල් දෙක ගහගා අමාරුයි.
1: ඕ
0: ඕ. පොඩි ඇසිස්ටන්ස් එකක් එනවා අර මෝටර එකෙන්. රිවර්ස් එකට දැම්මා.
1: හරි.
0: කිසිම කරදරයක් නැතුව වාහනේ එළියට ගන්න පුළුවන්. මේකේ 3.5 kW බැටරියක් තියෙනවා. 3.1 kW මෝටර එකක් තියෙනවා. බැටරි ටිකක් ලොකුයි මෝටරයට වඩා.
1: ලිතියම් අයන් බැටරි එකක් නේද?
0: ලිතියම් අයන් බැටරි එකක්. ඒ කියන්නේ චාර්ජින් සයිකල්ස් ගන්න වැඩි කල් පැවැත්ම වැඩි. වොරන්ටි එක දිගයි. තාමුණාද ඔබට චිතක් එක ගැන දැනගන්න ඕනේ.
1: කලර්ස් කිව්වා ඔකම ස්ටෝරේජ් එක. ලොකුම ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා.
0: ඔව්. දෙන්නකොට හොඳටම ඉඩ තියෙනවා. ලොකු සීට් එකක් තියෙනවා.

0: උදේ 9:34 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. යා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙන.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා ඉන්න.
8: මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
10: හබත දැනෙනවෝ රසයක මහිම විඳ ගන්න.
11: ඌතා ජෙලි හදට දැනෙන රසක මහිම.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
13: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්.බී. රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්.බී. රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
14: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතක.
15: A-levels future එක change කරන්න science use කරන්න readyද? High-tech labs research and innovation සමග next gen scientist කෙනෙක් වෙන්න slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
16: Applicant got that H15 reload කරලා ගත්තත් H15. Applicant got that reload කරලා ගත්තත් iPhone 17 Pro දිනනවා H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
17: තාත්තේ ඉස්කෝල ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
18: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
17: තාත්තේ කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
18: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
17: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනවා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
20: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? එල්.බී. ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
16: Applicant got that H15 reload කරලා ගත්තත් H15. Applicant got that reload කරගත්තත් iPhone 17 Pro දිනනවා H15. H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් H15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
21: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
22: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
23: දශකායක විශ්වාසයෙන් ඔබ රසවත් කළ Mota ingredients, gelatin, coloring සහ flavors. හදට දැනෙන රසක මහිම.
24: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
25: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: විසිහත.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
4: ගිහන්. හැබැයි එකක්.
3: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
5: සතියේ දවස් පහේම උදේ 10ට.
3: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: අපි මේ දවස් ටිකේම කතා කරන්නේ බජාජ් අලුත්ම පෙට්‍රල් 3 wheel එකනේ.
1: Yes.
0: ඒක එන්ජින් එක ලොකු එන්ජින් එකක්.
1: 236 cc.
0: හොඳ pulling power එකක් තියෙන. හොඳ throttle response එකක් තියෙන. 4 valve, 4 stroke. ඒක නිකන් කැලි එක එක පොඩි පොඩි ගුණන් ගොඩක් තියෙනවා ඒකට.
1: අනිත් එක ඒක රිවර්ස් කරනකොටත් පොඩි ස්පෙෂල් මේකක් තියෙනවා නේද?
0: ඒකේ වැඩියෙන්ම කතා කරන්න ඕනේ ඒ දේ ගත්තා රිවර්ස් ගියර්
1: එක. හරි.
0: ඉස්සර මොකද්ද උන්නේ කෑල්ල?
1: ඔව් මෙහෙම කළා පල්ලෙහාට දානවා.
0: කොන්දු කඩාගෙන නටන්න ඕනේ නේද?
1: මෙහෙම කළා මෙහෙම දාලා ගන්න ඕනේ.
0: මොකද්ද? උස්සලා තියෙනවද? ඇදලා අතාරිනවද? මොකද්ද කරනව නේද?
1: මෙහෙම තල්ලු කරලා එතන හිර කරන්න ඕනේ. අක්කලා එතකොට
0: මේ මොන කරද? රිවර්ස් කරන්න එපා වෙනවා. රිවර්ස් කරන්න එපා වෙනවා එතකොට. දැන් රිවර්ස් කරන එක නිකන් බොත්තමකින් කරන්න පුළුවන් විදිහට දීලා තියෙනවා.
1: නියම.
0: හරි. ඒක රිවර්ස් ගියර් එක හෑන්ඩල් එකත් එක්ක ඇටච් කරලා ලෙවල තියෙනවා. ආයි දෙකට තුනට නැමෙන්න ඕනේ නැහැ කොහෙදවත්. දැන් ඔන්න ඒක. ඉතින් මේ ඩිජිටල් මීටරයක් තියෙන එක තියෙන පෙට්‍රල් වලින් තව කිලෝමීටර් කීයක් දුවා ගන්න පුළුවන්. දැන් කොච්චර මේකේ දුවලා තියෙනවද? ස්පීඩ් එක මගේ කොච්චරද?
1: හරි. ඕකේ.
0: දකුණු පැත්තෙන් තියෙනවා රේඩියෝ එක හයි කරලා. ඒකත් ෆැක්ටරි එකම ෆිට් කරලා ඒවල ස්පීකර් සිස්ටම් එක දාලා අපු රේඩියෝ එක. ඒක බ්‍රෑන්ඩඩ්. ආයි අරුතෙන් දාන්න හිතෙන්නේ නැහැ. ඒක මාර ෂෝක් එකට ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. දැන් අපි ඉස්සරට වඩා බජාජ් අලුත් පෙට්‍රල් 3 wheel එකේ ඉන්ටීරිය එක්ස්ටීරිය ගැන හරිම ගැම්මට කතා කරමු.
1: ඒ විතරක් නෙමෙයි ඕගලන්ට අලවියෙන් පසු දෙන සේවාව ගැන. ඒක ඉතින් next level. මොකද කිලෝමීටර් 20න් 20ට ඉන්නවා කවුරු හරි කෙනෙක් බජාජ් සම්බන්ධයෙන්.
0: ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනයක් ගත්තාම ඒකේ ස්පෙයාර්ස්.
1: ඒකේ
0: සර්විස් එක.
1: ඒකේ
0: රිපෙයාර්. කොලිෂන් රිපෙයාර් කාව මොනවද කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් આવුවත් කාටද කතා කරන්නේ? කාටද පෙන්නන්නේ? කාවද හම්බ වෙන්නේ? ඒව බජාජ් වාහනයක් ගත්ත මිනිසුන්ට කවදාවත් ප්‍රශ්න නෙමෙයිනේ. මොකද 1400කට වැඩි නියෝජිතයෝ ඉන්න ජාලයක් බජාජ්ලට තියෙනවා. එයාලට විතරයි ඒසා විශාල ජාලයක් තියෙන්නේ. ඒක ජන්ජාලයක් වගේ
1: ජාලනේ. නියමයි නියමයි නියමයි. අපි අද පොඩක් වහල ගැන කතා කරන්න ඕනේ. මේකේක જાතිය වහල අපි දැකලා තියෙනවා.
0: වහල ගහන්න යන්නේ වැඩි.
1: රයිට්.
0: වැඩි වහල ගහන්න.
1: එහෙම කියන්නේ. වහල ගහනවා.
0: වහල ගහන්න යන්නේ.
1: ආ වහල. හරි.
0: මේ වහල කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එකක් ෆිනිෂ් කරන මාර ස්ටේජ් එක. ගයක් හැදුවට වඩා නෑ වහලක් නැති කල ගයක් කොහෙන්ද කියලා සීටි ප්‍රනන්දු මහත්තයාගේ සින්දුවක් මට මේ වෙලාවේ කවියක් කොහෙද බං. ඔයාලගේ සින්දුවකට
1: කියන්නේ.
0: වහලක් නැති කල ගයක් කොහෙන්ද? වහලේ ගහගන්න සුදා හරියට. වහලේ තමයි ඔය කොයි ඔස්තාඩටත් වර්ධින තැන. ඉස්සර වගේ නෙමෙයි. දැන් දියුණු වෙලා
1: තියෙනවා.
0: ඒතර රයිනු අපිට අඳුනලා දෙනවා ඒගොල්ලන්ගේ තවත් එක සෙක්ෂන් එකක්. තවත් වින් එකක්. එහෙනම් colorup.lk.com සයිට් එකට ගියාම මේ වින් එක ඔබට පේන්න ගන්නවා. මේගොල්ලන්ගේ මාර කලෙක්ෂන් එකක් තියෙනවානේ. වා කියන්නේ ෆැක්ටරි පේන්ටඩ් කොරුගේටඩ් රූෆින් සිස්ටම් එක තියෙනවා. ගෙදරගෙන ඇහැලා වහලේ ගහලා තින්ත ගන්න ඕනේ
1: නැහැ.
0: මොනාද ඕනේ? නිල්ද ඕනේ? මොනාද ඕනේ? කොළද? රතුද? දුඹුරුද? මොනාද ඕනේ පාට? පාට හතක් තියෙනවා සුදා තෝරගන්න.
1: වාව් නියමයි.
0: පාට හතක්. ෆැක්ටරි එකෙන් පේන්ට් කරලා ෆිනිෂ් කරලා යන්නේ. ලස්සනයි ඉතින්. ගැව්වාම ඉතින් ගෙවල් එහෙම මනරම්.
1: කොයි ගෙදරත් මුලින්ම පේන්නේ වහලනේ. ඈතට උනත් පේන්නේ වහල. වහල ලස්සනට තියෙන්න ඕනේ.
0: අනිත් එක මේවා ඇක්සසරි. මේවා සම්බන්ධ වෙන විදිය. දතකට පූට්ටු වෙන්නම ෂීට් එකෙන් ෂීට් එකට කනෙක් වෙනවා. මේ කොරුගේටඩ් roofing solution එක. තව ඒගොල්ලන්ගේ තියෙනවා tile roofing solution එක.
1: roofing කියුවා. I like that button. roofing.
0: සවුන කඩ ගැටලා නම් Java දැන්නේ. roofing roofing.
1: හරි.
0: ඒතර tile roofing system එක. ඒතර අපේ ඔය සිංහල උළු ක්‍රම රට උළු ක්‍රම තව පොඩි එක එක
1: කැටයන් තියෙනවනේ අපේ දාන ඔය.
0: සමහර අයට උළු පෙනුම ඕනේනේ. corrugated පෙනුමට ආස නැහැ. උළු පෙනුමට. you are covered. you are covered. ඒකෙත් සොලූෂන් ගණනාවක් තියෙනවා. නිකන් මොන වගේ ටයිල් කැටයක හැදී තියෙන වහලයක් දෝ. මොන වගේ උළු වහලට දැම්ම වගේද පේන්න ඕනේ.
1: හරි.
0: උළු තිබ්බ වගේමයි පේන්නේ ෂීට් එක උනත්.
1: වාව් නියමයි.
0: ඒකෙත් ලස්සන පාට තියෙනවා තෝරගන්න එක එක හැඩතල තියෙනවා. ඊට පස්සේ ෆිනිෂින් සිවිලිමක්. එහෙම නැත්නම් ස්ට්‍රිප් සීලින් එකක්. දැන් ස්ට්‍රිප් සීලින් එකට මොනවද ඕනේ? බර්මටික්ද නැත්නම් නිකන් ටීක්ද මැහොගනීද
1: නැත්නම්
0: කොස් වගේ පෙනුමටද තියෙනවා. මේකට සත්තු කන්නේ, මේවා ගිනි ගන්නෑ, ඇබිලෙන්නේ, මේවා නාස්ති වෙන්නේ, දිරන්නේ, වතුර උරන්නේ. සද්ද හටම වගේ තමයි.
1: හරි. ඔකේ.
0: කිසිම දෙයක් සද්ද හටම තියෙන්නේ නැහැ ලිටරලි. අපි ජීවත් වෙන තාක්කල් ඔබට ආපව වහල දිහා බලන්න උමනාවක් නැහැ. බලන්නකෝ මේ වහලිට වෙච්ච දේ
1: කියලා.
0: වහලේ නම් වහලේ. colorup.lk.com සයිට් එකට ගිහලා ඇස පිනව ගන්න, බඩු ටික ගෙනා ගන්න කතා කරලා ඊට පස්සේ හිත පිනව ගන්න. සැනසීමෙන් ජීවත් වෙන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. වදන මං කරපෑඩි
1: මොකද
0: මට එකවුන්ට්ස් නැතුව නෙමෙයි මං අතන මට නිකන් try කරන්න හිතුණා මේ කොම් බැංක් එකේ වැඩි කමර්ෂල් බැංකුවේ එකවුන්ට් එකක් පටන් අරගෙන මහලු ගොඩක් එකවුන්ට් එකක් පටන් ගන්න පටන් අරගෙන මේ කොම්බැංක් ඩෙබිට් කාඩ් එකත් ඒ වෙලාවෙම දෙනවනේ.
1: හරි.
0: මම දැන් කල්පනා කරා මේකෙන් ගෙවාගෙන යනවා. කොහොමත් මම ගන්නෙ මට ඕන දේවල්නේ. අපි දැන් තරඟයකට ඉදිරිපත් වෙනවා කියලා වෙන වෙන අපි නිකන් ඩේ ටු ඩේ ලයිෆ් එකේ කරන්නේ නැති වැඩ කියලා තියෙනකොට ඒක කෙරෙන්නේ
1: නැහැ.
0: දැන් මේ මොනවද කියන්නේ? අපි ගෙවන බිල් ටික බඩු මුට්ටු ගද්දී ලයිට් බිල් වතුර බිල් ගාරවා මේවා ටෙලිෆෝන් බිල් ගෙවද්දී ඔන්ලයින් එකේ කේවා ගද්දී ඒවල කියනවා කොම්බැංක් එකේ ඩෙබිට් කාඩ් එකෙන් ගෙවන්නකො. කාටවත් ණය වෙන්නේ අපේ සල්ලිනේ යන්නේ. රුපියල් 20000 පැන්නුවොත් මාසයක් ඇතුළත අපි මේ මහ දිනුම් මැදීමකට ඒගොල්ලෝ දානවා.
1: නියමයි.
0: එතකොට ඒකෙන් ආයි හම්බෙන්නේ මොනවද? සල්ලි දීලා ගන්න හිතාගෙන හිටපු දේවල්. ජයග්‍රාහකයෝ 1000කට වැඩිය හැදේ කියනවා මේ වැඩෙන්.
1: හරි.
0: හැම කෙනෙකුටම නිකන් ඊට පස්සේ ඒකෙන් විතර නෙමෙයි මහ දිනුම් මැදිමකුත් වෙනවා කියලා කියන දැන් ජුනි මාසේ 30 තමයි අන්තිම දවස කියලා කියන්නේ. ඒක ලබන මාසෙනේ. ලබන මාසේ අන්තිම තමයි මේක ඉවර වෙන්නේ. එතන අපි මේ වැඩේ කරන් යනවා. ඉතින් මාසෙකට 20000යි. මහ දිනුම් මැදිමෙන් තියෙන එක බලන්නකෝ. iPhone 70 laptop ට්‍රිපල් ඩෝ ෆ්‍රිජස්. එතකොට මේ ෆ්‍රන්ට් ලෝඩින් ඔන් ෆ්‍රන්ට් ලෝඩින් මැෂින් මැෂින් ලස්සන.
1: මම ආසයකට තමයි.
0: අර ඉස්සර රවුම තියෙන එක ඒවත් තියෙනවා. ස්මාර්ට් ටීවී ඉඳන් තියෙනවා.
1: හරි.
0: ආයිනිකන් ඔයාමට කියන්න බලන්න මොකද කරන්න තියෙන්නේ?
1: කරන්න තියෙන්නේ කමර්ෂල් බැංක් එකේ ඩෙබිට් කාඩ් එක යූස් කරලා ගනුදෙනු කරන්න. රුපියල් 20000කට වැඩියෙන් ගනුදෙනු කරා නම්
0: මාසෙටම කරපු ගනුදෙනු වල එකතුව 20000 පැන්නුවා නම් ඇති.
1: අයියෝ නතින් වැඩේ කරන්න පුළුවන්.
0: බලන්නකෝ දවසකට රුපියල් කීයද වැටලා තියෙන්නේ?
1: ඒකනේ.
0: නේද? හරිම ලේසිම තත්ත්වයක් තාම දාලා තින් බෝ කියන්න ඕනේ නැහැ.
1: අපි එහෙනම් හද මේවා වැමුනේ ඩිස්මිස් වෙමු.
0: අපි තව දවස් දෙකක් ඉවරයි අපි තාම්මෙමු. මම අරවි.
1: මම ආශාරය සුබ දවසක්.

0: ροκουέ μου σιάτατα.
1: අපේ
2: දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉදහරින්න commercial credit.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස්

0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
1: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
7: ඔව්.
6: ඔයාගේ සතුටට හේතුවක් මම
7: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානටම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
8: බැරුවද? ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: 98.2 98.4
11: දෙන්නම් පටචුම්.

0: क्या था टॉप स्टोरी
1: කටුකස්තොට වෙඩිතැබීමක් කටුකස්තොට ගොහගොඩ ප්‍රදේශය අදාළියම වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 ඇහැවිරිදි පුද්ගලයෙකුටයි. ඔහු මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීම අධ්‍යක්ෂවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වර්ඩ්ල සඳහන් කළේ. ඔහු මේ වන විට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබනවා. නාඳුනන වෙඩිකරුවෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලාකුස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. තවත් දේශීය පුවතක්. විශ්‍රාමගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවට මෙතෙක් ආචාර්යවරුන් බඳවා ගැනීමක් සිදුව නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි එම සංගමේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ.
2: දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලවල ඒ ආචාර්යවරු හැරගිය ඒවා, ඒ වගේම දැනටත් ආචාර්යවරු විශ්‍රාම යන ඒවා, ඒ වගේ දේවල් සම්පූර්ණ කිරීමට, එහෙම නැත්නම් ඒ ඉවත්ව යන ආචාර්යවරුන්ගේ ප්‍රමාණයට ආචාර්යවරු බඳවා ගැනීම සඳහා මේ රජයේ කටයුතු කරලා නැහැ. එතකොට මේ தත්ත්වය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල විදිහ ආචාර්යවරුන්ගේ ගියක් ඇති වෙලා තියෙනවා.
0: Top story.
3: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ත්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.

0: ප්‍රශ්න නම ගැළපෙනම තැනට කැන්ටි නුවරට.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
3: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
4: ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
6: නියම ලවන් ප්‍රයිස් දැන් පිට්ස ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්ස ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 011 5 93 93 93.
7: Pizza Factory. Family, friends, and pizza.
8: එකෙන් ගත්තත් H15 රීලෝඩ් කරලා ගත්තත් H15 ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනවා H15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් H15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
9: සරයි ගායවාගේ

0: Theatre, hot and spicy with Sudhu Kochi.
1: Anugrahaya.
2: පොලිරහිත පහසුක වීමේ ක්‍රම ලබා ගන්න.
3: අම්මේ මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
4: අනේ රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
5: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
6: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
4: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
7: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
8: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: 100FM පොකට් මනි. අනුග්‍රහය.
8: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
9: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: උදේ 10 විනාඩි 36 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි කොකා කෝලා ඉතිරි රුපියල් 100යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි පියාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි කාගිල්ස් ෆුඩ්
6: සිටි මේ මාර හුට්ටක් පරණි බම් වෙලා තියෙන්නේ
7: ඇයි ඇයි නෙවෙයි හවසට නටවන්න වෙන්නේ නැයි
8: නටු
7: මේ විහිළු නෙවෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා
8: අයියෝ ප්‍රශ්නද මං ටග්ගල කප්පුරුගෙන් ඕඩර් කරපන්කෝ
7: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ
8: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ ඒකෙන් 13:37 ගහපන්කෝ
7: ඇයි සුරම්මිය එන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ
8: මොන ඇම්බියුලන්ස් එකක්ද මං ඒ වෙන නම්බර් එක මේ 13:37 කියන්නේ කප්පුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක
7: ඈ එහෙමත් පුළුවන්ද
8: ඔව් බං ෆෝම්ස් පුරවන්න ඇඩ්‍රස් දෙන්න කාඩ් ඩීටේල්ස් දෙන්න ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ මං කතා කරා ටග්ගල ඕඩර් කරා
7: ඕක ගෑනම කලබල කරන්න එපා හෙලෝ කප්පුරුක
8: ඈ
9: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න
1: මේ පාරසියත ක්‍රේසි වෙන්නේසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට
9: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න
10: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
11: Powered by Bid to Win

0: සියත දෙවයිනපුරා
1: උදේ 10:42 දැන් වෙලාව. මේ අපි මාර්තු මාසේ වගේ ඉඳන් ඔබට මතක් කරානේ අවුරුද්දට කලින් ගෙදරට ඕන කරන දේවල් ගන්න කෙනෙක් ඉතර ජීවිතේ ලේසි කරගන්න ඕන කරන දේවල් ගන්න යන්න ඕන හොඳම තැනක් තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක කියලා. ඒක මේ අවුරුද්දේ හැම කාලයකටම බලංගුයි. හරිද? දැන් මේ පහුගිය දවස් ටිකේම අපි කතා කරේ මේ ඔබ ෆිට්නස් ගැන හිතන එක අමතක කරලා නම් ජිම් යන වැඩේ හරියට කරන්නේ නැත්නම් ගෙදරම පොඩියට වැඩේ කරගන්න පුළුවන් ඔබට. තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක ඔබට උදව් කරනවා. ඌමනා කරන දේවල් ටික ගන්න, ඕන කරන ගියස් ටික ගන්න ඔබට පුළුවන් එතනට ගිහිල්ලා වැඩේ කරගන්න. රුපියල් මම හිතන්නේ 895 ඉඳන් වගේ ඒ ඕන කරන ගියස් ඔබට ගන්න පුළුවන්කම තියෙන ලයිෆ් ස්ටෝ එකෙන්. මේ උදව් කරනවා කියොම දැන් එතනට ගිහිල්ලා මේ මට වර්කවුට් කරන ෂෙඩියුල් එකක් දෙන්න එහෙම කියලා කියන්න එපා. ඕන කරන දේවල් ටික තමයි ඔබට ගන්න පුළුවන් වෙන්නේ. මේ පොඩියට වැඩේ පටන් ගන්න නම් එහෙමයි, නැත්නම් මහා පරිමාණෙන් වැඩේ කරගෙන යන්න හිතාගෙන ඉන්නවනම් ඒත් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට ගිහිල්ලා ඕන කරන දේවල් ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මතක් කරේ මේ ෆිට්නස් පැත්තට හම්බෙන උදව්ව. ඊට පස්සේ මේ තාමත් ඔය රෙදි හොදන වැඩේ ඔබ අමාරුවෙන් මේ අතිම්ම රෙදි හොදනවද? ඔබට මොකක් හරි සම්මානයක් ලැබෙයි කියලා හිතනවද? ඔහොම ගෙදර කට්ටියගේම රෙදි ටික හේදුවා කියලා වසරේ රෙදි හේදීමේ සම්මානය ඔබට ලැබෙනවා. එහෙම ලැබෙන්නේ නැහනේ නේද? ඒකින්ද මේ අමාරුවෙන් රෙදි හොදන වැඩේ කරන්න ඕනේ? වොෂින් මැෂින් එකකට මාරුවෙම් ගානද ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නෙත් ඔන්න තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තෙන් විසඳලා දීලා තිනවා. ඔබට පුළුවන් දැන් මේ ලයිෆ් ස්ටෝ එක පැත්තට ගිහිල්ලා ඔබට ඕන කරන ලීටර් ගානේ වොෂින් මැෂින් එකක් තෝරගෙන කොකෝ වලින් ගිවාගෙන යන්න. දැන් තියෙනවනේ එක එක පේමන්ට් මෙතඩ්ස්. ඒ වගේ ඔබට කොකෝ වලනොත් ඒ මෙතඩ් එක තෝරගෙන ගිවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මාසෙට රුපියල් 23000 ගානේ ගිවාගෙන යන්න බැරි කමක් නැහැ නේ. වොෂින් මැෂින් එකට ඉදින් මාරු වෙනවා නම් ඒ වගේ ගාණක්වත් ඔබට ගෙවන්න වෙනවා. ඒ වෙලේ පුළුවන් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට ගියොත් කරගන්න එකින් දා අමතක කරන්න නැතුව යන්න තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට. දැන් කොහෙටද යන්නේ? කිරිබත්ගොඩට යන්න පුළුවන්, මහනුවරට යන්න පුළුවන්, නිට්ටඹුවට යන්න පුළුවන්, එහෙම නැත්නම් ජායලට යන්න පුළුවන්, ඒවත් නැත්නම් කුරුණෑගලට යන්න පුළුවන්. ඔය කොයි වැතර ගියත් මේ කිව්ව දේවල් වගේම ගෙදරට ඕන කරන්නේ හැමදේමත් තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකෙන් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා.

0: Siéntate. වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Oh, is that this one more?
4: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරන්න.
5: After A levels Tech World එකේ game changer කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? Slit computing degrees එක, AI coding, industry exposure, real life projects වලින් ඔයාගේ skills level up කරගන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
6: මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුංගිට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
2: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
3: ඔව්.
2: ඔයාගේ සතුටට හේතුවක් මම
3: වෙන්න try කරනවා. මේ මාස ගානටම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
4: බැරුව. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
5: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: 98.2 98.4

0: क्या था टॉप स्टोरी
1: මාලදිවයින් ජනපතිට මහත් හරසර දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිකනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. ආචාර්ය මොහොමඩ් මොයිසු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ සම්මාන වෙඩිමුර 11ක්ද පිරිනැමුණා. මේ වන විට මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාක්ෂික සාකච්ඡා සඳහා එක්ව සිටිනවා. දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික ශක්්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති. අනතුරුව විවිධ ශේෂ්ත්‍රවල සහයෝගීතාවය පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිපිපු කරමින් අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකටද එක්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් දිවයිනට පැමිණි ඒ පසුරුවේදී. මොහොමඩ් මොයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 6 වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිත විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. දැන් විදෙස් පුවතක්. තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. පෙරවරු 10:30 වන විට තලපති විජේහෙවත් ජනප්‍රිය නළු ජෝසප් විජේ චන්ද්‍රසේකර නායකත්වයේ දරන තමිලඟ වෙට්‍රි කලකම් පක්ෂය ආසනසයක් දිනා ගැනීමට සමත් වුණා. ද්‍රවිඩ මුනේන්ද්‍ර කලකම් පක්ෂය නියෝජනය කරන මහ ඇමති ලෙස කටයුතු කළ ස්ටාලින්ගේ පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 77ක්. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය
2: කවුරු මොනව කිව්වත් ප්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4 700
3: 98.2 98.4

0: Rockwimo 7. හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. එල්බී රන් අය ගත්ත කෙනෙක් ආයෙ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. එල්බී රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන. මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක. After A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න www.slit.lk. Slit evolve ඔන්න
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කිල ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
2: සරයි, ගයියා වගේ.

0: සීවෙත් සුදු කොච්චි අනුග්‍රහය
1: සිතා පෙරහර අලුතින් නුවරට පැමිණෙන්නා
2: ගැලපින නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
3: අයබස්.com ඔන්ලයින් අවුරුදු සේල් එක අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා. ඉක්මන් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෘහවිදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රසකට 60% දක්වා දෙවන්ත වට්ටම් සමග පොලි රහිත පහසුකම් වීමේ ක්‍රම ලබා ගන්න.

0: උදේ 11 විනාඩි 28යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මෙකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට play කරමු.

0: සින්දරෙල්ලවගේ මන්නං ඉන්නේ මාබේල් ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මහසෝන බැහින්නේ දැන් මට.
4: නීල
3: මහායෝද.
5: සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
4: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
19: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
21: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දිමෙන් මේ සැම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
22: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්පරුක.
23: ආ එහෙමත් පුළුවන්ද?
22: පුළුවන්නේ නැණ. කම්පරුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
24: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලුවා ඇත. මිල රුපියල් 1350 සිට ඉහළට කොන්දේසි සයිතයි.
25: රට

0: 98.4 කළුතරට සියත FM
1: ඒකලහයි විනාඩි 40යි දැන් වෙලාව. අපි දැන් යන්න හදන්නේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට. දැන් ඔබ දන්නවනේ ෂොප් එකටම යන්න ඕනේ නැහැ, ඔන්ලයින් ඔබට ඕඩර් කරලා වැඩේ ලේසි කරලා තියෙන තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක. දන්නවනේද නම www.tilakawardhana.com වෙබ්සයිට් එකට තමයි ඔබ යන්න ඕන. එතනට ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙන ඔබ කැමතිම ඇඳුමක් තෝරගන්න, එක ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න. ඒත් එක්කම මේ පළවෙනි වතාවට ඔන්න වර්චුවල් ඔබට ෆිට් ඔන් කරලා බලන්න පුළුවන් ඔප්ෂන් එකක් දීලා තිනවා. වැඩේ කරන්නේ මෙහෙමයි, ඔබ වෙබ්සයිට් එකට යන්න, එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. පොඩි මේ තැඹිලිපාට බා එකක් තියෙනවා. ඒ බාරක ක්ලික් කරාට පස්සේ ඔප්ෂන් එකක් එනවා ඔබට මේ ඔබේ ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. හොඳට ඔබේ උසපින ෆොටෝස් දෙකක්. ඊට පස්සේ ඒ වෙලාවෙම ඔන්න ජෙනරේට් කරලා දෙනවා මේ ඇඳුම ඔබ ඇඳගෙන ඉද්දි කොහොමද පේන්නේ කියලා. එහෙම අයිඩිය එකක් අරගෙන ඔබට ඒ ඇඳුම ඕඩර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක මේ වෙබ්සයිට් එකේ වැඩේ ඔබට ටිකක් අමාරුයි වගේ නම් මේ WhatsApp message එකක් දාන්න පුළුවන්. ඒක දැන් හැමෝම දන්න වැඩක්නේ. ඔබට පුළුවන් මේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට ගිහිල්ලා එතනින් ඔබ කැමති අඳුමක් තෝරගන්න. ඒක ෆොටෝ එක save කරගන්න. ඊට පස්සේ මෙන්න මේ number එකට ඒ ෆොටෝ එක WhatsApp කරන්න. 0706056560. 0706056560 තමයි number එක. ඒ number එකට ඔබේ නමයි, address එකයි, phone number එකයි, ඔබට ඒ තෝරගත්ත ඇඳුමින් ඕන කරන size එකත් එක්ක WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ ඉතින් ඔබට තියෙන්නේ ඉක්මනටම මේ order එක ඔබ ගාවට ගෙන්න ගන්න. වැඩේ ලේසි වෙලා තියෙනවා. මම ආයෙත් number එක මතක් කරන්නම්. 0706056560 තමයි number එක.

0: Rockwimmos 7. රටත්තුවිය දමක් නැති ජාත්‍යන්තර කොලිකෝත් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
1: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? Digital innovations හා legal tech සමග confident legal professional කෙනෙක් වෙන්න. LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන්ම අයදුම් කරන්න පිවිසෙන්න. www.slit.lk. Slit evolve beyond.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1190 නවයකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000.
11: හෙලෝ සර්, මේ සර්ගේ රෝඩ් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
12: මොන ඩීටේල්ස්ද? කවුද මේ
11: සර්? අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
12: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
11: සර්ගේ කාඩ් එක ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්තා නම්
12: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
11: මොකද්ද සර්?
12: මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන
11: ස්කෑමරයා.
12: නෑ නෑ නෑ නෑ සර්. නෑ නෑ
11: මේ
12: මම ගන්නෙපා. අපි ඕඩර් කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි. එහෙමද? එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින්
11: එහෙමත් පුළුවන්ද?
12: පුළුවන්නේ නැහැ. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක ෂිපින් ඇන්ඩ් ඩියුටි චාර්ජස් එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ආවට මට්ටු කෙනවා.
11: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
12: පාපිස්සක් නැත්තම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න
13: ගනි. 98.4 98.4 දෙන්නම් පට්ටු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මාලතිවෙන් ජනපති නිල වශයෙන් පිළගැනේ. බැඩ්බදු සංශෝධනයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑම්. ගොහා ගොඩ වැඩි තැබීමක්. දෙවරින්ගේ මූල්‍ය සහනාධාරය 20 වනදා සිට දෙවර සංගම්වලින් චෝදනා. තමිල්නාඩු ඡන්දයෙන් විජයී තිරයෙන්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114700.
1: දිවනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසූ පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. ආචාර්ය මොහමඩ් මොයිසූ වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය

0: සහ සමාන වැඩිමුර 11ක්ද පිරිනැමුණා. මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වුණා. අනතුරුව විවිධ ශ්‍රේෂ්ඨවල සහයෝගීතාව පුරුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් අවබෝධතා ගිවිසුම් හතරකටත් සම්තබුණා. මාලදිවයින් ශ්‍රී ලංකා රාජනායකින් අතර ඒකබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැතුනේ ඉන් අනතුරුවයි. මේ එහිදී අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක
1: මුහුදු මට්ටමින් ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයිනේ විශාල සටනක් සිදු කරන අතර එම සටනේදී මාලදිවයිනේ විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අපේ කටයුතු කරන බව සිහිපත් කරනවා. අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ශේෂ්ත්‍රවල සහයෝගිතාවේ තවදුරටත් වැඩිදියුණු කිරීම සහ විවිධාංගීකරණ කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් හුවමාරු කරගත්තා. විශේෂයෙන් සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා හා තරුණ සංවර්ධන, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ශේෂ්ත්‍රවල සහයෝගිතාව පිළිබඳව ආයෝජන අවස්ථා ගවේෂණය කරලෙස මා මාලදිව ව්‍යාපාර වලට මම ආරාධනා කළා.
0: එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකට දැක්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් දිවයිනට පැමිණියේ ඊයේ පසුරුවේදී. මොහමඩ් මොයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ලබන 6 වනදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් සොරා ගැනීම පිළිබඳව සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයට ගොස් තිබෙනවා. එහි ඇති පරිගණක කිහිපයක්ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. මුදල් සොරාගැනීම පිළිබඳව සොයාබැලීමට සහාය වීමට කැමති බව දන්වා සයිබර් ආරක්ෂණ වේදීන් රජයට ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර පැවසුවේ මෙතෙක් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් රජය විසින් සිදු කර නොමැති බවයි.
2: මේ අවස්ථාවේ අපේ ලංකාවේ සයිබර් ආරක්ෂණය පිළිබඳ ගැටලුවක් තියෙනවා නම්, අඩුපාඩුවක් තියෙනවා නම් සයිබර් ආරක්ෂණය කරන වෘත්තිකයෝ ඉන්නවා. වෘත්තිකයන්ට මේ පිළිබඳ ඉස්සරහට ඇවිල්ලා සාකච්ඡාවක් කරලා අපේ තියෙන දැනුමත් රජයත් එක්ක සම්බන්ධ වෙලා ෂෙයාර් කරගෙන අපි මේ උදව් කරන්න කැමති. මේ වෘත්තිකයන් සංවිධාන 4ක් විතර එකතු වෙලා ජනාධිපතිතුමාට දැන් ලියුමකුත් කියලා තියෙන්නේ. අපි කැමති උදව් කරන්න කරුණාකරලා මේ අපිට කියන්න කොහොමද උදව් කරන්න පුළුවන් කියලා.
0: භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබන 20 වනදා යළි අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලස් සඳහන් කළේ සිද්ධියට අදාළව මේ වන විට පාර්ශ්ව රසකකෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් පවයි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම් පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් ලබන ජූලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි. මූල්‍ය සේවා මත වැට්බදු 18% සිට 20.5% දක්වා වැඩි කිරීමට කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා, එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18% වැට් අය කිරීමට යෝජිතයි. එය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද මේ වසර දක්වා කල් තිබුණා. සේවාවක් ලෙස මෘදුකාංග සපීම, මාර්ගගත වෙළඳ සැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා, වීඩියෝ සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා මෙම වැට් අය කිරීමට ඇතුළත්. එමෙන්ම මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉලමු මත සේවා සැපීමේ වේදිකා, වෙළඳපොළ වේදිකා, සූදු ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම මෙම වැට් අය කිරීමට යටත් වෙනවා. නවකෙටුම් පතින් විදේශයක සිටින තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා මාර්ගගත පාඨමාලා, සම්මන්ත්‍රණ, ඩිජිටල් අධ්‍යාපන වේදිකා, අධ්‍යාපන පන්ති කාමර, වෙළඳ පොළවල්හි ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ පාඨමාලා ඇතුළු අධ්‍යාපන සේවා සැපීමේදීද වැට් අය කිරීමට යෝජිතයි. එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘතිම බුද්ධිය ආශ්‍රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවාද ඊට ඇතුළත් කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් සේවා සපයනු ලබන නිර්වාසික තැනැත්තන් මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව අවස්ථා පෙන්වා දී තිබෙනවා. එම නිර්වාසික තැනැත්තන් ජූලි පළමුවනදා හෝ එදිනට පසු අවසන් වන මාස 12ක කාල සීමාව තුළ එම සේවා සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 36ක් හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා ලියාපදිංචි විය යුතුයි. මේ අතර වැඩබදු සඳහා තැනැත්ත ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කිරීමද මේ වසරේ ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට මෙම කැටුම්පතින් යෝජනා කර තිබෙනවා. සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කර ඒ වෙනුවට එකතු කළ අගේ මත බද්ධ 26.5% දක්වා ඉහළ නංවා ඇති බවයි දේශීය ආදාය මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමේ ලේකම් ජටි චන්දන පැවසුවේ.
3: ඩිජිටල් සේවා මත බද්ධ අය කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ 18. ඒක දේශීය විදේශීය වෙනුවෙන් නිර්වාසික කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට බද්ධට යටත් කිරීම සම්බන්ධයෙන් පනත විශාල වගන්ත ගන්න අවස්ථාවක් තියෙනවා. මුල්‍ය සේවා සම්බන්ධයෙන් තියෙන්නේ SSCL එක. දැන්ටත් VAT එක තිබුණා මුල්‍ය සේවා වලට. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ ඉවත් කරලා ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ධ 26.5 දක්වා ඉහළ දැමලා තියෙනවා. ඇත්තෙන්ම ඒක බදු වැඩිවීමක් වෙන්නේ නැහැ මුල්‍ය සේවා මත. එතන සිදුවන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ එකතු කළ අගය මත බද්ධ සමග එකතු කිරීමක්. ඒ හින්දා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ ඉවත් වෙලා ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ධ 26.5% වශයෙන් පවතී.
0: මෙම බදු මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑම් එළවන බවයි පෙර දිනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
4: මේ VAT වල තියෙන අර threshold level එක අවම සීමාව දැනට පවතින මිලියන 60 ඉඳලා රුපියල් මිලියන 36 දක්වා ඒක අඩු කරලා VAT tax පදනම පුළුල් කිරීමට උත්සාහ කරනවා. ඉතින් මේකෙදි අපිට කියන්නට වෙන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ SME මධ්‍ය පරිමාණ කර්මාන්තංශයට දැඩි බලපෑමක් සිදු විය හැකි. ඊට අමතරව ඩිජිටල් සේවා සඳහා නව බදු පැනවීමක් සිදු වෙනවා 18%. Netflix, Google, Spotify වගේ දේවල් සඳහා 18% ටැක්ස් බදු පැනවීමක් සිදු වෙනවා. ඊළඟට අනිවාර්ය කරනවා ජාතික මට්ටමින් ඩිජිටල් ඉන්වොයිස් කිරීම. ඒක අනිවාර්ය කරනවා.
0: විශ්‍රාමගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවට මෙතෙක් ආචාර්යවරුන් බඳවා ගැනීමක් සිදුව නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදු කිරීම අපහසු වී ඇති බවයි එම සංගමේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ.
5: දැන් මේ වෙනකොට විශ්වවිද්‍යාලවල ඒ ආචාර්යවරු හැරගිය ඒවා, ඒ වගේම දැනටත් ආචාර්යවරු විශ්‍රාම යන ඒවා, ඒ වගේ දේවල් සම්පූර්ණ කිරීමට, එහෙම නැත්නම් ඒ ඉවත්ව යන ආචාර්යවරුන්ගේ ප්‍රමාණයට ආචාර්යවරු බඳවා ගැනීම සඳහා මේ රජයේ කටයුතු කරලා නැහැ. ඒකට මේ தත්ත්වය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල විදිහට ආචාර්යවරුන්ගේ හිතයක් ඇති වෙලා තියෙනවා.
0: තවත් වෛද්‍යවරුන් පිරිසක් මෙරටින් පිටව යාමට සූදානමින් සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසුවේ.
6: මේ වන විටත් විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිව නිසා මේ රටේ පරයන්ත රෝහල් පද්ධතිය පමණක් නෙමෙයි ප්‍රධාන රෝහල්වල සමහර ඒකක පවා පවත්වාගෙන යන විශාල ගැටලු ගණනාවක් මැද්දේ වෛද්‍යවරුන් ඉතා අඩු ප්‍රමාණයකින් වැඩි ජනතාවකට වැඩි රෝගීන් ප්‍රමාණයකට සේවාවන් සැපීම අභියෝගයක් බවට පත් වෙලා යවුණු වසර 3කට ආසන්න කාලය ඇතුළතදී මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2500කට වැඩි පිරිසක් මේ රට අතහැරලා දාලා ගිහින් තියෙනවා. ඊට වඩා වැඩි පිරිසක් මේ මොහොතේ තිය අවශ්‍ය සුදුසුකම් සපුරගෙන රටින් පිට වෙලා යන්න සූදානම් වෙනවා. නමුත් විවිධ හේතු මත මේ රට තුල තාමත් ඕන රැඳිලා ඉන්නවා.
0: ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෛනිකව මෙගාවට් 170ක 175ක පමණ ජනනය වීමේ උනතාවයක් පවතින බව බලශක්ති විශේෂඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසුවේ මෙම උනතාවය හේතුවෙන් ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමටද සිදුවනු ඇති බවයි.
7: නැව් 36ක් අපිට අවශ්‍යයි සැප්තැම්බර් මාසයේ වෙනකම් මේ බලාගාරය දුවවන්. එතකොට ගල්ලඟුරු ආනයනය කළ යුතු ප්‍රමාණයේ ඌනතාවයක් නිසා නොරච්චෝලේ බලාගාරයේ ඉදිරියේදී අකර්මණ්‍ය වෙන්නට නියමිතයි. ඒ කරුණු දෙකම සලකා බලනකොට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් කියන එක අපි මේ විදියට අර්ථකථනය කරමු. නොරච්චෝලෙන් ජනනය වෙන්නේ නැති විදුලි ප්‍රමාණය ඩීසල් හෝ වෙන විකල්ප ක්‍රමයකට ජනනය නොවුනහොත් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යනවා හැර වෙන කරන්ට දෙයක් නැත.
0: මේ අතර විදුලි බිල සංශෝධනයක් සිදුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව දමික පවසනවා. ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම අරමුණ බවයි ඔහු ප්‍රකාශ කළේ.
8: ඉතින් ආණ්ඩුව වෙලාවකට කියනවා බාල ගල්ලංගුරු කියලා ජනතාවට දාන්න නැහැ කියලා. මේක ගල්ලංගුරු සංස්ථාවට දානවා. ගල්ලංගුරු සංස්ථාව ලාභ උපයන ආදායම් උපයන තැනක් නෙමෙයි. ඒ නිසා ජනතාව ඇන්දවීමක් කරන්නේ. ඒ නිසා අපි දන්නවා වැඩි ප්‍රීමියම් එකකට මේ ඉන්ධන අරගෙන තියෙනවා. දැන් අපි දන්නවා ඩොලර් 2.3ට ගත්ත එක පසු කාලීනව ඩොලර් 21ට 22ට ගත්තා. දැන් ඩොලර් 46ක ප්‍රීමියම් එක. ප්‍රීමියම් එකට වඩා අන්ත දූෂිතයි තෙල් බැරලයක් ඩොලර් 286ට ගත්තේ.
0: 2026 වසරේ දෙවන හා තුන්වර කාර්තු සඳහා ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සභාවෙන් මහජන උපදේශනයක් පැවැත්වීමට තීරණය කළා. ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගමයි. මෙම වසරේ දෙවන හා තුන්වන කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ඇස්තමේන්තු කළා. රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මේ දසවනතා සිට විදුලි පාරිභෝගිකින්ට ලබා දීමට නියමිතයි. මැයි මස 20 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දිහවරින් සඳහා ඉන්ධන මිලදී ගැනීමට මූල්‍ය සහනාධාර ලබාදීම ආරම්භ කරන බව දිහවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ පවසනවා. අප්‍රේල් මස සිට ලබා දුන් දිහවර මූල්‍ය සහනය තවත් මාස 3ක් දක්වා දීර්ඝ වනු ඇති බවයි ඔහු පැවසුවේ.
9: උදා බෝට්ටුවක් සඳහා පිටක එන්ජින් සවිකල බෝට්ටුවක් සඳහා මාසකට රුපියල් 31,250 බැගින් තුන් මාසකට 93,750 මුදලකු එවැගේම බෞද්ධ යාත්‍රා සඳහා මේ මාස තුනට එක මුහුදු ගමනක් ගමන් කිරීම සඳහා බෞද්ධ දිවර යාත්‍රාවක් සඳහා මාස තුනකට රුපියල් 1,50,000 මුදලකු ලබා දීමට ආණ්ඩුව තීරණය කරා. ඒ අනුව මැයි මාසයේ 20 වෙනිදායින් පසුව මේ සහනාධාර
0: ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ දිහවර කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇති බව බහුදින දිහවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති ටිරෝන් මෙන්ඩිස් පැවසුවේ සහනාධාර පිළිබඳව මෙවරතෙක් කිසිදු දැනුම් දීමක් රජයෙන් සිදු කරන මැති බවයි.
10: ඉතින් අපි කිව්වේ ක්ෂණික මොන හරි කරන්න කියලා, මේ තෙල් මිලට රුපියල් 50ක් හරි අඩු කරලා අර පොඩි බෝට් වලට දුන්නා වගේ අපිටත් දෙන්න කියලා. ඒක අනික දීපු විදිහත් අසාධාරණයිනේ. තෙල් ලීටර් 50 ගාන අයටත් 1,50,000 හම්බ වෙනවා, තෙල් ලීටර් 15,000 ගාන අයටත් 1,50,000. ඒක දීපු විදිහ අසාධාරණයි. හරි, ඒකයි අපි කියන්නේ. ඉතින් මේගොල්ලෝ එහෙම කිව්වට දැන් අපි තමයි පත් කරගත්තේ මේ ආණ්ඩු ගෙනාවේ. අපි තමයි දැන් අපිටම වෙලා මේගොල්ලන්ගේ කණෙන් ඇදද මේවා හදාගත්තේ. අනේ වන්දා, අපි කියන දේවල් පිළිගන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඕන ඕන විදිහට මේවා කරනවා. ඉතින් මේවා කිසිම සාධාරණයක් නැහැ.
0: කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේ අදාළම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 වැරදි පුද්ගලයෙක්. ඔහු මහනුවර ජාතක රෝහලේ පිරිසිදු කිරීම් අධීක්ෂකවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල සඳහන් කළේ. ඔහු මේ වන විට මහනුවර ජාතක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. නාදුරන වෙඩිකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර සැකකරු අතරගොඩ ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. පොලිසිය පවසුවේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකුට වෙඩි වැදී ඇති අතර ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අනෙක් රැඳවිය පලා යෑමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. රැඳවියන් පලා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර වාට්ටු තුළට සිරකරුවන් ඇතුළත් කිරීමට යාමේදී. ඔවුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති 31 සහ 35 වරද වියේ පසු වන් දෙතෙනෙක්. ගතව උපැ 24ක කාලයක් තුළ සිදු වූ රියානතුරු දෙකකින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා. වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේදී බස් රථයක් යතුරුපැදියක ගැටි අනතුරක් සිදු වූයේ ඊයේ දිනේදී. අනතුරින් යතුරුපැදිය ගමන් කළ 14 හැවිරිදි දැරියක් මිය ගියා. බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල සිරිකළ රෝහලට මාරු කර යවා තිබෙනවා. බස් රථයේ රියදුරු අතරංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. යතුරුපැදියක් තාපයක ගැටි අනතුරක් සිදු වූයේ අතුරුකිරිය කොට්ටාව මාර්ගයේ පරණහන්දිය ප්‍රදේශයේදී. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිය ගමන් කළ දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මේ ගොසත්තේ 20 හැවිරිදි වියේ පසුවන මැදිරිකිරිය සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන්. පසුගිය ජනවාරි 1 වනදා සිට අප්‍රේල් 29 වනදා දක්වා කාලය තුළ මෙරටින් මාර්කරි අනතුරු 877ක් වාර්තා වී තිබෙනවා. ඉන් මියුක සති ගණන 919ක්. බරපතල රිය අනතුරු 1729ක් සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මෙවර විට ආරම්භ වී තිබෙනවා. නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව තලපති විජේ හෙවත් ජනප්‍රිය නළු ජෝෂප් විජේ චන්ද්‍රසේකර නායකත්වයේ දරන තමිලග වෙට්‍රි කළගම් පක්ෂය දිනා ඇති ආසන ගණන 107ක්. ඔහුගේ පක්ෂය විසින් පළමු අදියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 107ක් දිනා පෙරමුණට පත්ව ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂය නියෝජනය කරන මහඇමති ලෙස කටයුතු කළ ස්ටාලින්ගේ පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 77ක්. ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කළගම් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 54ක් පමණයි. ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීමට එක් කණ්ඩායමක් අවම වශයෙන් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. හෝමු සමුද්‍ර සන්ධියේ සිර වී ඇති නැව් ආරක්ෂිතව ඉන් පිටතට ගැනීමේ ඇමරිකානු මෙහෙයුම වන ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් සඳහා නිලධාරීන් 15,000ක් එක්වන බව ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරී බලකාය පවසනවා. එම බලකාය සඳහන් කළේ මිසයිල විනාශ කරන්නන් සහ ගුවන්යාන 100කට වැඩි ගණනක්ද මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වන බවයි. මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකිව ගල්ෆ් කලාපයේ සිරවී සිටින නාවිකයින් ගණන 20,000කට අධිකයි. ආහාර සැපයුම හිඟවීම හේතුවෙන් නාවිකයින් ශාරීරිකව සහ මානසිකව බලපෑමට ලක්ව ඇති බව අනාවරණ වී තිබෙනවා. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ක්‍රියාවලියට මැදිහත් වන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව බලහත්කාරයෙන් කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ. යලි සිරස්තල. මාලදිවයින් ජනපති නිල වශයෙන් පිළිකැනේ. වැඩබදු සංශෝධනයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑම්. ගොහා ගොඩවැඩි තැබීමක්. ධීවරින්ගේ මූල්‍ය සහනාධාරය 20 වනදා සිට ධීවර සංගම් වලින් චෝදනා. තමිල්නාඩු ඡන්දයෙන් විජය ඉදිරියෙන්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එද ක්‍රන්දි සිටින්න පැන් පැපුවත් සමක.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: දසුන් මදුෂාන් ඕනම රේන්ජ එකක සිං කරන්න පුළුවන්. අපිට ඉන්න ටැලන්ටඩ් සිංගර් කෙනෙක්.
1: එයා කාලෙකට කලින් කරපු එයාගේම සොන් එකක අන්ප්ලග්ඩ් වර්ෂන් එක රිලීස් කරලා තිබ්බා.
0: ඇයි එහෙම වැඩක් කළේ කියලා අපි දසුන්ගෙන් ඇහුවා.
2: ඇත්තට මගේ ගීත කීපයක්ම තිබ්බා. ඒකෙන් ප්‍රේක්ෂක අතර තියෙන ගීත සාමාන්‍ය මම 10ක් උතර දාලා තිනවනවා නම් ගීත දෙකක් වගේ තමයි පොඩ්ඩක් ප්‍රේක්ෂක අතර තියෙන්නේ. ඉතින් මම බැලුවේ පොඩ්ඩක් මගේ පරණ ගීත, මොකද අපි ඒකට පොඩ්ඩක් මහන්සි වෙච්ච ගීත නිසා අපහු බෑන්කෙන් අරගෙන සුට්ටක් අලුත් කරලා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මම ඔය සින්දුව පොඩ්ඩක් රිලීස් කරේ. ඔකයි තව එකක් එන්න තියෙනවා ඇත්තටම.

0: ඩසුන්ගේ සිංගින් ස්ටයිල් එක ටිකක් වෙනස් වෙලා වගේ නේද?
1: ජෙන්සී එක ඇවිල්ලා තිනවා පොඩ්ඩක් අප්ඩේට් වෙලා තිනවා මියුසික් අහන විදිහ මිනිස්සු පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් ඒවත් එක්ක පොඩ්ඩක් මම බැලුවේ මගේ මියුසික් එක පොඩ්ඩක් මොඩර්න් කරන්න. ඒකේ වැඩි ටික ලෑස්ටි කරගෙන යනවා. ඉතින් ඒකේ පළවෙනි ප්‍රොඩක්ෂන් එක විදිහට තමයි මේක පොඩ්ඩක් එලිදැක්කුවේ මම. තව වැඩ කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඉන්න.
2: බෑන්ඩ් එකනොත් සර්ප්‍රයිස් එකක් තියෙනවා නේද?
1: අපි අපේම කොන්සර්ට් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. හොට් චොක්ලට් බෑන්ඩ් එකේ අපි සෙට් එක මේකතු වෙලා ඒ විස්තර ටිකත් ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට කියන්න අපි ලෑස්ති වෙලා ඉන්න.
3: Talk of the town.
4: තාත්ත කෙනෙක්ට තමන්ගේ පවුල බේරගන්න මොනතරම් දේවල් කරන්න පුළුවන්ද?
0: අපරාධයක් කරලා කොච්චර කාලයක් හැංගිලා ඉන්න පුළුවන්ද?
4: මේ හැම දෙයකටම උත්තර දෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු දෘශ්‍ය මූවි සීරීස් එකේ පාර්ට් 3 ළඟදිම රිලීස් වෙනවා.
0: මෝහන්ලාල් තමයි සුපුරුදු විදිහට මේන් කැරක්ටර් එක කරන්නේ.
4: මේ පාර එයා ඉන්නේ බය කුතුහලයේ පිරුණු වෙනම වයිබ් එකකින්.
0: මෙච්චර කාලයක් හංගගෙන හිටපු රහස එළියට එයිද?
4: මේ තමයි දෘශ්‍යම් සීරීස් එකේ ෆයිනල් මූවි එක.
3: Talk of the town.
5: 98.2 98.4
6: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: දැන් වෙලාව දවල් 12:30 විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට ප්ලේ කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙන
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
8: App එකෙන් ගත්තත් Hatch 15 reload කරලා ගත්තත් Hatch 15 App එකෙන් ගත්තත් reload කරගත්තත් iPhone 17 Pro දිනන Hatch 15 Hatch 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් Hatch 15 activate කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් reload කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
9: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
10: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
11: ස්වර්ණමහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියමේ.
10: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
12: Siyata Crazy Vendesi Sekurada Havasa Pahata
13: Powered by Bid to Win
14: Tatte මෙන්න ඔය අයියා කියන සින්දු වෛරල් වෙලා
15: දුවේක Facebook එකට දැම්මද?
14: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
16: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
17: සීත Voice of Family.
18: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
19: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
10: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
19: ඔබ අප කෙරේ තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Rockwimu, siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාහිතකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeladigena warranty ek activate kara sama satyekama agal 55 LED TV ekak dina ganna.
5: After A-levels construction field ekek smart career ekak hoyenawada? Ehenam slit BSc honors quantity surveying degree ekata enroll wenna. BIM AI modern tech ekka future ready QS professional kenek wenna. Adama ayidum karanna pivisenna www.slit.lk.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුං ඇට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
8: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
10: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
11: අද වෙනකන් දැන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා
12: ඔව්
11: ඔයාගේ සතුටට හේතුවක් මම
12: වෙන්න try කරනවා මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න බැරුවද
13: ඩාටං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: මායාවී ඔබ ගිය තමන් මුලාවී අඳුරේ

0: සියත දෙවයින පුරා සියත top story
1: බෙංගාල මැතිවරණයෙන් මෝදිගේ පක්ෂයේ ඉදිරියෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මහමැතිවරණයෙන් එරට අක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පෙරමුණ ගෙන සිටිනවා. මමතා බැනර්ජිගේ TMC පක්ෂයට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි ඉන්දියා මාතේ වාර්තා කළේ. තමිල්නාඩු ප්‍රාන්ත මහමැතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ තලපති විජේ හෙවත් ජනප්‍රිය නළුව ජෝෂප් විජේ චන්ද්‍රසේකර් නායකත්වයේ දරන තමිලගේ වෙට්‍රි කලගම් පක්ෂයයි. දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එම පක්ෂය දිනා ඇති ආසන ගණන 108ක්. ඔහුගේ පක්ෂ විසින් පළමු අධියරේ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී කොට්ටාස 234න් 107ක් දිනා පෙරමුණට පත්ව ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ. ද්‍රවිඩ මුන්නේற்ற කලගම් පක්ෂය නියෝජනය කරන මහ ඇමති ලෙස කටයුතු කළ ස්ටාලින්ගේ පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 57ක්. ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේற்ற කලගම් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 68ක්. ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය ලබා ගැනීමට එක් කණ්ඩායමක් අවම වශයෙන් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ත්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.
0: 98.2

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 10යි.
1: රොක් වෙමු සියතට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: හැකර් යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවා.
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. යා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් ඒ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා Taman කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාවි සල්ලි ගේන්න ඕනේ කියලා එකක් දෙකක් තත්ත්වයද?
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා ඉන්න.
8: මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
12: ගැලපෙනම තැනට කැන්ටි නුවරට.
13: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
14: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
15: After A-levels future ka change karanna science use karanna ready da? High tech labs research and innovation samaga next gen scientist kenek wenna. Slit BSc honors biotechnology degree ekata enroll wenna. Pivisena www.slit.lk. Slit evolve beyond.

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: සරයි. ගයවකි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව දවල් එකයි විනාඩි 25යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smart නවීතියට

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ඉනවෙන්න මෙන්න වෙලාව.
3: වැලිමිරිකලා වතුර ගත්තා වගේ එයා ඒ ඔක්කොම වතුර ගත්තා වගේ. ඔව් ඒ ඔක්කොම
4: වීචස්. ඔව් වැලිමිරිකලා වතුර ගත්තේ. වැලිමිරිකලා වතුර ගත්තේ කවුද?
3: ඉන්න හර්කියුලිස්.
4: හර්කියුලිස් වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ.
3: මහසෝන.
4: ෆිල්ටරේ දාලා මහසෝන. මහසෝන වැහින්නේ දැන් මට.
3: නීල
4: මහා යෝධ.
3: නීල මහා යෝධ.
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
20: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත් නාමය අපේ කිරිසන් නාමයයි
21: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙනගන්න පුළුවන් එකම සයිට් එකනේ කම්පරුක.
22: ආ එහෙමත් පුළුවන්ද?

0: ලුවන්නේ නම් කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක් ටූල් එකේ පේස්ට් කරාම ඔයාට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ටු කෙනවා.
1: ඩෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිටිහලට කොන්දේසි සයිතයි.
2: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
3: මේ පරිසයට ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංසු තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
3: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
4: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
5: Powered by Bid to Win
6: Tatte menno oy ayayay kiyala sindu viral vela
7: Duwe ek Facebook ekata dammada
6: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
8: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
9: Sita Voice of Family
10: register wenna namagama vistara 0712800800ට WhatsApp karanna
11: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
3: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
11: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
12: 98.2 FM

0: දැන් වෙලාව දවල් 1:50.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් පිනා ගන්න.
7: After Elevers AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Sleep Business School. Industry එකට ready කරන practical learning එක අදම ආයුධම් කරන්න පිවිසෙන්න. www.sleep.lk. Sweet evolve beyond.
8: මට Apple මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩාක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
8: Hush 15 පිස්සුවක්ම තමයි.
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
13: පස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
14: ක්‍රිස්වෙල්ලේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
15: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා ඊට.
16: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
1: ක්‍රේසි වෙන්දේසි
17: සිකුරාදා හවස 5ට සියතහන.
18: Powered by Bid to Win.
19: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවල් උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
0: ගිහන්. හැබැයි එකක්.
19: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
1: සතියේ දවස් පහේම උදේ 10ට.
19: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: क्या था टॉप स्टोरी।
1: පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු ප්‍රදේශ කිහිපයක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම සබරකමුව නැගෙනහිර ඌව පළාත් තුළින්ම කළුතර පොළොන්නරුව ගල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ගිකුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිකුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල ප්‍රබල අකුණු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. අමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සාදයක් අතරතුර සිදු වෙඩිතැබීමකින් පුද්ගලින් 12 දෙනෙකු තුවාලපා තිබෙනවා. වෙඩිතැබීම සිදු කර ඇත්තේ තරුණයින් පිරිසක් එක් රැස් වී සිටි ස්ථානයක් ඉලක්ක කරගෙනයි. තුවාල ලැබුවන් ආරක්ෂකංශ විසින් රෝහල්ගත කරනු ලැබුවා. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔක්ලහෝමා ආරක්ෂකංශ විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: Top story.
2: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700
3: 98.2 98.7

හඳන්නට ඔබේ නෙත. මොක දන්නවද? අඩපු දවස් සිවරයි. දැන් මේ හිනා වෙන දවස්. අද ඉඳන් හරියටම සිකුරාද වෙනකන් දවස් පහක්. ඔබට පුළුවන් හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකන් ආසම සින්දු අහන අතර හිනා වෙලා ඉන්න. මොකද සුදු කොච්චි ඇවිල්ලා ඉන්නේ. යේ යේ යේ යේ. ඊයේ පෙරේදයි පාළු වෙන්නේ දීටි ඇත්ත කියන්න. හා ඕනේ ගස්වල මල් පිපුන් නෑනේ නේද? හා ඊළඟට කිසි කලෙලියක් තිබ්බේ නෑනේ දවස පුරාවටම. නිකන් අහස අඳුරු වෙලා වගේ. ඒ මේ දවස්වල වහිර නිසා. මං එතන දැනුත් පොඩ්ඩක් කොළඹ අහස කළු කරලා වගේ මං එද්දි එහෙමයි. දැන් කොහොමද දන්නේ? කොමාරි කමන්නේ. වැසි බිඳක් නේද පොළවට වැටෙන එක? හොඳයි ලොකු දෙයක්. පමණට වැඩියෙන් නැතුව ගානටනේ පමණට ලැබෙන්න ඕන හැමදේම. හරි එහෙනම් වැඩ පටන් ගන්නවා. හැමදේම පමණට ලැබෙන්න ඕන නිසා තමයි මටත් මේ සතිය දවස් පහ විතරක් මේ ෂෝ එක කරන්න දීලා තියෙන්නේ. සෙනසුරාදා ඉරිදත් ආවොත් පමණට වැඩි වෙනවා. ඊට පස්සේ වැඩක් නැති වෙනවා. ඉතින් හවස පහට කලින් මැසේජ් එකක් දාන්න. සින්දුවක් කිල්ල ගන්න එන්න. උම්ම එකක් කිල්ල ගන්න එන්න. 0711982947 WhatsApp message එකක් දාන්න. අද දෙනවා ඊයටයි පෙරේදටයි හරියන්න සුපිරි සින්දු සෙට් එකක්. Hey, good afternoon. කිව්වේ නෑනේ මං අද ඒක. නැනේ මතක් උනේ. ආෆ්ටර්නූන් එකනේ ගුඩ් වෙන්න නම් මගෙන් ඒ වචන ටික එන්න ඕනි කියලා කවුදෝ මන්ද කිව්වා.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777. මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලව් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලව් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
4: ඉක්මනට වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන
5: තැන. අතිවිශ්වසනීය ගමනකට Jetac electric scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
6: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
7: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
8: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
9: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
10: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ 100FM.
11: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
12: පොකට් මනි අනුග්‍රහය.
11: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
13: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
15: නෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලසන් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර.
16: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
17: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
18: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే మెన్న ఒయంట మగిన్ తాగ్గక్
2: అనే రత్తరం పెండెంట్ ఎకక్ ఐ పుతే మెచ్చర వటిన తాగ్గక్
1: అమ్మ వెతిమ్మట వటినోనే
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47
4: Powered by Bid to Win.

අවස දෙකයි විනාඩි 27යි වෙලාව. WhatsApp messages ඇවිල්ලා තියෙනවා. අම්මෝ. WhatsApp messages එවනකොට පොඩ හිමින් එවන්න. නැත්තම් ඉතින් මට කියවන්න අමාරුයිනේ. අනිත් එක නම ගමේ වල නැති ආදරණීය චූටි පැටවුන්ටයි මේ මතක් කරන්නේ. නමයි ගමයි එවල තියන්න. හාද. එහෙම නැත්තම් මම මෙසේජ් එක මේම ඕන් ඕපන් කරනවා. තා පොඩ්ඩෙන් ඔන් කරනවා කියලා කියන්නේ. මෙසේජ් එක මෙහෙම ඕපන් කරනවා. ඊට පස්සේ නම ගම පේන්නේ නැත්තම් ටග් ගාලා ඊළඟ මෙසේජ් එකට යනවා. හරිද? ඊට පස්සේ මට වැරදි කියන්න එපා. මොකද මේ නම්ගම් හොය හොය ඉන්න ගියාම වෙලාව යනවා. එම වෙලාව නිකන් අපත යවන්න ඕනේ නෑනේ නේද? කාලය කියන එක රංගා සමානයි. ඒවා අපි චූටි බබා කාලේ ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා මට සපෝට් එකක් විදිහට කියලා හිතන්නකෝ. මට සපෝට් එකක් විදිහට ඔබ ඔබේ නමයි ගමයි දෙකම පිටරටක ඉන්නවා නම් ඒ රටේ නමයි ඔබේ නමයි එකතු කර ගන්න කට්ටියයි ඔය ටිකයි ඔක්කොම කියන්න. තව මොනවා හරි මං ගැන වර්ණනාවක් වගේ තියෙනවනම් ඒකත් ඒත් එක්කම දාන්න. එතකොට වැඩේ ලස්සනයිනේ. පිළිවෙලයිනේ නේද? දැන් බලන්න හොරණ ඉන්නවා ශමාලි. ශමාලි කියලා තියෙනවා යාට සින්දුවක් ඕනි කියලා හරි ලස්සනට පැහැදිලිව. ගෑනු ළමයා ගුඩ් ආෆ්ටර්නූන් අක්කි මම ශමාලි. මට ලස්සන සින්දුවක් දෙන්න. අම්මා එක්ක වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ. ලව් යූ අක්කි. ඔක්කොම තියෙනවා ලස්සනට පිළිවෙලට. ලව් යූ ටූ බබා. ලව් යූ ටූ ශමාලි. හොරණ ඉන්නේ නේ. ගෑනු ළමයාට ඒක විතරක් පොඩ්ඩක් කියන්න අමතක වෙලා තිබ්බා. දැන් මම මේ ටික කියාගෙන යන අතරේ ඔන්න එවල තියෙනවා හොරණ ඉන්නේ කියලා. ඔන්න නමයි ගමයි කිව්වෝ කියලා තියෙනවා. ඉතින් මොනවද අම්මත් එක්ක කරන්නේ? ඔගොල්ලෝ බිස්නස් එක මොනා හරි කරනවද නැත්නම් ගෙදර වැඩද? විස්තර කියලා එවන්න මං ආසයි දැනගන්න. හරිද? අම්මිගේ ආගේ ෆොටෝ එකකුත් එවන්න හොඳ? මට ආසයි බලන්න. අම්මි දුයි. බිම්මල් හදනෝලු. එහෙනම් ඒවැ ෆොටෝ එකකුත් එවන්න. හරිද? ඊළඟට ඊළඟට බලමු මේ කවුද කියලා. හයි කියලා තියෙන්නේ. ගණේ වත්තේ රුසිරු. කුරුණෑගල ගණේ වත්තේ කියලා තියෙන්නේ. මොකද හරියක ගණේ වත්තද ගණේ වත්තද

මහරිය කොල්ලා කියලා තියෙනවා සියත ටීවී බලන්න බෑ සිග්නල් නෑ කියලා. ඉතින් ටීවී එක බලන්න බැරි නම් රේඩියෝ එක විතරක් අහගෙන ඉන්න. ටීවී එක ඕන නෑ ඔන්නෙ. රේඩියෝ එක මාන්න බෑ 24ම. හරිද? අවුල්ද මම දීපු උත්තරේ? හරි හරි මං කියන්නම්කො අපේ කට්ටියට හදන්න කියලා. හොඳේ කුරුණෑගලට හොඳට පේන විදිහට. හැබැයි ටීවී බැලුවත් දෙකේ ඉඳන් පහ වෙනකන් ටීවී එක නිකන් සින්තූර පේන්න දාගෙන අහන්න ඕනේ FM එක. හොඳේ සියත FM. හරි නැත්තයි ඉතින් මගේ මේ ප්‍රෝග්‍රෑම් එක මං කාටද කරන්නේ නේද? ඊළඟට මේ කවුද මේ? ඔන්න මෙසේජ් එකක් එවලා තියෙනවා තුෂාර උම්මා එකකුයි සොන් එකකුයි ඕනි කියලා. අද පළවෙනි කිස් එක ඔයාට තුෂාර. ඊළඟට ප්ලේ වෙන සින්දුවට ඔයාවත් එකතු කරගන්න ඔය අතර මතක් කරන්න ඕනේ. වීකෙන්ඩ් එකේ ෂොපින් කළේ නේ? ඇඳුම් ගන්න ගියේ නේ? ගියපු අය ඇතනේ ඕන තරම්. කොහෙටද ගියේ? කැන්ඩි එකටද? එහෙනම් මං හිතන්නේ හිතේ හැටියට ඇඳුම් ගන්න ඇති. සමහර විට අරන් ගියපු ගානේ හැටියට ගන්න හිතන් හිටිය ඇඳුමයි දෙකයි නම් මං හිතනවා ඊට වඩා වැඩියෙන් ගන්න ඇති කියලා. මොකද කැන්ඩි එකේ ඇඳුම් ලාභයි. මම මේ අවුරුද්දට ගියානේ. ඊට පස්සෙත් ඉතින් මට වෙලාවක් හම්බෙච්ච ගමන් මම සින්සින් ගාලා යනවා. මට නිකන් හොබී එක වෙලා තියෙන්නේ දැන් කැන්ඩි එකට යන එක. මං ආසයි, මගේ වයිබ් එකට ආසයි. හරි ලස්සනයි, පිළිවෙලයි සහ මාර ඔළුවට නිදහසක් දැනෙනවා ෂොපින් කරද්දි. ඉතින් කොහොම හරි මම ටී-ෂර්ට් එහෙම ගත්ත. සමහර ඒවා ගණන් හිතාගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් අඩුයි. එහෙමයි කියලා ක්වලිටි එකේ කිසිම වෙනසක් නෑ. හොඳම ක්වලිටි එකෙන් ඇඳුම් ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. ටිකක් නෙවෙයි ගොඩක්. ඇඳුම් විතරක් නෙවෙයි සපත්තුද, සෙරෙප්පුද, හෑන්ඩ් බෑග්ස්ද, ගෙදරට මොනා හරි ඕන කරනවා නම් ඒවත් ගන්න යන්න. මොකද ගෘහ උපකරණ පවා තියෙනවා. මම දැන් අපේ අම්මව එහෙම මොනා හරි ගෙදරට අවශ්‍ය කරන දෙයක් ගන්න තියෙනවා නම් කැන්ඩි එකට එකයි යනවා. අපේ අම්මත් ඉතින් මගේම අම්මනේ. ඉතින් මං වගේම තමයි. එහෙම ගෘහ උපකරණ පැත්තට කලින් ඔක්කොම කලින් යන්නේ ඇඳුම් පැත්තට. ඊට පස්සේ තමයි ඇඳුම් ටික තරගෙන තමයි ඊට පස්සේ ගෙදරට අවශ්‍ය කරන දේවල් බලන්න එන්නේ. බලන්න කොනේද? ඕක තමයි අපේ ගෙවල් ඉස්සරහට උදේට නරියෙන්නේ. ඇයි? අම්මගෙනුයි මගෙනුයි කපටිකයි ඉගෙනගෙන යන්න. අපේ තාත්තට ඉතින් දෙයියන්ගේම පිටයි. හරි කොමාරි, කැන්ඩි අලුත්ම ශාඛාව නුවරට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මාසෙකට වැඩි ගැලපෙන නම ගැලපෙනම තැනට ඉතින් යන්න. පේරාදෙනිය පාරේ කිංග්ස්ටන් කොලෙජ් එක ළඟ තමයි වර්ගඩි. 120,000කට වඩා ලොකු මේ විලාසිතා මන්දිරය තියෙන්නේ. ඉතින් තව ශාඛා තියෙනවා කිරිබත්ගොඩ, කඩවත, නුගේගොඩ, වත්තල, දෙහිවල කියන තැන්වල. ඒ තැන්වලනුත් ඇඳුම් ගන්න පුළුවන්. නැත්තම් කැන්ඩි අලුත්ම ශාඛාවෙන් ඇඳුම් ගන්නත් පුළුවන්. නැත්තම් අප්ටවුන් එකට යන්න. ඒකත් මේගොල්ලොන්ගේමයි. අප්ටවුන් එක නම් තියෙන්නේ බම්බල පිටියේ. කොළඹ ආවට වැඩ කරන අයට ඔෆිස් යන අකිල අයියලට ඔන්න චාන්ස් එක තියෙනවා බම්බල පිටි අප්ටවුන් එකට ගිහිල්ලා හොඳට ෂොපින් කරන්න.

0: ජුම්මා කියල කියන්නේ කිස්සකට එකයි මම සින්දු අවසානේ කිස්සකක් දොන්නේ. කාන්නෑන නේද? එපාම කියයි. චෝඩි බ්‍රේක්කයක් ගන්නෑන නැඟලාව හවස්ස දෙකයි වෙනඩිය තිස් හතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සිල්වොට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 275යි, කිස් තක්කාලි සෝස් ඉතිරිය රුපියල් 125යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 280යි, ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉකෝ පැක් ඉතිරිය රුපියල් 210යි. කාගිල්ස් ෆුඩ් සිටි.
3: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
5: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: WD-40 demo within original WD-40 demo hologram sticker yalawa yata mila rupiyal 1250 city halata kondesi saithai wedi vistara sandaha amathanna 01 112 449 727.
1: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
2: මේ පාරසියත ක්‍රෙස් වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
1: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
2: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Win Desi Sekurada House Pahata
4: Powered by Bid to Win
2: පසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
1: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද ඇන් ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
2: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
1: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
5: 98.2 98.4
6: දෙනම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

ලස්සන කෙල්ලෙක් බලන්න ඕන කියලා අපේ නිලපුල් ඔන්න දැන් ආව මේ පැත්තේ. ඊට පස්සේ දැන් මම මේ මයික් එක ඔන් කරනවා කියලා දැනගත්තාම ටක් ගාල මාරු වුණා. ඔබට තෝරන්නේ ලස්සන කෙල්ලෝ බලන්න ඕනම් කියන්නේ. මොකද මං දැක්ක කීප දෙනෙක්ම මේ සින්දුවක් වගේම ෆොටෝ එකකුත් ඕනි කියලා මෙසේජස් දාලා තියෙනවා. ඉතින් ලස්සන කෙල්ල වහගෙන ඉන්නවා විතරක් නොවි බලන්න තෝරන වගේ නම් මෙසේජ් එක දාලා තියන්න කොහාද? හේ සුදු කොච්චි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නුවන් බෝයි ස්වීට් ඇන් හොට් වොයිස් එකක් ඇහුණලු එනිසා ආවලු මේ පැත්තේ.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
6: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
7: After A level slit එකේ modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
8: crazy wellnessin sanna mahal jewelers vetin labunu rupiyal 150000 ak watina run kaasiya rupiyal 260 ak wage adu ganakata dina gatte na kiya dine kanishka sundarwan
9: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම 100% වහනවා 100% එකටයි ස්වර්ණමාන ඩියෝ දෙකට දෙකටම තැන්කියු කියනවා ඉතින්
2: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG histana KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
1: සිකුරාදා හවස 5ට 10:00.
10: Powered by Bid to Win.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි සුදු සීනි කිලෝ එක රුපියල් 209යි මුංගිට කිලෝ එක රුපියල් 875යි රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න

0: ලැබෙනම තැනට කැන්ටි නුවරට. After A-levels, AI-driven world decays, retake and level up when ready the cutting-edge degrees, smart learning, industry exposure, high-tech lab seeker, hands-on experience. IT, business, engineering, architecture, QS, law, nursing, science, ඇතුළු ඔබට මැචෙන future ready degrees රැසක්. මේ intake සඳහා දැන්ම අයදුම් කරන්න. පිවිසෙන්න www.srit.lk. අමතන්න 011-754-48-01. Srit, evolve beyond.
1: අද වෙන කන්දෙන් මාස කීයක්ද මේ අපි දෙන්න එකට ප්‍රෝග්‍රෑම් කරනවා?
2: ඔව්.
1: ඔයාගේ සතුටට හේතුවක් මම
2: වෙන්න ට්‍රයි කරනවා. මේ මාස ගානකම තාම එක දවසක්වත් එහෙම වී ගන්න
3: දරුවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: මාළඹ

0: Theater Top Story.
1: හකීම්ගේ ලිමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිවෙතට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්සේ නායක රවුෆ් හකීම් හා එහි මහලිකම් නිසම් කාර්යප්පර විසින් ගොනු කර පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා. ඒ අදවන පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන්සූර සෙන සහ අචල වෙංගප්පුල යන විනිසුරු මටුල ඉදිරියේ කැඳව අවස්ථාවේදී තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකින් බවට පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නයි මැතිවන කොමිසම් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවුෆ් හකීම් සහ නිසම් කාර්යප්පර අදාළ පෙත්සම ගොනු කර තිබුණා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු ගොනු කරමින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා. ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ පෙත්සම් කරුවන් විසින් නියමිත කාලයේ ඉක්මවා මෙම පෙත්සම ගොනු කර තිබීමයි. මහමැතිවරණය 2024 වසරේ නොවැම්බර් මාසයේ පැවති බවද පෙත්සම ගොනු කර ඇත්තේ 2025 වසරේ ඔක්තෝබර් මාසයේ බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රකාශ කළා. පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම මත ඔවුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකින් බවට මැතිවරණ

0: කොමිසම විසින් පාර්ලිමේන්තු වෙත දැනටමත් ලිපියක් නිකුත් කර ඇති බවයි ඇය සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. NSL සිවුතින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමු පන්දුවට පහර දෙන දඹුල කණ්ඩායම කඩුරු පහක් පැවී ලකුණු 135ක රැස් කරගෙන සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. කාසිය වසී දිනකට දඹුල නායක ධනංජය සිල්වා පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. නිෂාන් මදුෂ්ක ලකුණු 9කට සහ ලස්තේ ක්‍රුෂ්පුල්ලේ ලකුණු 16කට දැවේ කියා. පවන් රත්නායක දැවේගේ ලකුණු 39ක් ලබා සිටියේදී ධනංජය සිල්වා ලකුණු 15ක් ලබා සිටියේදී දැවේ කියා. පන්දු යැවීමේදී ජනිත් ලියනගේ කඩුලු දෙකක් බිඳහිලා ඇත්තේ ලකුණු 18කටයි.
1: අනුග්‍රහය කවුරු මොනව කිව්වත් ප්‍රීමියම් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නව නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0

තුනයි විනාඩි 14යි වෙලාව. වෙලාව කියලා මේ නිහඬ වෙන්නේ කියලා බැලුවද? මට හිතාගන්න බෑ මොන මෙසේජ් එකද ඊළඟට කියවන්න කියලා. එච්චරට මෙසේජස් ඇවිල්ලා තියෙනවා මට නිකන් අඤ්ඤම් මඤ්ඤම් වෙන්නේ. අන්න එහෙම වෙලා තියෙන්නේ. හරි, අපි ලලිත්ගෙන් පටන් ගමුකො නේද? ලලිත්ගෙන් පටන් ගත්තේ නැත්තම් ඊට පස්සේ ලලිත් අඬනවානේ. එනිසා ලලිත් සනසන්නත් එක්ක මේ පැය මුලින්ම ලලිත්ගේ මෙසේජ් එක කියවනවා. කොල්ලමට මොකක් හරි වීඩියෝ එකක් එවලා තියෙනවා ලස්සන්ට හදලා. හොඳ වෙලාවට ඒක ප්ලේ වෙන්නේ. විනාඩි 3ක විතර වීඩියෝ එකක්. ඉතින් ලලිත් ආයකට මොනා හරි කරයි කියලා මං හිතනවා. ඒකෝ ආයේ වන්න බලන්න. ප්ලේ වුණොත් ගොඩ, ප්ලේ වුණේ නැත්තම් ඊත හදා ගන්න. හොඳ, එහෙම තමයි සමහර දේවල්. එතක මං වගේ කවිය කියවනවා. මගේ හදවතම ආදරයෙන් සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලා පටන් අරන් තියෙනවා. අන්නා පුංචි රතු තෝත මල නේද? සිතේ කකියන හුඟක් දේවල් ලැස්පියන් මට කියන්න. නුඹයි හිටියේ මගේ තනියට මගේ කියලා දැනෙන්න. නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න. මගේ හිත ළඟ නතර වුණේ ඇයි කවදා හරි මට කියන්න. මේ අර TikTok එකේ යන්නේ සමහර සින්දු නේද? මට පොඩ්ඩක් ඒ වගේ හිතෙනවා. ඊට අමතරව ඉස්සරහ ඔටෝග්‍රාෆ්ස් ලත් එකේ ලියන්නේ කොල්ල නේද? කෙල්ල වෙනුවෙක් පොඩ්ඩක් ඒ වගේද කියලාත් හිතෙනවා. කොහොම හරි කමන්නේ. ලස්සන කවියක්. Thank you ලාලිත්. චොක්ලට් එකක්වත් එව්වේ නෑ නේද? රතු රෝස මලක් ගහලා ළඟකදී. ආස නැද්ද? එහෙම චොක්ලට් පාර්සල් එකක් එවලා. ඒ රෝස මල මම්මියම කණේ අයිනෙන් ගහගෙන ෆොටෝ එකක් අරන් එවනවට. ආසයි නේද? එහෙනම් ඉතින් හෙටම ක්‍රියාත්මක වෙන්න. ඕකේ. කොහොමද ටොක්ස් දෙන විදිය? සුදත් චමීර කෝ බලන්න ලස්සන සුදු මූණ පොඩ්ඩ කියලා එවලා තියෙනවා. ෆොටෝ එකක්ද ඕනේ? කවුද මේ රාබඩා ඉතාලියේ? එයා මට කියලා තිනවා මං ගිය සතියේ ඉන්නල්ලු ෆොටෝ දෙන්නේ. ඒ කියන්නේ අර නොකිය කියන්නේ මම හැමදාම කියනවා විතරයි කරන්නේ වගේ එකක්. ඒ වුණාට එයාට මම මේ ආදරෙන් කියන්නේ. මම ගිය බ්‍රහස්පතින්දා ෆොටෝ එකක් දැම්ම කට්ටියටම. ඔයා ඉදා මට මෙසේජ් එකක් දාන්න නැතුව ඇති. ඒ නිසා සමහර විට ඔයාට ෆොටෝ එක එන්න නැතුව ඇති. හරිද? ඉතින් මම මොනා කරන්නද ඒකට? නැත්තම් මේ මම මෙසේජස් දැම්මා. මං ඊළඟට ප්ලේ කරන්නේ මාරම ලස්සන සින්දුවක්. හොඳේ, මාරම ලස්සන සින්දුවක්. මේ සින්දුව මේ AI වලින් ආය අලුතින් හදපු එක්කෙනත් මේ සින්දුවට මාරම ආසයි. මාරම ආසයි. හලෝ රනාචි, ඔයා අහගෙනද? ඔයා ඉතින් AI වලින් සුපිරියටම වැඩදාන කොළු පැංචෙක්. ඉතින් ඔයා හදන සින්දුව මාත් ඉතින් මේ බලාගෙන ඉන්නවා ප්ලේ කරන්න. මේ සින්දුව කොහමරි මට මිස් වෙලා තිබ්බේ. හැබැයි පහුවෙලා හරි මේ සින්දුව මට හැමෝටම අහන්න දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මම ඉතාම සතුටු වෙනවා. මං හිතන්නේ ඔබත් ආස වෙයි මේ සින්දුවට මෙතනින් පස්සේ. මීට පස්සේ මේ සින්දුව ආය ආය අහන්න ඕන නම් රනාචිය අලුතින් නිර්මාණය කරපු රාධා ක්‍රිෂ්ණා සින්දුව කියලා මගෙන් ඉල්ලන්න. මං දෙන්න. පුදුම ලස්සනක්. Thank you, Ranachi.

0: සියතට තයිලන් කියන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777. ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115939393.
3: පිට්සා ෆැක්ටරි. ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන් පිට්සා.
4: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන්, ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස, ජාතියේ මිල තීරක.
6: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට.

0: අඩු බලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
3: Powered by Bid to Win.
4: කෝපි වල අඩංගු අපේ ශරීරයේ නිදිමත නැති කරන සංයෝගය මොකද්ද? 1 කැෆෙයින් 2 කැෆෙස්ටෝල්.
3: කැෆෙයින්
1: නියමයි උදානි රුපියල් 5000ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා අද දවසේ.
5: CTFM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගත්තේ පිළියන්දල උදානි විතානගේ. දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය.
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
7: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට.

0: ඉන්නල්ලා හබිබි.
1: හබිබි යා. චුටි බ්‍රේක් එක ගන්න ඕනේ, ඊට පස්සේ ආයේ සින්දු අහමු. දැන් පොඩ බ්‍රේක් එකක් ගන්න ඕන කියලා මට හිතෙනවා. චූටි එකක් හොඳේ, චූටි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ ආයේ සුපිරි සින්දු සෙට් එකක් අහමු සුදු. හවස 3:00 වෙනාඩි 33යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
0: අපසු උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා. NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111544500.
4: අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. අසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. අසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
5: මහසෝන වැහෙන්නේ දැන් මට
6: නීල
5: මහායෝද
7: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
8: අනුග්‍රහය
9: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
13: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි
14: සුබ දවසක්
15: අලුත් වෙලා
14: පහසු වෙලා තෑගි වැඩි වෙලා
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ
18: කැන්ඩස් මේරිම සතුටයි ජීවිතේ
19: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්ක වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
0: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
1: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන් වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්
4: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
2: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
14: ආ එහෙමත් පුළුවන්ද?
2: පුළුවන්නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස ගාවට මට්ට කියනවා.
10: දෙඩේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 2350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
12: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
8: මේ පාර සේත ක්‍රේසිවෙන් විසින් ඔබට ලංසතියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව්මාම් පෙන්ඩන්ට් එකකට.
15: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසුතියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසුතියනේ.
8: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
20: සියතා ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
21: powered by bid to win
22: ලොවෙත් නෑ මේවා ලොවික හෙත්
23: නෑ 98.2 98.4

0: ඇතිනේද?
1: හවස 3යි වෙනාඩි 44යි වෙලාව. මේ සමහරුන්ට ෆොටෝ එක හදිස්සිය කියලා තියෙනවා. එහෙම දෙන්නේ නැහැ. එහෙම හදිස්සි වුණා කියලා එහෙම ෆොටෝ එවන්නේ නැහැ. ලස්සනට ෆොටෝ එකක් අරගෙන ඒක හොඳට එඩිට් කරලා කැත හොඳට වහලා හරි සුපිරිම එඩිට් එකකින් පස්සේ තමයි ඔබ වෙත මම එය මුදා හරින්නේ. මේ සුදත් කියලා තියෙනවා මදේ ඉතින් ෆොටෝ එකක්ින් ලොකෝ ඉන්න ඉන්න ඉවසලා ඉන්න. ඉවසීමෙන් සැනසීම කෙසේ වෙතත් සුදු කොච්චගේ ෆොටෝ එකක් ලැබෙනු ඇත. හරිද? අම්බෝ කාලෙකට පස්සේ සරත් අය මෙසේජ් එකක් දාලා තියෙනවා. හායි සුදු නංගි කොහොමද කියලා අහලා තියෙනවා. කොමරු දෙපාන්දර යා ඩුබායි එයාපෝර්ට් ගිහිලා තියෙනවා. දැන් තමයිලු ආපහු අබුඩාබි වලට ආවේ. ඉතුරු හරිය හිතා ගන්න කියලා තියෙනවා. වැඩි විස්තර කියන්න බෑ කියලා තියෙනවා ආරක්ෂක හේතුන් මත. ඔව් නේද? ඇත්ත මම දන්නවා මගේ යාළුවෝ ඉන්නවනේ. තේ ඒගොල්ලෝ සමහරවිට කෝල් එකෙන් කියනවා විස්තර. හැබැයි ලොකුවට ඒවා එළියට දෙන්න කැමති නෑ ඔය රටේ. ඒ තියෙන නේ නීති රීතිත් එක්ක එහෙම තමයි නේද? කතන්දර ගොඩයි. ඒ නිසා මමත් මේක ඕනවට වැඩිය කියන්න ගියොත් එහෙම නියංගන් ඕනේ නෑ නේ. නැති ප්‍රශ්න දාගන්න. කොමාරි පරිස්සමට ඉන්න. ආදරෙන් එකතු කරගන්නවා සරත් අයියා. ඊළඟට මෙල්බන් ඉඳන් මා වහගෙන ඉන්නවා අසේල. හලෝ අසේල. ලස්සන මේ නොන් ස්ටොප් එකක් ඉල්ලලා තියෙන්නේ. ඉස්සර එහෙමයි කිව්වේ නේ. ඊට පස්සේ පස්සේ පස්සේ මෑෂප් කියන්න ගන්නවා, මෙඩ්ලි කියන්න ගන්නවා. කොහොම හරි මං ට්‍රයි කරනවා ඔයා වෙනුවෙන් මොකක් හරි එහෙම මෙඩ්ලි එකක් වගේ ප්ලේ කරන්න. වයිෆ් ෂහාරයි, ලොකු දුව කියාරයි, පොඩි දුව මෙලිසයි තමයි එකතු කරගන්නවා කියලා තියෙන්නේ. ලස්සන අයනේ. චූටි බබාලාගේ නම් හරිම ලස්සනයි. ඊළඟට ඔබ පෑව හසරල්ල සින්දුව ප්ලේ කරන්න බැරි වෙයිද? වල්පිට නිල්ම තමයි අහන්නේ. පුළුවන් වෙයි. ආගෙන ඉන්නක දිගටම හරිද? ඊළඟට මේ ලස්සන කොල්ලෙක් දැක්කද? සුදත් මට එයාගේ ෆොටෝ එකක් එවලද කොහෙද? ඒක ඕපන් වෙන්නේ නැහැ. එන්න මට ලස්සන කොල්ලව දකින්න විදිහක් නැහැ. ඊළඟට මේ කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ පොඩ්ඩයි බලන්න. අනේ මල ගෙදරක යන ගමන් කට්ටිය මාව අහගෙන යනවලු. මේවා හිනාවි කියන්න ඕනේ කාරණා නෙවෙයි. ඒ වුණාට ඉතින් මල ගෙදරක යනවා නම් මාව අහගෙන නේද? සින්දු අහගෙන ෆුල් ජොලි නේද? අරාබි කුමාරි වගේ වහගෙන නම් මල ගෙදර යන්නේ. ඉතින් මම පොඩ්ඩක් හිනා වෙලා කිව්වම් මොකද? මනෝජ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. රුවිනි නුවන්ති. මනෝජයි ඔන්න තුන්දෙනාත් එක්කම හයිවේ එකේ යන ගමන්ලු. 3:24ට විතර මෙසේජ් එක දාලා තිනි මං දැන් දැක්කේ. අහගෙනද? මනෝජා හලෝ. අහගෙන නම් අහගෙන කියලා කියලෙවන්න. දැන් කොහොම හරි මේ එච්චර ළඟම කෙනෙක්ගේ නෙමෙයි නේ මල ගෙදර. නැත්නම් ඉතින් මේව සින්දු ආගෙන අයියා නේ. ඕකේ ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට ඊළඟට මතක් කරන්න ඕනේ කැන්ඩි එක ගැන. මල ගෙදරක උනත් යන්න, ඇඳුමක් නැත්තම් ගන්න යන්න කැන්ඩි එකට. සුදු පාටින් ඕන තරම් ඇඳුම් තියෙනවා. එක එක ජාතිය. ගවුන්ද, ඊළඟට ස්කර්ට් ඇන් බ්ලවුස්, ෂර්ට්ස්, ටී-ෂර්ට්ස් ඕන එකක් හරිද? ඉතින් අනිතක දැන් මේ ඉස්සරහට එන්නේ සුදු පාට ඇඳුම් අපිට වැඩිපුර ඕන වෙන කාලේ නේ. වෙසක් එකටත් අපිට ඉතින් නේද සුදු අඳින්න ඕනේ වෙනවනේ පන්සල් යන්න. අරකට මේකට සුදු ඇඳුම් විතරක් නෙමෙයි මම මේ සුදු විශේෂ කරලා කිව්වේ මේ කාරණාවට අදාළ නිසා. ඊට පස්සේ මේ වෙන වෙන එක එක පාට පාටින් ලස්සන ඇඳුම් ඕන තරම් තියෙනවා. යන්න කැන්ඩි එකට. ගැලපෙන නම ගැලපෙනම තැනට දැන් ඇවිල්ලා තියෙනවා. කැන්ඩි එකක් නුවරක් දාලා තියෙනවා. කිරිබත් ගොඩ, කඩවත, මුගේ ගොඩ, ඊළඟට වත්තල දෙහිවල ශාඛාවන් වලට අමතරව ඉතින් නුවර ජනතාවට පහුගිය කාලේ ලොකු අඩුවක් තිබ්බා. නුවර තිබ්බ මං හිතන්නේ එකම අඩුව මේක නේ. කැන්ඩි එකක් නොතිබ්බ එක. දැන් ඒ අඩුවත් සම්පූර්ණයි. පෙරදෙනිය පාරේ කිංස්වුඩ් කොලෙජ් එක ළඟ තමයි කැන්ඩි විලාසිතා මන්දිරය අලුත් මේක ඕපන් කරලා තියෙන්නේ. තාම ගියේ නැත්තම් යන්න, නැත්තම් ඇඟේ පළුදායි. හරිද? අනිවාරෙන් ගන්න ඇඳුම් විතරක් නෙවෙයි සපත්තු සෙරප්පු හෑන්ඩ්බෑග්ස් ගෘහ උපකරණ මේ හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්. ඒ වගේම මේ අප්ටවුන් එකක් තියෙනවා බම්බල පිටියේ. අප්ටවුන් නම් තියෙන්නේ බම්බල පිටියේ විතරමයි. ඒකත් ඉතින් කැන්ඩි එකේම තමයි. හැබැයි කැන්ඩි එකේ ඇඳුනුයි මේකේ ඇඳුනුයි සමානේවත් තියෙනවා. හැබැයි වෙනස් ඒවත් තියෙනවා. ඒ නිසා ඔෆිස් කට්ටිය විශේෂයෙන්ම කොළඹාවට වැඩ කරන අපි වගේ අයට හොඳටම සෙට් අප්ටවුන් එකේ ඇඳු. කැන්ඩි එකෙත් හොඳ හොඳ ඒවා තියෙනවා. මං කියන්නේ අපිට දැන් මේ ළඟම අපේ ඔෆිස් එක තියෙන තැනත් එක්කත් ළඟම මම්බල පිටිය අප්ටවුන් එකනේ. මම්බල පිටිය කොල්ලු පිටිය ඔය යවට දෙහිවල ගල්කිස්ස ඕනි තරම් ඒ පැතිවල කටේට විශේෂයෙන් මතක් කරනවා. බම්බල පිටිය අප්ටවුන් එකට යන්න සුපිරිම ඇඳුම් සෙට් එකක් ගන්න පුළුවන්.

0: خوش رقصه.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි, රතු ලුණු කිලෝ එක රුපියල් 320යි, අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: ක්‍රිස්වෙන්නේසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
10: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග කම්බුණෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් කම්බුණෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතෙස්ෙම අහනවා. සියතෙස්ෙම එකටයි ස්වර්ණ මාධ්‍ය දෙකට දෙකටම තැන්කියු කියනවා ඉතින්.
8: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසෙන් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: Fiat Crazy Vendezi.
12: සිකුරාදාවස 5ට සියත අහන්න.
13: Powered by Bid to Win.
14: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් O level දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. A level උත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
15: ගිහන්. හැබැයි එකක්.
14: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
7: සතියේ දවස් පහේම උදේ 10ට.
14: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: Theater Top Story.
1: මුදල් වංචා කළ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අතරංගුවට රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලෙකු අඟුරංකිත රිකෙල්ලකට් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබුණු පැමිණිලි මත සිදු කළ විමර්ශනයකදී දෙවේනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට රුමානියාවේ රැකියා ලබා දෙන බව පවසා සැකකරු විසින් වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 213ක්. ඔහු හඟුරංකිත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ. දැන් විදේශ පුවතක්. ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් බහුතර ප්‍රාන්ත සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හැකි වී තිබෙනවා. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව භාරතීය ජනතාව එරට මධ්‍යම පාලක සභාවේ ආසන 293 ජයග්‍රහණය කර අවසන්. භාරතීය ජනතා පක්ෂය හිමි කරගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 44.8%. එය 2021 වසරේ ප්‍රාන්ත මැතිවරණය හා සැසඳීමේදී 7% වර්ධනයක් බවයි ඉන්දීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පැවසුවේ. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මමතා බැනර්ජිගේ TMC පක්ෂයයි. ඔවුන් දින ඇති ආසන සංඛ්‍යාව 94. තමිල්නාඩු පක්ෂයේ ජයග්‍රහණය හිමි වූයේ රංගන ශිල්පී තලපති විජේ නායකත්වයේ දරන තමිලඟ වෙට්‍රි කලගම් පක්ෂයටයි.
0: Theater Top Story. 91.1 91.3

අලබෝ මුල්ලේ සංජීවා, ඔයා මැසේජ් එකේවල පැයකටත් වැඩි නේද සුදු? සෝරි තින්ග්, මට මිස් වුණා එක කියවන්න. රන්වින් එකේ බොයිස්ලා ඔක්කොම එකතු කරගන්න කියලා තිබ්බා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: යකා ගෙට පැනලා
2: අපි කිසිවක් සැලකිලට නොගෙන අපේ ගමන යනවා.
3: ඔය වගේ තව තව කොපමණ දේවල් හඟවගෙන ඉන්නවද?
4: අපි යාළුවෝ ඉන්න ඕස්ට්‍රේලියාවේ. එයා කරපු රැකියාව ගැන අපිට කියන්නත් ලැජ්ජයි.
5: දූෂිතෝ ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
6: බණ්ඩාරි සල්ලි ගේන්න ඕනි කියලා පද්ද ඒකේ තත්ත්වය දැයි.
7: වගකීම අපි අත්හැරලා නැහැ.
4: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
8: ඉන්නවා. මන්ද මානසික කන්නේ මත්තම දැන් ඔය විපක්ෂකලා ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
11: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
12: ඉතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
13: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
14: ගැලපෙනම තැනට කැන්ඩි නුවරට.
15: ඇප් එකෙන් ගත්තත් හච් 15 රීලෝඩ් කරලා ගත්තත් හච් 15. ඇප් එකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනන නම් හච් 15. හච් 15 පිස්සු හැදෙන අවුරුදු වාසියක්. වැඩි වැඩියෙන් හච් 15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න. අදම රුපියල් 1199 ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න.
16: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
17: කෙනෙක් වෙන්න අදම අයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk.
18: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
19: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
18: අම්මා වෙතින් මට වටිනවනේ.
0: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000 වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
7: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
6: Powered by Bid to Win.
8: අම්මා, මට අද ක්ලාස්. ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
10: ආමේ, මටත් අද ප්‍රැක්ටිස්. ස්නැක් එකක් ගන්න ඕනේ.
5: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
0: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා.
13: ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
4: ප්‍රශ්න 4. පොකට් මනි රුපියල් 5000. පහව
7: වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකන් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
20: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook. අනුවටයි 0.4න් හම්බන්තොටට. See ya.

ඔන්නේ මදු ආසම සින්දු සෙට් එකක් නේද ඇහෙන්න වීකෙන්ඩ් එක කොහොමද කියලා අහලා තිනවා මගෙන් මං හොඳින් හොඳින් සතුටින් හිටියා වීකෙන්ඩ් එකේ ඔයාගේ වීකෙන්ඩ් එක කොහොමද කියලාත් කියලා එවන්න ඉතින්

මොකද උනේ? විස්තර කියලවන්න. දිනෝජ් ගාර්ඩන්ස් එකේ වැඩ කරපු දමින්. මගේ හොඳ යාළුවා අපිට කවි ලියන කොළු පැංචා.

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන හොද මොනාසනේ පෙවුණත් මාතර දිනේ ත්‍රී මෙසේජ් එකක් දාලා තියෙනවා. එයවත් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන හින්දි සින්දුවක් දෙන්නේ.

0: My dil goes චුටි බ්‍රේක් ගමු. වෙලාව හවස 4:00 වෙනාඩි 38යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Oh, hit this one more.
3: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව 100FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද එම් ආශ්චර්යා. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක 100FM.
4: 2026 ප්ලැටිනම් එක්සලන්සිස් සම්මාන උළෙලේදී 100FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
3: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: Maxim Sihata.
1: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
2: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: Theater Crazy Win Desi Sikurada Hawasa Pahata
4: Powered by Bid to Win
5: Tatte menno ayayay kiyala sindu viral vela
6: duweka Facebook ekata dammada
5: Facebook itarak nevi man oy dennawa Sita TV Voice of Family ekata register karanna
7: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
8: Sita Voice of Family
9: register wenna nama gama vistara 0712 800 800ට WhatsApp karanna

0: නැවත දිවයිනපුරා ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස් ටයි අපිට හන්න සියස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: මේ සින්දුව අපේ තාත්තටයි අම්මටයි මං කිව්වන සිකුරාදත් පොඩක් එහෙම මෙහෙම් කිව්වා මේ දෙන්නගේ වෙඩින් ඇනිවර්සරි එක මට ඉතින් මුකුත් දෙන්න බැරි වුණා ටැග් දැන් තමයි දෙන්නේ ටැග් විදියට සින්දුවක් දීලා ෂේප් වෙන්න කියලා බලන්නේ හොඳයි නේද චූටි දුවගේ වැඩ මේ සින්දුවට අපේ ගෙදර ඔක්කොම ආසයි මං කලින් දවසකත් කියලා තියෙනවා මට මතක විදිහට අපේ තාත්තා මේ සින්දුව ලස්සනට ගායනා කරනවා ඉතින් අම්මගේ දිහා බලාගෙන තමයි මේ සින්දුව කියන්නේ මා ඈත භවයේදී මතකද හමු වූවා කලින් ආත්මවල නම් එහෙම හම්බුණාම අපේ තාත්තා පස්ස නොබලා දුවලා තිබ්බා මේ ආත්මෙ නම් එහෙම බැරි වුණා ඒ හින්දා කොහොම හරි අම්මා තාත්තගේ කරේ එල්ලුණා

අනේ KS ස්ටෝස් එකේ. හරි නේද? මට පොඩ්ඩක් හිතරම වැරද්දුවද්ද කියලාත්. KS ස්ටෝස් එකේ කසුන්. මට ආදරේ කියලා තියන්නේ. මට ආදරේ කසුන්. අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකට මා දුෂ්කලා කියන්නේ කියලා හෝමග මාන්ටි දයානි මෙසේජ් එකක් දාලා තියෙනවා. හා ආන්ටි මං කියන්නම්. ඊළඟට ෂෆාසෙල මෙසේජ් එකක් දාලා තියෙනවා. ගලහිටියාව සියඹලාපේ ඩිලයිට් රෙස්ටෝරන්ට් එකේ කට්ටියම මාව අහගෙන ඉන්නවා කියලා. හලෝ හලෝ, කොහොමද සුදූලා? ආදරෙන් එකතු කරගන්නවා. අනුරුද්ධ ජයසිංහත් අපේ අම්මිටයි තාත්තටයි විශ් කරලා හැපි ඇනිවර්සරි කියලා. Thank you.

0: සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: Available's future එක change කරන්න science use කරන්න readyද? High tech labs research and innovation සමග next gen scientist කෙනෙක් වෙන්න. Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
6: ඇසියෙන් සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
7: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% වහනවා. 100% එකටයි සන්න මහල් ජුවලර්ස් එකට දෙකටම thank you කියනවා ඉතින්.
2: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න RG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
0: Fiat Crazy Wendezi
1: සිකුරාද හවස 5ට සියතහන්න
8: powered by bid to win
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ 1 රුපියල් 199යි සුදු සීනි කිලෝ 1 රුපියල් 209යි මුංගට කිලෝ 1 රුපියල් 875යි රතු පරිප්පු කිලෝ 1 රුපියල් 279යි ලංකා සතුස ජාතියේ මිල තීරක
3: එක්සයිට් ගන්න ලක් එක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරි එක මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සබැ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544500

0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
1: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කර ගැනීම
1: පහසුයි.

විශාල ශබ්දයක් ඇහුණද? උනහරි ගොඩක් ගොඩක් දේවල්. මොකක් වුණාද මන්ද? මටත් ඇහුණා විශාල ශබ්දයක්. මම යනවා. ඒක වෙන්නේ නැතිනේ.

මං හිතුව මට බායිකයන් ඉඩක් තියෙන එකක්ම නෑ කියලා මේ සින්දුවේ. හොඳ වෙලාවට පොඩි ඉඩක් තියෙනවා. එනම යනවා. අපි හෙට හම්බෙමු. මං වාගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.

0: यह था टॉप स्टोरी।
1: කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ සාකච්ඡාවක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා කෘතිම බුද්ධිය භාවිතය පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රුසියා සෞඛ්‍ය මාත්‍ය මිහායිල් මුරෂ්කෝ සහ සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස් අතරයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කළා. නවීන තාක්ෂණයේ භාවිතය පිළිබඳවද සාකච්ඡා කළ බවයි සෞඛ්‍ය මාත්‍යංශය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සාහ කළ ඇමරිකා යුද නෞකාවක් වැළැක්වීමට පියවරගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. අනතුරු ඇගවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස් දූපස අසලදී ඇමරිකානු යුද නෞකාවට මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි ඉරානය සඳහන් කළේ. ප්‍රහාරෙන් පසුව අදාළ යුද නෞකාව එම ප්‍රදේශයෙන් ආපසු හැරී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අදාළ මුහුදු සීමාවේ පවතින නෞකා ආරක්ෂිතව පිටතට මෙහෙවීමට ඇමරිකාව කටයුතු කරන බවයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අමුවටයි 10.2 කැර.

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีมักกะโลฮาวดีจาลี
3: มามีจาลีก็เต็นกับมาขัตตาเวียวิแซนดี้มีมาเก็บบัตรติ๊กก็เวดีดี
2: โอ้เนี่ยด้ะ
3: บัตรจุดตักเวดีเวลานี่
2: ටක් නෙමෙයි ටිකක් ලොකු වට මැවිල්ලද කොහෙද
3: ඔව් නේද මෙහෙ ආවට පස්සේ මේ ප්‍රශ්න සැන්ඩි
2: ඇයි
3: දැන් අපි ටෙක්සාස් වල ඉන්න කාලේ වගේ නෙවෙයි නේද
2: තනකොළද කෑවේ හේයිද
3: නෑ ඒක ෆුල් ඇක්ටිව් ලයිෆ් ටෙක්සාස් වල ඉන්නකොට මෙහෙ වගේ පුටු උඩ දවසක වත් නෑනේ
2: ඒකයි හේතුව
3: එහෙ ඉන්න කාලේ ඉතින් හොරකමේ යනවා අහුවෙන්න හදනකොට දුවනවා අල්ලගත්තම ගුටි කනවා වලිදාගත්තම ගහගන්න ෆුල් ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් දෙමෙ
2: මෙහෙදි මුකුත් නැහනේ මකල
3: ඔරහන් නැහනේ වාගේ බයිලහගෙන මෙතන ඉඳගෙන ඉන්නේ මොකද කරන්න තියෙන්නේ ඉතින් මේ බඩේනෝ ඒකට වේද ඔයා මොනවද කරන්නේ ඇඟ මේන්ටේන් කරන්නේ
2: මම එක්සයිස් කරනවා
3: මොනවද කරන්නේ
2: කරනවා ඉතින් ගොඩක් කලාට ජිම් එකට යනවා මේ දවස්වල නයි
3: ඉතින් ජිම් එකේ අයියා කියන එක්සයිස් ටික කරනවා
2: ජිම් එකේ අයියා කියන එක්සයිස් ටික කියලා තමයි මම
3: ඒ ජිම් එකේ අයියාගේ පොඩ්ඩක් විස්තර ටික කියන්න යන්න එපා කවුරුත් මේ සැන්ඩි අර ජිම් එකයි ජිම් එකේ අයියා ගැනයි විස්තර ටික අහලා සේව් කරලා තියාගන්න not to go කියලා ජීවිතේට හැරිලා බලන්න වයබන් මේ ජිම් ගිහින් කොහෙද නේද
2: ඔව් ජිම් ගිහලා
3: ඔය ජිම් මං හිතුවා මේ නිකන් ඒ කියන්නේ ඇඟ මේන්ටේන් කරන්නේ කොහොමද කියලා ඔහොම නිකන් මිදුල අතු ගන්නවා අතු ගන්නවා බිම පොලිෂ් කරනවා වගේ වගේ කියලා නෑ මේ ජිම් ගිහිල්ලා මේ ගන්නට ඉන්නේ
2: චුට්ටක් ඉතින් ඔයගේ වගේ බඩ ඇවිල්ලා එච්චරයි වෙනනම් මුකුත් නෑ හොඳට තියෙනවා
3: හොඳ චුට්ට අර පුංචි කාර් දිවස පුංචි වගේ තමයි චුට්ටයි බඩ තියෙන කොහොම හරි මම මේ දවස්වල හොයනවා මේ වැඩි මහන්සි වෙන්න නැතුව ඇඟ මහන්සි කරන්නේ නැතුව
2: බඩ අඩු කරගන්නේ කොහොමද
3: කොහොමද කැලරි පුච්චන්නේ හොයනවා මේ දවස්වල
2: නිකන් ගින්දර ටිකක් කොහොම බඩට ලං කළා
3: ඔව් කැලරි ටික වෙනම ගන්න ඕනේ
2: දැන් බඩ වටේ
3: හොල්ලා හොල්ලා හොල්ලා කැලරි ටික ගන්නවා ඇඟේ පහළට ඊළඟ ඒ හරියට වත් කරනවා කැලරි පුච්චන නේද ඇත්තටම මේ මං හොයනවා කොහොමද අපි කරන්නේ මේ වැඩේ කියලා ඉතින් මේ ටිකක් වැදගත් වෙයි අද මේ කතා කරන
2: ටික අනිවාර්යෙන්
3: කොහොමද අපි ඇඟ මහන්සි කරන්න කම්මැලි කමත් ඉතුරු කරගෙන ඈ කම්මැලි කමත් එහෙම රඳවගෙන කොහොමද ඇඟ අඩු කරන්න කියලා ඉන්ටර්නෙට් එක කියන්නේ සැන්ඩි මාර එක
2: ඔව්
3: ඒකේ සර්ච් කරලා අපිට හරි හරි දේවල්
2: හොයාගන්න පුළුවන්
3: ඒ ටික අද පොඩ්ඩක් මම කියන්නම්
2: දැන්
3: බලන්නකෝ අද අපිත් එක්ක කවුද මේ
2: අදින්නේ මාළුවේ ආ පුංචි කාර්නිවසේ ඉන්න
3: ඒගොල්ලන්වත් එකතු කරගෙන හය මාර වෙනකන් අපි ලාඩම් ගහනවා එහෙනම් රැඳිලා ඉන්න
2: හොඳ හොඳ ලාඩම්
3: හැන්දෑ ජාමේ

හවස 5 වෙනාඩි 15යි.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1
3: එකක් ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ
4: කරනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි.
5: LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක.
7: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය නියම ලවුන් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුන් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
8: පිට්සා ෆැක්ටරි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
9: දශකයක විශ්වාසයෙන් ඔබ රසවත් කළ මෝතා ඉන්ග්‍රීඩියන්ට්ස් ජෙලටින් කලරින් සහ
10: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
11: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
12: රාජධානිය ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳ ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: అమ్మే, మెన్న ఒయాంట మగిన్ తాగ్గాక్.
2: అనే, రత్తరం పెండెంట్ ఎకాక్. ఐ పుతే మెచ్చర వటిన తాగ్గాక్.
1: అమ్మా వెతిమ్మట వటినోనే.
3: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47 SMS
4: කරන්න. සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස පහට.
5: Powered by Bid to Win.
6: 98.2 98.4.
7: දෙනම් පට චුන්තු සින්

0: Ladang.
1: චාලි සැන්ඩි මෙන්න මේක අහගන්න මං අහගෙන ඉන්න අයටත් එක්ක මේ කියන්න.
2: ඕකේ.
1: මේ තමයි මට හම්බෙච්ච පළවෙනි හෝඩුවාව අන්තර්ජාලෙන්. කොහොමද ඇඟ මහන්සි නොකර කැලරි පුච්චන්නේ?
2: කම්මැලියන්ට විශේෂයි.
1: කම්මැලියන්ට විශේෂයි අද වැඩසටහන.
2: සවන් දෙන්න.
1: සවන් දෙන්න. මං ওই ප්‍රශ්නේ යොමු කළා අන්තර්ජාලයෙන්.
2: හරි.
1: කොහොමද ඇඟ මහන්සි නොකර කැලරි අඩු කරගන්නේ?
2: එයා කිව්වද පුදුම කම්මැලියෙක් එයා
1: කියලා? නෑ නෑ නෑ එහෙම කරන්න යාම නෑ උත්තරයක්. ඔයාට පුළුවන් නම් ඔයාගේ ඔළුව පැයක් බිත්තිය ගහගන්න කැලරි 150ක් පුච්ච ගන්න පුළුවන්. දැන් මේක බොරු එකක් මේක කළාට හරියන්නේ නැහැ කියලා මේ ඕන මිනිස්සෙකුට තේරෙනවද?
2: ඔළුව
1: බිත්තිය ගහගෙන පුළුවන් කැලරි පුච්චන්න. මිනිහ පුච්ච ගන්න ලෑස්ති කරတယ် කියන්නේ. කැලරි පිච්චිල්ල කැපේ වෙතත් හයියෙන් හතරක් පහක් ගහගත්තම මිනිහම පුච්චලා දාත හැකියි. ඕනේ නැහැ. ඒ හොඳ හොඳ විදිහක් ඉතින්. ආයි ඉතින් බඩ ඇවිල්ලා කියලා ප්‍රශ්නේ එන්නේ නැහනේ.
2: මිනිහ පිච්චිලා.
1: බඩක් නැ මොකුත් නැ මිනිහක් නැ. වැඩේ ඉවරෙට ඉවරයි. දැන් මම කල්පනා කළා මේක පොඩි විනෝදාත්මකයිනේ හැබැයි මේක. මේක බොරු වුණාට මං කියන්නේ දැන් ඔළුව බිත්තිය ගහගන්න එක නෙවෙයි විනෝදාත්මක. මේ වගේ ප්‍රශ්න අන්තර්ජාලයෙන් අහන එක.
2: අහන එක.
1: අහලා මේ වගේ උත්තර හම්බෙන එක.
2: ආ.
1: මං ඉතින් මේ උත්තරය අරගෙන ගිහිල්ලා
2: එහෙම කරපුවා ඉන්නවද කියලා බැලුවා.
1: නෑ නෑ නෑ. මම ChatGPT-ට ගිහිල්ලා මේ උත්තරේ දීලා මේ ඇත්තද මේ කියන්නේ කියලා ඇහුවාම ChatGPT ඒක වෙන සීරියස් අරන් මට උත්තර දෙනවා.
2: ඊට පස්සේ
1: ඒක සීරියස් අරගෙන මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොරයි.
2: හරි.
1: මේ වගේ ඒවා විශ්වාස කරන්න
2: එපා.
1: දැන් මේකෙන් වෙන්න පුළුවන් ඩැමේජ් එක කැල්කියුලේට් කළොත් එහෙම ඔයා පැයක් තිස්සේ ඔයාගේ ඔළුව බිත්තියේ ගහගත්තාම ඒකෙන් ඔයාගේ හිස්කබලට මෙන්න මේ වගේ
2: ඩැමේජ්
1: එකක් වෙන්න පුළුවන්. හිස්කබලට මේ වගේ ඩැමේජ් එකක් වෙනකොට ඒකේ කොලැටරල් ඩැමේජස්

0: මට එන්න විස්තරයක් දුන්න චටා. ලහගත්තොත් මේක ඇන්නෙනවා, මේක හරියන්නේ නැති වැඩක් කියලා. හැබැයි ගහ ගන්න ඕනේ නම් මේ වගේ අඩු බලයකින් ගහන්න කියලා කියනවානේ. බිත්තිය ඔලුවේ හරිම වේ විනෝදයි. ඒකෙන් ඉගෙන ගන්න තියෙන මොකක්ද දන්නවද?
1: මොකද
0: නෑ, ඒකෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි මොකක් හරි දෙයකට උපදෙසක් ගන්නව නම් ඒ හරි මිනිහගේ උපදෙස ගන්න ඕන.
1: හරිද?
0: දේවල් දැනගෙන ඉඳීම පමණක් උපදෙස් දීමට සුදුසුකමක් වෙන්නේ නෑ සමහර වෙලාවට. ඒ කියන්නේ ඇත්තටම මොකක් හරි විෂයක් දැනගෙන හිටිය පළියට මොකක් හරි ප්‍රශ්නයක් මතු වුණාම ඒ ප්‍රශ්නෙට අදාළව විෂය දැනුම කොහොමද මනුව කරන්න කියන එක වෙනම වැඩක්. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට මේ ඔය දේශපාලඥයෝ එහෙම පත් කරගන්න උපදේශකයෝ හොම්බෙන් ගැන උපදෙස් දෙන්නේ. ඒ උපදේශකයා ඇත්තටම විෂය දන්නවා. විෂය දන්නවා වුණාට ප්‍රශ්නයක් ලෙහන්න සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අන්තර්ජාලයෙන් ඔයා උත්තර හොයනවා නම් ඔයාගේ ප්‍රශ්නවලට
1: දෙපාරක් හිතන්න.
0: නෑ නෑ, එපා, දෙපාරක් හිතන්න බෑ. කෙලින්ම අහලා ඔළුව බිත්තියේ ගන්න.

0: හැබැයි චන්ද්‍රාලෝකේ මම දැන් ඔගලන්ට මතක් කරනවා මේ පාර ක්‍රේසි වෙන්දේසයට ලංසපයන් දීලා තියෙන මොකක්ද කියලා. ඔබ හැමෝම දන්නවා ලව් මාම් පෙන්ඩන්ට් එකකට තමයි ඔන්න ලංසපයන් දීලා තියෙන්නේ. වටිනාකම 150,000. හැබැයි අඩුම ගානකට මේක ඔයාගේ කරගන්න පුළුවන්. මේ සිකුරාදා හවස 6:00 වෙනකන් ඔබට ලංසපයන් පුළුවන්. ඉතින් මේක ස්පෙෂල් gift එකක්. හරිද? අපේ ආදරණීය අම්මල වෙනුවෙන්ම සන්න මහල් ජුවලර්ස් එකෙන් මේ පාර ඔබට ලබා දීලා තියෙනවා. ලංස තියන්න ලව් මාම් කියලා ගහපු ලස්සන රත්තරම් පෙන්ඩන්ට් එකක්. මේක ලංස තියලා අඩුම ගානට අරගෙන ගෙදර ගිහිල්ලා අම්මේ මෙන්න ඔයාට පුතාගෙන් හරි දුවගෙන් හරි ටැග්ගක් කියලා දෙන්න පුළුවන්. ඉතින් ඇත්ත කියන්න අඩු ගානටන ගත්තිය කියලා කියන්න. නැත්තම් ඉතින් අම්මලාට බොරු කරන්න හොඳ නැහනේ. තේරෙනවා ඒගොල්ලන්ට. හරිද? ඒ නිසා මේ සිකුරාදා හවස 6:00 වෙනකන් ලංස තියලා ඕගොල්ලන්ට පුළුවන් අම්මලාට ආදරේ පෙන්වන්න මේ ලව් මාම් පෙන්ඩන්ට් එක ඔබේ කරගෙන. මෙන්න මෙහෙම ක්‍රේසි වෙන්දේසයට රෙජිස්ටර් වෙන්න REG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න, මේ මැසේජ් එක 39:47 SMS කරන්න. ඊට පස්සේ ලංස තියන්න මේ එන සිකුරාදා හවස 6:00 වෙනකන් KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ අඩුම ලංසුව ටයිප් කරා, ඒ මැසේජ් එක 39:47 SMS කළා. දැන් වෙලාව මතක් කරා නම් හවස 5 විනාඩි 33යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින්, මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් කරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
1: ගිහන්. හැබැයි එකක්
0: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
2: සතියේ දවස් පහේම උදේ 10ට.
0: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 0111 544 5000.
2: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගාවට්ටම් එන්ජොයි පිරිසිදු පොල් තෙල් ඉතිරි රුපියල් 245යි, කොකා කෝලා ඉතිරි රුපියල් 100යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, පෙයාස් නැචරල්ස් කොකුම් බේබි සබන් මල්ටිපැක් ඉතිරි රුපියල් 210යි. කාගිල් ස්වර්ණසිටි
4: නෙත දිවයන නිකරට හද පුරවන රස හැඟුම් මෝතා කලර්ස් ඇන්ඩ් ෆ්ලේවර්ස් සිත සනසන වර්ණ සහ රස මිහිර
5: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
6: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: Theater Crazy Win Desi Sekurada Hawasa Pahata
8: Powered by Bid to Win

0: අපි මේ කැලරි පුච්චන්ඩ උපදෙස් ගන්න ගමන්ඩ ඉන්නේ. ඒගමන් මතක් කරන්න ඕනේ කැලරි පුච්චන්ඩ විතරක් නෙවෙයි පෙට්‍රල් පුච්චන්ඩ උනා.
1: ඒ විකියද්දි හරි නෑනේ. ඔය ඉතින් පෙට්‍රල්
0: වාහනේ බොදුවන්න
1: පොරකට පෙට්‍රල්
0: පුච්චන වැඩේට උදා හරි උපදෙස් ගන්න ඕනේ මං කියන්නේ.
1: ඔය කියන්නේ මුලින්ම අපි වියදම් වැඩි වෙන දේවල් ගැන පොඩක් නැතුව හොඳ කෑල්ල තමයි මුලින්ම කියන්න ඕනේ.
0: හොඳ කෑල්ලද කො මුලින් කිව්වත් අගින් කිව්වත් වාහනේ යන්නේ නැහැනේ පෙට්‍රල් ගන්න. ඒකේ හංගලා කියන්න බුණා ගන්න නෙවෙයි.
1: ඔය දැන් කැඩිච්ච හැම
0: මොකද බුලත් ටිකක් කපලා බුලත් කියලා ටිකක් දාලා වාහනේ ටැංකියට ඒකෙන් වාහනේ දුවන්න බෑ.
1: දැන් මම අහලා දිනා මකළු ඔය අබ්බලන් අනම් මනම් ප්‍රශ්න තියෙන වාහන ගත්තාම පෙට්‍රල් පිච්චෙන එකත් වැඩි වෙනවලු
0: සමහර.
1: එහෙම තියෙනවනේ.
0: වාහනේ එන්ජින් එකේ ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ වාහනේ හරියට දුවන්නේ නැත්තම් ඒ හැම එකටම අවසානයේදී වැය වෙන්නේ වැඩිපුර තෙල්. ඒ කියන්නේ වාහනේ AC හොඳට වැඩ කරන්නේ නැත්තම් ඒත් වැඩිපුර තෙල්. වාහනේ අපි හිතමු රෝද හතර හරියට කරකෙන්නේ නැහැ කියලා මොනව හරි රෝද හතරට අදාළ කෑලි බෑලි වල අප්සෙට් එකක් තියෙනවා. ඒත් අවසානයේදී ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට පෙට්‍රල් වැඩිපුර යනවා. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් කවුරු හරි කෙනෙක් වාහනේ සර්විස් එක පරක්කු කරගෙන දුවනවා එන්ජින් ඔයිල් කළු වෙලා කියලා. ඒකේ අතුරු ප්‍රතිඵලයක් හැටියට නැවත වටේකින් තෙල් පිච්චෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි හැටි. ඔයාගේ වාහනේ ලෙඩ වෙලා නම් තෙල් වලින් වියදම් වෙනවා.
1: වියදම් වෙනවා. බලන්න තින්නේ හොඳ වාහනයක් ගත්තොත් ඔයාට කොච්චර ප්‍රතිලාභ ප්‍රමාණයක් හම්බ වෙනවද? ඒ නිසා මාළඹේ පුංචි කාර් නිවසට යන්න එතන තියෙන හොඳ වාහන. ඒගොල්ලෝ කියනෝනේ අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නෙමු.
0: සිරිමත් වාහන තමයි
1: දෙන්නේ.
0: එතන තියෙන සිරිමත් වගේ හොඳයි. එච්චරට හොඳයි වාහනේ හොයිස්ටර්ස් වල දාලා උස්සලා again inspection කරලා ඊට අමතරව වාහනේ break system එක sensor system එක check කරලා gear system එක check කරලා engine එක check කරලා හැමදේම බලලා කරලා තියෙන්නේ. එතනින් නතර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වාහනේ history එක බලනවා, වාහනේ documents check කරනවා, documents මගදී forge කරලාද කියලා බලනවා, වාහනේ ලොකු accident වෙලා තියෙනවද, ලොකු repair කරලා තියෙනවද කියලා බලනවා. ඒ හැම එකකම උත්තරේ positive පැත්තේ තියෙනවා නම් තමයි වාහනේ පුංචි කාර් නිවසේ විකුණන්න තියන්නේ. ඉතින් ඔයා ගිහිල්ලා පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්නකොට නිකන් ඒ කාරණා ටික ඇත්තටම හිතන්නවත් දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ මේ වාහනේ වටේ අල්ලලා යනවද?
1: නේමයිනේ ගම් මෙගම් කියලා කියන්න තමයි තියෙන්නේ. ඉතින් වාහනයක් ගන්නවා නම් මෙන්න මේ ඇඩ්‍රස් එකට යන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මළවේ.

0: 빵.
1: මේ තව ටිප් එකක් ඈ. කෙසේද ඇඟ මහන්සි නොකර කැලරි අඩු කරගන්න?
2: හරි, කියන්න බලන්න.
1: නොකර කෙට්ටු කරගන්නේ කොහොමද කියන එක හොයාගෙන යනකොට මට හම්බෙන තව එකක්. පැයක් හිනා වුණාම කැලරි 100ක් පිච්චෙනවලු.
2: ඒකත් බොරුවක් නේ.
1: හන්නකෝ ඉතින් දැන්. හරි, අනික් බොරුවක් වුණත් කෙසේ වෙතත් හරි ස්පෙસિෆික් නේ මේ තොරතුරු.
2: අපි දෙන්න මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක පැයක හමාරක් තියෙනවනේ.
1: ඔව්.
2: මං හිතන්නේ අපි දෙන්නට කැලරි පිච්චෙනවා.
1: එහෙනම් අපි දැන් නෑ.
2: පිච්චිලා පිච්චිලා.
1: එහෙනම් අපි දැන් පිච්චිලා ගිය අලු. එහෙනම් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අලු ගොඩක්. චාලි අලු ගොඩවල් දෙකුයි එන.
2: දැන් මේ කතා කරන වෙලාවෙත් හිනා වෙනවා. මයික් එක ඕෆ් කරලා අපි හිනා වෙනවා.
1: ඒ හිනා වෙන හිනාවිල්ලට මේ කැලරි පිච්චෙන්න ගත්තා කරන්නේ. කොහරි මේ. එහෙනම් න්යා හරියට තිතට පිච්චෙන කැලරි සංඛ්‍යාව ඉඳන් කියලා දිනවා. පැයකට කැලරි 100ක් පිච්චෙනවලු හිනා වුණාම. හැබැයි අපි අහලා තියෙන ඔගේ අනිත් පැත්තට
2: හිනා වෙන්න එතකොට තර වෙන්නේ
1: විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බ වෙයිද නැහනේ. හිනා වෙන්න එතකොට තර වෙන්නේ. ඔව්, හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා තමයි අපි අහලා තියෙන්නේ. මේක ඒකේ අනිත් පැත්ත හිනා වුණාම කැලරි පිච්චෙනවලු. තව ටිකක් හොයලා බලුවම ඇත්තටම සාමාන්‍යයෙන් විනාඩි ගාණක් එක දිගට හිනා වුණා. මේක හැබැයි තියෙන්නේ එක දිගට හිනා වුණාම කියලාත් නෙවෙයි. අපි කියන්නේ හිස්ටෙරිකලි හිනා වෙනවා කියලා. ඒ කියන්නේ පිස්සු ඇදිලා වගේ නතර කරගන්න බැරුව එක දිගටම හිනා වුණොත් එහෙම, ඒ කියන්නේ විනාඩි 7-8ක් විනාඩි 10ක් විතර එක දිගට හිනා වුණොත් කැලරි 5ක් විතර පිච්චෙන්න පුළුවන්. හැබැයි ඒක හිනාව නිකන් අර නතර කරගන්න බැරුව තනිකර අපේ කන්ට්‍රෝල් එකෙන් මිදිලා අයිය ගිදාලා හිදාලා එක හරියක් කරා. තව සමහරු අර ඔයා දැකලා තියෙනවද මේ පිග්ස් නොට් හයිය ගග හිනාවිද කන්ට්‍රෝල් නැතුගේ? අන්න එහෙම පිස්සුවෙන් හිනා වෙන ගානට ආවොත් ඔන්න
2: කැලරි 5ක් වගේ විනාඩි 7ක් 8ක් ඇතුළේ පුච්ච ගන්න පුළුවන්.
1: 7ක් හිනා වුණාම කැලරි 5ක් වගේ පුච්ච ගන්න පුළුවන්. හැබැයි මොකද්ද කරන්නේ? මොකද්ද? ඉතින් හැ ගන්න මේ කිකිලියෙක් බිත්තර දාන්න තන මොන වගේ තටු ගන්නවා වගේ අත් එක මෙහෙම යනවා.
2: ඉතින්
1: මොකද්ද කරන්නේ?
2: අනේ මම බෑ.
1: මොඳ වෙලාවට මේවා රේඩියෝ. ටීවී එහෙම මොනවාද ටීවී පොලේ ගන්නවා. මේ කරන සමයන් ටික දැක්කම. හැබැයි මම ටිකක් ගැඹුරට මේක හිතලා බැලුවම සැන්ඩි අපිට කවුරු හරි නිකන් පැයක් විතර තිස්සේ උඩ පැන හිනා වෙනව නම්, එහෙම නැත්නම් හිනාව දරා ගන්න බැරුව එයාට මෙහාට හයියෙන් දුවදුව හිනා වෙනව නම් සෑහෙන කැලරි ප්‍රමාණයක් පිච්චෙනවා. ඒ වෙන්නේ හිනාවට නෙවෙයි උඩ පහින්දයි දුවන ඉන්නේ. ඔය හිනාවට එක නවත්තලා ඒ එනර්ජි එකත් උඩ පහින්දයි දුවන්නයි දැම්මොත් ඊට වැඩිය කැලරි ප්‍රමාණයක් පිච්ච ගන්න පුළුවන්.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට.
2: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
4: මොකද්ද මහත්තයා?
3: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: ಆಫ್ಟರ್ ಎ ಲೆವೆಲ್ ಟೆಕ್ ವರ್ಲ್ಡ್ ಗೆ ಗೇಮ್ ಚೇಂಜರ್ಗೆ ನಿಕ್ವೆನ್ನ ಒಯತ್ ಕಮತಿದ ಸ್ವಿಟ್ ಕಂಪ್ಯೂಟಿಂಗ್ ಡಿಗ್ರಿ ಸೆಕ್ ಎಐ ಕೋಡಿಂಗ್ ಇಂಡಸ್ಟ್ರಿ ಎಕ್ಸ್ಪೋಷರ್ ರಿಯಲ್ ಲೈಫ್ ಪ್ರೊಜೆಕ್ಟ್ಸ್ ಓಲಿನ್ ಒಯಾಗಿ ಸ್ಕಿಲ್ಸ್ ಲೆವೆಲ್ ಅಪ್ ಕರಗಣ್ಣ ದನ್ ಮ ಅಪ್ಲೈ ಕರನ್ನ ಪಿವಿಸೆನ್ನ www.slit.lk ಸ್ವಿಟ್ ಇವಾಲ್ವ್ ಬಿಯಾಂಡ್
1: ಪರಂಪರಾ ಗಾನಾ ಕಪಿರಾಟೆ ಹೊಂದ ಅಲ್ಯೂಮಿನಿಯಂ ದುನ್ನ ವಿಶ್ವಾಸೆ ಪರಿಸಂ ಕರಪು ಕ್ವಾಲಿಟಿಯ ಮೇಂಟೇನ್ ಕರಪು ಗ್ಯಾರಂಟಿಯ ತೆಕ್ಕಮ ವಾರಂಟಿ ಯಾಕ್ ದೆನ್ನೆ ಅಲ್ಯೂಮಿಕ್ಸ್
2: ಅಲ್ಯೂಮಿನಿಯಂ ಓಣ ತರಂ ಅಲ್ಯೂಮಿಕ್ಸ್ ನಾಮ್ ಇಸ್ ತರಂ
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලොකු ලුණු කිලෝ එක රුපියල් 149යි රතු ලුණු කිලෝ එක රුපියල් 320යි අර්ථාපල් කිලෝ එක රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
4: අයියා මට ඇපල් මලක් දෙන්න
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
4: අයියා මට මල් ගොඩක් දීලා
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
6: හලෝ සර් මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද
7: මොන ඩීටේල්ස්ද කවුද මේ
6: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ
7: ඔව් දැම්ම තමයි මොකක්ද දැන් වෙන්න ඕනේ
6: සර්ගේ කාඩ් එකේ ඉස්සරහා තියෙන අංක ටිකයි කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ ෆෝන් එකට එන OTP එක දැනගත්තා නම්
7: ඒයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ
6: මොකද්ද සර්
7: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ එනවා මෙතන ස්කෑම් කරන
6: ස්කෑමරයා සර්
7: නෑ මේ මම ගන්න එපා අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි
6: එහෙමද
7: එහෙම තමයි විශ්වාසවන්තව Amazon eBay Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක
6: එහෙමත් පුළුවන්ද
7: පුළුවන්නේ නැණ කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයගේ ප්‍රොඩක්ට් URL එක ඒගොල්ලන්ගේ ප්‍රයිස් චෙක ටූල් එකේ පේස්ට් කරාම ඔයාලට ෆුල් ප්‍රයිස් එක shipping and duty charges එකම පෙන්නනවා ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම බට්ටු කරනවා
6: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්නම්
7: පාපිස්සක් නැත්නම් ඔය ස්කෑම් කර කර ඉන්න වෙලාවට කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000 ක්‍රිස්වෙන්නේසින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්
9: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම CTFM අහනවා CTFM එකටයි ස්වර්ණමාන ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා ඒකයි
10: එන සතිය ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න
11: ෆියතර් ක්‍රේසි වෙන්දේසි
12: සිකුරාදා හවස 5ට සියතහන
13: Powered by Bid to Win.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් හතරක් විපක්ෂ නායකගෙන් ජනපති ඉල්ලීමක් මහින්ද සම්බන්ධ කැඳවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: Ladang.
1: Hayat pahuwila.
2: Oh, makala.
1: What?
2: Oh, makala.
1: Foreign accent syndrome.
2: Oh, makala.
1: Tegini. Oh, makala. Ata magi namat te pavino tan.
2: Kino. Oh, makala.
1: Kapu. Tawidya.
2: Oh, makala.
1: එහෙම නෙවෙයි නේ මනුස්සයෙකුට ඉන්න තැනින් නැගිටලා දුවන්න හිතෙන්නේ නැති ටෝන් එකක් නැද්ද නම කියන්නේ.
2: ඔව් මකලා.
1: ආ දෙදියක් වෙයි. Thank you.
2: හරි.
1: අපි මේ කතා කරන්නේ ලේසියෙන් කැලරි පුච්චගන්නේ
2: කෙසේද?
1: මට හම්බ වෙනවා මෙහෙම එකක්. මේත් අන්තර්ජාලයෙන් හම්බ වෙන එකක්.
2: හරි.
1: මේ ෂුවර් බොරු. දවසක් හිටගෙන හිටියොත් බුළු දවසම හිටගෙන හිටියොත් කැලරි 1000ක් පිච්චෙනවලු.
2: හිටගෙන හිටියාම
1: කැලරි 1000ක් පිච්චෙනවා.
2: 1000ක් කියන්නේ දෙන්නේ අම්මෝ.
1: කාන් හිටගෙන හිටියාම කැලරි පිච්චෙනවා නකල්. ජිම් එකේ බොම්බ එක කරා.
2: ජිම් වාලා.
1: ජිම් ගේනකොට ඉරිදා බලට එනවා. කවුරුත් යන්නේ නැහැ ඒවල. හිටගෙන හිටියාම කැලරි පිච්චෙනවා. හැබැයි ඒකෙ පොඩි අත්තකුත් තියෙනවා.
2: ඒ
1: කියන්නේ ඒක මෙහෙමයි. දැන් දවසම ඉඳගෙන හිටියොත් පිච්චන කැලරි ප්‍රමාණයට වඩා කැලරි 10ක් 15ක් වැඩිපුර පිච්චනවා
2: හිටගෙන හිටියොත්.
1: මේවයි දැන් කැලරි කොහොමඩත් අපේ ඇඟේ කැලරි පිච්චනවනේ. ඇඟේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට ඕන කරන ශක්තිය ගන්න කැලරි දහණය වෙනවනේ කොහොමඩත්.
2: ඔව්.
1: එතකොට අපි ඉඳගෙන හිටියොත් දවසම ඉඳගෙනම හිටියොත් පිච්චන කැලරි ප්‍රමාණයට වඩා කැලරි 10ක් 15ක් වැඩිපුර පිච්චනවලු දවසම හිටගෙන හිටියොත්.
2: ඉතින්
1: දවසම හිටගෙන ඉන්න එක කොච්චර අමාරුද නේද? වැඩි ඇත්තටම ලේසියනේ දවසෙන් පොඩි වෙලාවක් මොකක් හරි එක්සර්සයිස් කරන්න හරි මොනාට හරි යොදවන එක. කම්මැලි කමට දවසම හිටගෙන ඉඳ ගියා. අතුන් ගෙවිල ඉවරයි. ඊට පස්සේ මර අඩුවේ කොට වෙලා. හිටගෙන ඉඳලා බලන අද්දේට බලනට දනිස්සෙල්ලු හිටගෙන. ඒ ටික අඩු හින්දා ඔන්න මේ සමහරට බර ටිකක් අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි මං කියන්නේ සැන්ඩි. දැන් ඔයා නිකන් හිතන්න ඔයා හිටගෙන ඉන්නවා.
2: ඔව්.
1: හිටගෙන ඉඳලා ඔයාගේ බර අඩු වෙනවා.
2: හරි.
1: ඇඟ කෙට්ටු වෙනවා.
2: හරි.
1: කවුරු හරි යාළුවෙක් ඔයාව දැකලා අහනවා ආනේ සැන්ඩි ඔයාගේ ඇඟ අඩු වෙලානේ. ඔයා මොකද කළේ? මොකුත් නෑ මං නිකන් හිටගෙන ඉඳලා. මොන විලිලැච්චාවක්ද නේ?
2: ඊවසහන බොරු කියන්නේ පාගේ ලීඩර්ස් යාළුකම නැතු වෙනවනේ.
1: ඒකනේ හිටගෙන ඉඳලා කෙට්ටු වෙන්න මේ. ලැජ්ජ නැද්ද? අනිත් එක තමයි මම මේ කල්පනා කළේ මේක ගැන හොයලා මේ ගිනුම් වර්තාවේ බකරි අප්සෙට් එකක්
2: තියෙනවා.
1: දැන් බලන්න අපි දවසම හිටගෙන හිටියාම කැලරි පිච්චෙන්නේ 10යි 15යි. පැයක්මාරක් එක්සර්සයිස් කළාම ඒක අපිට පැය භාගයක් විතර එක දිගට එක්සර්සයිස් කළාම පිච්චෙන්නේ කැලරි 250ක් විතර.
2: හරි.
1: හැබැයි ඔය ටොපියක් අඬ කැලරි 1000යි.
2: මාරු ප්‍රමාණයක් කියන්නේ
1: මාරඩගෙන එනකොට හෙන්න ලොකුවට එන්නේ
2: යන්නේ
1: තුට්ටයි මං කියද මේ වගේ තිබුණා නම් අයවැය පරතරේ
2: ගොඩාක්
1: කොට එන්න ලොකුවට එනවා වියදම් වෙන්න ටිකයි නම්
2: මරුනේ
1: මේක සම්පූර්ණ කණිප් පැත්තනේ දැන්
2: පඩි පැකට් එක
1: මේ ආවා පැකට් දෙකක් විතර අපිට වියදම් දෙන්න හැබැයි මේ කැලරි විතරයි මේ අතට වැඩ කරන්නේ එනවා මොන්න දහංගටේ දාලා නැටුවත් ඒ කැලරි ප්‍රමාණය අපිට වියදම් කරගන්න බෑ. ඒක ඇඟ ඇතුළෙම හිර වෙනවා.
2: අසාධාරණයි.
1: අන්තිම අසාධාරණයි. මං කියන්නේ මේ අපිට මේ ඉඳන් නැහැ මේ ලංකාවේ අයවැය කැලරි වලින් බැලුවා. අනේ අපිට ලේසියෙන්ම පෝසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරගන්න. අයවැය කැලරි වලින් ගදුවරක්.

0: පස්සේ අපේ කිරියම්ම මගල වාහනයක් කෙනකොට එයා කියන්නේ කොහොමද? කෑ ගහන්න
1: කරත්තු.
0: නෑ නෑ.
1: ඔයාලා කිරියම්මලා කාලේ දියෙන්නේ නැත්තේද? ගොන් කරත්තලේ දියෙන්නේ හෙට්ටි පොළ දියා.
0: කිරියම්ම මේ දැන් අවුරුදු දෙකක් විතරදි නැති වෙලා.
1: ආ මේ කියන්නේ තරුණ එක්කෙනෙක් යා කිරි විකුණන හින්දා කිරියම්ම.
0: නෑ නෑ අපේ අප්පච්චිගේ අම්මා.
1: ඉතින් කියන්නේ 1600කට. නැත්ද?
0: නෑ යන්නේ කිරියම්ම 1930 ගණන්වල.
1: ආ නෑ වෙනවට මට නිකන් සාමාන්‍යයෙන් දැන් ඔයා අපේ මේ කිරියත්තා කිරියම්මා කියලා කතාවක් පටන් ගන්නකොට මට එන්නේ නිකන් වෙල් යාය පිසගෙන හමන මද සුලඟ මැදින් පටනලා හඬක් ඇසෙන අතරේ බ්ලැක් ඇන්ඩ් වයිට් විෂුවල් එකක
0: කිරියම්මගෙන
1: කැවිදක් ගෙනවා නිකන් 1800 ගණන්වල ෂොට් එකක් ගත්තාම මට පේන්නේ.
0: නෑ ඇත්තටම මටත් හම්මුණ ගොඩාක් යාළුවෝ ඒගොල්ලෝ කියන්නේ ආච්චි අම්මා එහෙම කියලා. හැබැයි අපේ ගෙදර අපේ ගමේ ගත්තාම කිරියම්මා කිරියත්තා එහෙම තමයි කතා කරන්නේ.
1: ඉතින් කිරි සැන්ඩි
0: ඉතින් අහන්න කතා අපේ කිරි අම්මද වාහනයක් කෙනෙකුට ඇත්තින් එයාට එන්නට උන්තොට කන එයාට හරිද? හා වාහනයක් කෙනවා බලන්න අපේ ගෙදරට දෙන්න කියලා එයා කියනවා.
1: අර අර ඉස්සරහ ගාව හා ස්ටාර්ට් කරනවා.
0: එයාගේ සත්‍යය
1: එයා ස්ටාර්ට් කරනවා.
0: නිකන් එන අමුතු සත්‍යයක් දානවා. නිකන් බල්ලෙ බිරුව හා හා ඕ බල්ලෙ එහෙම කියනවා. ඉතින් සමහර වෙලාවට මේ වාහනේ සද්ද ඇහිලා කිරියම්ම කියන හා කැඩිලාද කොහෙද එන්නේ අර සද්දෙන් අඳුර ගන්න පුළුවන් වාහනයක් කැඩිලාද?
1: ඔය කතාවයි මේ මාළුවේ පුංචි කාරණියත් කනෙක් කරගන්න විදියක් නැතුනේ. ඔය එකතර
0: දුවන්නේ
1: නෑ මේ උදව්ව තමයි මේකේ අමුතුවෙන් කනෙක් කරන්න ඕනේ නෑ. වාහන ගැන කිව්වේ පුංචි කාරණියත් කර කියන්න දැන් හරි ලස්සරයි අතුර දෙන්න. මාළුවේ පුංචි කාර නිවස ගැන කියන්න තමයි අපි මේ කිරි සැන්ඩිගේ කිරි අම්මාගේ කතාවස්තුව.
0: ඔයා ඒවන පොඩක් උදව් කරන්න තිබ්බ මට.
1: මේ උදව් කරන මාතිද බා. ඉතින් ඕගොල්ලොත් හැමෝම කාර් එකක් ගන්න ඕනේ නම් එන්න මාළුවේට. මාළුවේ පුංචි කාර් හන්දියෙන් පුංචි කාර් පාරට හැරෙන්න. පුංචි කාර් පාරට හැරිලා ගම්මානයේ සිසිලස විඳිමින් මීටර් 600ක් විතර ඇවිදගෙන යනකොට ඔයාලට පේනවා වාහන යායක්. මේ වාහන යාය දැක්කම ඔයාලට පුදුම ප්‍රබෝධයක් හිතට ඇති වෙනවා. ඒ තමයි කිරි පුංචි කාර්. පුංචි කාර්
0: නිවස.
1: අන්න එතෙන්ට ගිහිල්ලා තමන්ගේ හිතේ ඇඳුණු වාහනය එතන නවත්තලා තියනවාද කියලා බලන්න. බලලවට මේ කෝනේ කියලා කිව්වම ඒගොල්ලෝ එතනින් එහාට වැඩි ටික
0: කරලා දෙනවා. ලීසින් පහසුකම් මෙතන තියෙනවා. තක්සේරු සේවා තියෙනවා. හැම දෙයක්ම එකම තැනකින් කරගන්න පුළුවන්. යන්න මාළපේ පුංචි කාර් නිවසට.

0: 왓츄입니까?
1: 록 외모 세야다다.

0: සහයයි විනාඩි 18යි දැන් වෙලාව.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කෙකුළු කිලෝ එක රුපියල් 199යි, සුදු සීනි කිලෝ එක රුපියල් 209යි, මුං ඇට කිලෝ එක රුපියල් 875යි, රතු පරිප්පු කිලෝ එක රුපියල් 279යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ලොවම රසින්ම විතකල ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපි එකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
8: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
9: හිතනවටත් වඩා ඉක්මනින්, සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආය වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන
10: තැන. මේ මාර හුට්ටප් ප්‍රහඳි මම වෙලා තියෙන්නේ.
11: ඇයි?
10: ඇයි නෙවෙයි, හවසට නටවන්න වෙන්නේ නැයි.
11: ආ, නටු.
10: මේ විහිළු නෙවෙයි බං, අද සුරම්යාගේ බර්ත්ඩේ එක, මට තෑග්ගක් ගන්න අමතකුණා.
11: අයියෝ, ප්‍රශ්නද බං, ටග්ගල කපුරුගෙන් ඕඩර් කරපන්කො.
10: අනේ මේ ඔන්ලයින් ලව් කර ඉන්න බෑ බං, අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනු ඔබ දන්නවනේ.
11: ඉතින් බං, උඹේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 1337 ගහපන්කො.
10: ඇයි සුරම්ය එන්න කලින් මාව ඇම්බියුලන්ස් එක පටවලා උඹට හොස්පිටල් යවන්න දෝනේ?
11: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එක. මේ 1337 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
10: ඈ, එහෙමත් පුළුවන්ද?
11: ඔව් බං, ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න, ඔය මොන මගුලක්වත් ඕනේ නැහැ බං. කතා කරා ටග්ගල ඕඩර් කරා.
10: ඕක ගන්න බෑ, ගන්න කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
11: ඈ,
12: after a level slit එක modern technology සහ practical expertise සමගින් civil, mechanical, mechatronics, materials, electrical and electronics engineering. ඔයාගේ next level future path එක මෙන්න. දැන්ම apply කරන්න පිවිසෙන්න www.slit.lk. slit, evolve beyond.
13: අම්මේ, මෙන්න ඔයාට මගේ තෑග්ගක්.
14: අනේ, රත්තරම් pendant එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
13: අම්මා වෙතින් මට වටිනවනේ.
15: මවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
16: RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947 SMS කරන්න.
17: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
18: Powered by Bid to Win.
19: 98.2 98.4
20: දෙනම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Tang.
1: වටේම හොයලා හොයලා සැන්ඩි ඇඟ මහන්සි කරන්නේ නැතුව බර අඩු කරන විදිහක් මට හොයාගන්න බැරි වුණා.
2: බෑ තමයි.
1: හැබැයි මං වැඩේ අතරින් නෑ උත්සාහය.
2: තව හොයනවා.
1: මං තව හොයනවා.
2: එන්න අපේ ජිම් එකට.
1: ආපෝ ඇඟ මහන්සි වෙනවා. මට තියෙනවා ක්‍රම දෙකක් ඉතුරු වෙලා.
2: මොකද්ද?
1: එකක් මං ඉගෙන ගත්තේ චාලි දිහා බලලා. දැන් බර චාලිගේ බර හරි.

0: அப்போ ஏவா இட்டு அடி காரத்தரை கவுலாக்கா பாக்கிட்டு இட்டு அனித்துக்கு தமாய் அனித்துக்கு மாதிரி வாதியா බලන්න මේ මගේ බර වැඩි ඔයාගේ බර හරිනේ.
1: ඔව් මගේ ගාන.
0: ඔයාගේ ඔළුවේ බරක් නැහැ. අතුල හිස්නේ. එතකොට මහන්සි නොවි බර අඩු කරගන්න එක්ක මම චාලි වගේ කකුලක් කපා ගන්න ඕනේ. නැත්තම් ඔයා වගේ ඔළුවේ බර හිස් කරගන්න.
1: ඉතින් මගේ මට මෙහෙම ඉතින් මං ඔළුවේ බරක් තියාගන්නේ හරි සැහැල්ලු ජීවිතෙන්.
0: ඒ කොයි වගේද? ඔළුව ඇතුල හිස් උනහම
1: හිස් නෑ නෑ නෑ
0: හරි සැහැල්ලු. හිස් මොකද
1: නෑ.
0: ඔළුව මොකද නෑ. මෙහෙම අල්ලලා ඔළුව අල්ලලා හෙල්ලුවත් කිසිම සද්දයක් එන්නොත් යතුරු කරල්ලක දෙයක් ඔළුව ඇතුලේ නෑ. මම මේ කල්පනා කරන්නේ චාලිගේ ඔප්ෂන් දෙකට යනවාද සැන්ඩිගේ ඔප්ෂන් දෙකට යනවාද කියලා. මම හිත කොහොමද දන්නේ? ගිල්ලද?
1: මම සැන්ඩි.
0: මම මකලෝ.
2: Random.

0: සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 30යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා කිවිසුම් හතරකට අත්සන්. තලපති විජේ තමිල්නාඩුවේ මහඇමති වන ලකුණු. අධිකරණයට බලපෑම් නොකරන්නේයි සජිත් ඉල්ලයි. වැඩබදු කෙටුම්පත ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්. දරුවන් අතර ඩෙංගු ව්‍යාප්තිය ඉහළට.
0: දේශීය සියත. Local news on theater.
1: ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අද අවබෝධතා කිවිසුම් හතරක් අත්සන් තබනු ලැබුවා. ඒ මෙරට සංචාරක නිරත මාලදිවයින් ජනාධිපති මොහමඩ් මයිසු හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් එම ගිවිසුම්වලට අත්සන් තැබුණා. දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මයිසු පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහ සම්මාන වෙඩිමුර 11ක් පිරිනැමුණා. දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. අනතුරුව දෙපාර්ශ්වයේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක.
2: ජනාධිපති මුසා මමත් දූත පිරිස සමග පැවැත් වූ දීපාර සාකච්ඡාවලදී අපගේ බහුවිධ සබත්තාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කරා. විශේෂයෙන්ම ගෝලීය දේශගුණික විපර්යාසය සහ එහි බලපෑම අපගේ රටවල් දෙකටම පොදු තර්ජනයක් සහ ගැටලුවක් වී තිබෙන අතර ඒවට විසඳුම් සෙවීම සඳහා අපගේ රටවල් දෙක ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. මුහුදු මට්ටමින් ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින විශාල සටනක් සිදු කරන අතර එම සටනේදී මාලදිවයින විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අපේ කටයුතු කරන බව සිහිපත් කරනවා. අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ශේෂ්ත්‍රවල සහයෝගිතාවේ තවදුරටත් වැඩිදියුණු කිරීම සහ විවිධාංගීකරණ කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් හුවමාරු කරගත්තා. විශේෂයෙන් සංචාරක අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා හා තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ශේෂ්ත්‍රවල සහයෝගිතාව පිළිබඳව අවපත්තා ගිවිසුම් වලට අපි අත්සන් තැබුවා.
1: මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකට ද එක්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් දිවයිනට පැමිණියේ ඊයේ පෙරවරුවේද ඊයේ පස්වරුවේදී. මොහමඩ් මොයිසු 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි. ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ බොහෝ දිනාගේ අවධානය යොමු වූ තමිල්නාඩු ප්‍රාන්තයේ ජය තහවුරු කර ගැනීමට රංගන ශිල්පී තලපති විජේ අද සමත් වුණා. ඒ ඔහු නායකත්වයේ දැරූ TVK පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් 105ක බලය තහවුරු කර ගැනීමත් සමගයි. තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි පිරිස කෝටි 5කට අධිකයි. මෙතෙක් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හිම වූ ස්ටාලින්ගේ DMK පක්ෂයට හිමි වූයේ දෙවන ස්ථානයයි. තමිල්නාඩු ප්‍රාන්තය වෙනුවෙන් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සඳහනගත වූ ADMK පක්ෂයට මෙවර ප්‍රාන්ත මැතිවරණයේදී තුන්වන ස්ථානය හිමි වුණා. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද සිදු කෙරුණා. මැතිවරණය පැවැත්වුණේ බටහිර බෙංගාලය, තමිල්නාඩු, කේරළ, ඇසෑම් සහ පුඩුච්චිරි ප්‍රාන්තවලටයි. බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජය හිමි වූයේ අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයටයි. එම ප්‍රාන්තයේ ආසන 294න් ආසන 193ක බලය තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකි වුණා. වසර 15ක් එම ප්‍රාන්තයේ ආධිපත්‍ය දැරූ හිටපු මහ ඇමතිනි මම්තා බැනර්ජිට මෙවර හිමි වූයේ දෙවන ස්ථානයයි. ඇසෑම් ප්‍රාන්තයේ බලයද අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමි වුණා. මෙවර ඉන්දිය ප්‍රාන්ත මහමැතිවරණයේ විශේෂත්වය වූයේ මෙතෙක් දේශපාලන බලය අත්කරගෙන සිටි සාම්ප්‍රදායික පක්ෂවල බලය බිඳදමමින් නව පක්ෂ කිහිපයක් බලය තහවුරු කර ගැනීමයි. ජනාධිපතිවරයා අධිකරණයට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්.
3: වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත්. නමුත් මේ මොහොත වන විට රටේ ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලියන් පිළිබඳව අනාවැකි පළ කරමින් අධිකරණයේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකෙක්, විස්තර විචාරකවරයෙක්, ඒ වගේම පුවත් ජනතාවට ලබා දෙන්නෙක් හැටියට කටයුතු කිරීම අධිකරණයට කරන අපහාසයක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරුපහර. පැහැදිලිවම ජනාධිපතිවරයා අධිකරණයේ ක්‍රියාවලියන් පිළිබඳව මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් අනිවාර්යෙන් වැළැක්වෙන්නට ඕන. එසේ නොකළහොත් එය දේශපාලන නිදහසට, ජනතාවගේ අයිතියට, අධිකරණ ක්‍රියාවලියට සමස්තයක් හැටියට ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එල්ල කරන මරුපහරක් හැටියට අපි දකිමු.
1: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දීමක් සිදු කර නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
4: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අතරංගොඩ ගන්නවද නැද්ද කියන එක ජේවීපී එක තීන්දු කරන්න ඕනේ. ජේවීපී එක මොකද ඒකනේ මේ දිනේ කේන්ද්‍ර කරගෙන නඩු තීන්දු ගැන කතා කරුවේ. ඉතින් ජනාධිපතිවරයා හිතන් ඉන්නවා නම් අපව බය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ජනාධිපතිතුමාට ඒක වැරදිලා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එන්න කියලා තියෙනවා කියලා කියන්නේ අර බලහත්කාරයෙන් බය කරලා මරණ තර්ජනය කළ කට උත්තරයක් ලියාගත්තා කියලා දිවුරුම් ප්‍රකාශයක් දීලා තිබ්බේ. අනේ දිවුරුම් ප්‍රකාශයක් දීපු කෙනායි කට උත්තරේ සම්බන්ධයි. ආණ්ඩුව පළවත්ත කාර්යාලයෙන් හරි ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් හරි මේක මාධ්‍යට කියලා තියෙනවා. හැබැයි තාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දීලා නැහැ.
1: ණයගෙවීම් සම්බන්ධයෙන් අවස්ථා 6කදී ලිඛිත උපදෙස් දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවා.
5: අපි දිගින් දිගටම මුදල් කමිටුවේදී කිව්වා මේ ණය ගෙවීමේ වගකීම මහ බැංකුවේ ඉඳලා භාණ්ඩාගාරයට ට්‍රාන්ස්ෆර් වෙනකොට ඒ අවශ්‍ය පසුබිම සාදාගත යුතුයි. අපි මං හිතන්නේ අවස්ථා 6කදී මේ පිළිබඳව ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේක කරන්න අරක කරන්න කියලා. එතකොට බලය 90 අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. කෝපායක මේ පිළිබඳව හොයලා බලනවා නම් ඒක ඒගොල්ලන්ගේ මේ කාර්යභාරයක්. ඒක අපිට අදාළ නැහැ. මිනිහ මැරිලා නේ. ඒකේ පොලිසිය
1: ආණ්ඩුව කඩිනම් පියවර නොගත හොත් මෙරට සයිබර් අපරාධ ඉහළ යනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
6: හැකරුන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ ආණ්ඩුව හැකරුන්ගේ ආණ්ඩුවක් වුණු නිසාම නෙවෙයි. ලංකාවේ හැකරුන් හිතකර වාතාවරණයක් තිබෙන නිසා රණවිරු දඩේම නතර කරලා බුද්ධියංශ සවිමත් කිරීමට වහම පියවර ගත යුතුයි. එහෙම නැත්නම් වීසනිකුත් කිරීම පැරණි ක්‍රමයට යා යුතුයි. මේ දෙකෙන් එකක් වහම නොකළොත් ශ්‍රී ලංකාව පරිගණක අපරාධකරුවන්ගේ පාරාදීසී බවට පත්වෙලා තවත් එක් චිකාගෝ බවට පත්වෙන එක අපි කාටවත්ම නතර කරන්න බෑ.
1: මහා භාණ්ඩාගාර ලේකම්වරයා දුහරෙන් ඉවත් කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
7: මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට කියනවා මේ ඇස් බැඳුම් වැඩවලින් කවුරුත් රැවටෙන්නේ නැහැ. මේක එක එක්කෙනාගේ පිටකොටින් දාලා ජීවතුන් අතර හිටියත් නැති වුණා. තමන්ගේ වගකීමෙන් කිසිසේත් මිදෙන්න හැකියාවක් භාණ්ඩාගාරයේ ලේකම්තුමාට අපේ නීතිය අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිසේ පුළුවන් කමක් නැහැ. මං හර්ෂණ සූර්යපෙරුම මහත්මයාට කියනවා හැබැයි අවමසෙන් මේ විමර්ශන අවසාන වර තුරු එතුමා ඒ ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි, නැත්නම් එතුමාව ඉවත් කළ යුතුයි.
1: විපක්ෂය පටු දේශපාලන වාසි ලබා ගැනීමට නිලධාරීන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ.
8: එස විපක්ෂය පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඒ නිලධාරී මත අනවශ්‍ය පීඩනයක් මුදා හැරියා කියලා මට හිතෙනවා. දැන් විපක්ෂය මේක අරගෙන දෙඟලුවානේ. මේ ඩොලර් මිලියන 2.5 කතාව අරගෙන ලොකු ഘോഷාවක් කරා. ඒ ഘോഷාවෙන් පස්සේ මේ පරීක්ෂණ කටයුතු වල මොනවද වෙලා තියෙන්නේ? මොකද විපක්ෂය අලුතෙන් කරේ කිසි දෙයක් කළ නැහැ. ඔවුන් මේක දඩමීම කරගෙන පටු දේශපාලන වාසියක් ලබා ගත්ත පමණයි ඒකේ පීඩනේ නිලධාරීන් එල්ල වුණා. විපක්ෂ අනිවාර්යෙන් වගකීම ගන්න ඕනේ අනවශ්‍ය පීඩනයක් ඔවුන්ට සමාජයට මුණ දී ගන්න බැරි තරමේ පීඩනයක් එල්ල කළා දිනවා. මේ
1: ජූලි මස පළමු වරදා සිට සිදුවන බදු සංශෝධනයේදී වැඩ් බද්ද 22.5% දක්වා වැඩිවන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව රජය පවසනවා. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ බදු සංශෝධනයේදී සිදුවන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ බද්ද අහෝසි වී එම පුද්ගලයන්ද වැඩ් බදු ක්‍රමයට ඇතුළත් වීම බවයි. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
9: මට විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ අර සමාජයේ අනියත බියක් ඇති කරන තියෙනවා මේ සමාජ මාධ්‍ය මගින් විවිධ පුද්ගලයෝ මේ වැඩ්බද්ද 125%කට වැඩි වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. වැඩ්බද්ද තියෙන 18%මයි සාමාන්‍ය සේවා සඳහා අර මුල්‍ය සේවා මත 25.5 වුණත් ඒ වෙන්නේ ඒ මුල්‍ය සේවා මත එතෙක් ගෙවපු සමාජ ආරක්ෂක බද්ද 2.5 ඉවත් වෙලා ඒගොල්ලන්ටත් තව බදු ක්‍රමයේ සරල කිරීමක් විදිහට තමයි ඒක 25.5 වෙන්නේ. නමුත් ඒගොල්ලන්ටත් කිසිම අමතර බදු ප්‍රතිශතය වැඩි වීමක් වුණාට අමතර බදු බරක් එන්නේ නැහැ. මොකද කලින් ගෙවපු බද්දක් අහෝසි වෙලා ඒ වෙනුවට තමයි අර 25.5 බැංකු සහ මුල්‍ය සේවා මත මුල්‍ය ආයතනවල විසින් සිදු කරලාද ලබන මුල්‍ය සේවා මත වෙනුවෙන් අය කරන්නේ.
1: 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැඩ් බදු සංශෝධිත පනත් කෙටුම් පත මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ යටතේ ලබන ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැඩ් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි. මූල්‍ය සේවා මත වැඩ් බදු 18% සිට 22.5% දක්වා වැඩි කිරීමට කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. ඉලෙක්ට්‍රොනික වේදිකාවක් කරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලයේ ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ගෙන් 18%ක වැට් අය කිරීමට ද යෝජිතයි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද මෙම වසර දක්වා කල් දෙමුණා. සේවාවක් ලෙස මෘදුකාංග සැපීම, මාර්ගගත වෙළඳසැල්, ඩිජිටල් අලවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණ සේවා, වීඩියෝ සංගීත මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා මෙම වැට් අය කිරීමට ඇතුළත්. එමෙන්ම මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය, ඉල්ලුම මත සේවා සැපීමේ වේදිකා, වෙළඳපළ වේදිකා, සූදු ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම මෙම වැට් අය කිරීමට යටත් වනවා. නව කෙටුම් පතින් විදේශයක සිටින තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා මාර්ගගත පාඨමාලා, සම්මන්ත්‍රණ, පුහුණු ඩිජිටල් අධ්‍යාපන වේදිකා, අත්‍යත පන්ති කාමර, වෙළඳපළවල්හි ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ පාඨමාලා ඇතුළු අධ්‍යාපන සේවා සැපීමේදීද වැට් අය කිරීමට යෝජිතයි. එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘතිම බුද්ධිය ආශ්‍රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවාද ඊට ඇතුළත් කිරීමට කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් සේවා සපයනු ලබන නිර්වාසික තැනැත්තන් මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බවට අවස්ථා පෙන්වා දී තිබෙනවා. එම නිර්වාසික තැනැත්තන් ජූලි පළමුවනදා හෝ එදිනට පසු අවසන් වන මාස 12ක කාල සීමාව තුළ එම සේවා සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 36ක් හෝ වෙනත් යම් ව්‍යවහාරක මුදලකින් ඊට සමාන මුදලක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා ලියාපදිංචි විය යුතුයි. මෙ අතර වැඩ්බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කිරීමද මෙම වසරේ ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට මෙම කෙටුම් පතින් යෝජනා කර තිබෙනවා. දේශියාදාය මාණ්ඩලික නිලධහරින්ගේ සංගමයේ ලේකම් ජේටී චන්දන පැවසුවේ මෙම බදු සංශෝධනය හරහා බදු අයකිරීමල වැඩිවීමක් සිදු නොවන බවයි.
10: ඩිජිටල් සේවා මත බද්ද අය කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ 18%. ඒක දේශීය විදේශීය වෙන පුළුවන් නිර්වාසික කෙනෙක් වෙන්න පුළුවන්. ඒවට බද්දට යටත් කිරීම සම්බන්ධයෙන් පනත විශාල වගන්ත ගන්න අවස්ථාවක් තියෙනවා. මුල්‍ය සේවා සම්බන්ධයෙන් තියෙන්නේ SSCL එක. දැන්ටත් වැට් එක තිබුණා මුල්‍ය සේවා වලට. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් කරලා ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද 25.5 දක්වා ඉහළ දැමලා තියෙනවා. ඇත්තෙන්ම ඒක බදු වැඩිවීමක් වෙන්නේ නැහැ මුල්‍ය සේවා මත. එතන සිදුවන්නේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එකතු කළ අගය මත බද්දත් සමග එකතු කිරීමක්. ඒ හින්දා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද 25.5ක් වශයෙන් පවතී.
1: බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා පනවා ඇති සීමා අඩු කිරීම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑම් එල්ලවන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
11: මේ වැට් වල තියෙන අර ත්‍රෙෂ්හෝල්ඩ් ලෙවල් එක අවම සීමාව දැනට පවතින මිලියන 60 ඉඳලා රුපියල් මිලියන 36 දක්වා ඒක අඩු කරලා වැට් ටැක්ස් පදනම පුළුල් කිරීමට උත්සාහ කරනවා. ඉතින් මේකෙදි අපිට කියන්නට වෙන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ SME මධ්‍ය පරිමාණ කර්මාන්තංශයට දැඩි බලපෑමක් සිදු විය හැකි. ඊට අමතරව ඩිජිටල් සේවා සඳහා නව බදු පැනවීමක් සිදු වෙනවා 18%ක. Netflix, Google, Spotify වගේ දේවල් සඳහා 18%ක ටැක්ස් බදු පැනවීමක් සිදු වෙනවා. ඊළඟට අනිවාර්ය කරනවා ජාතික මට්ටමින් ඩිජිටල් ඉන්වොයිස් කිරීම. ඒක අනිවාර්ය කරනවා.
1: මේ අතර මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිනුමෙහි සටහනක් තබා තිබෙනවා. බදු අනුපාත ඉහළ නැංවීම සහ බදු බලාත්මක කිරීම දැඩි කිරීම හමුවේ එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඍජුව බලපානු ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. එය ප්‍රතිසංස්කරණයක් නොව සූරා කෑමක් වන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. දුරගමන් සේවා බස්රථවල ආසන වෙන්කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය අද නව වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ www.busticket.gov.lk නමින්. අමාත්‍යංශයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සාමාන්‍ය අධිකාරී ඉෂාරි සිරිවර්ධන සඳහන් කළේ බස්රථවල ආසන වෙන්කිරීමේදී මගීන් මුහුණ දෙන අපහසුතා අවම කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
12: එකක් තමයි වෙබ් අඩවියක් හදලා තියෙනවා. ඒකේ වෙබ් ඇඩ්‍රස් එක තමයි www.busticket.lk කියන වෙබ් අඩවිය. ඒකෙන් පිවිසලා අපිට ආසනය වෙන් කරගන්න පුළුවන්. එතනදී අපි පටන් ගන්න තැන ගමනාන්තය අපිට සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මාර්ගයේ ගමන් කරන බස් රථ ලයිස්තුවක් ලක්වනවා. එතනින් බස් රථය අපිට තෝරගෙන ආසනය තියෙන හිටුමත් ඒ බඩවේම තියෙනවා. ආසනය තෝරගෙන අපි කැමති ආසනය අපිට ඊට පස්සේ ගෙවීමක් කරලා බස් රථ ආසනය ඇලෝම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇලෝම සම්පූර්ණ වුණාට පස්සේ ඇතුළත් කරන දුරකථන අංකයට අපිට එනවා කෙටි පණිවිඩයක් ආසනය ඇලෝමේ විස්තරත් සහිතව. ඒක දෙවැනි ක්‍රමය තමයි අපි අඳුන්වල දීලා තියෙනවා ෂණික දුරකථන අංකයක්. ඒක තමයි 0112012666 කියන දුරකථන අංකය. ඒ ෂණික ඇමතුම් අංකය හරහා
1: මෙම ක්‍රම දෙකට අමතරව මාකුමුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති කියොස්ක් ස්වයංක්‍රීය යන්ත්‍රය හරහාද ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන් කිරීම සිදු කළ හැකි. ඒ පිළිබඳ තොරතුරු එම මධ්‍යස්ථානයේ නිලධාරීන්ගෙන් ලබාගත හැකි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 12ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,846 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
13: මේ දිනවල යම්කිසි කෙනෙකුට තද උණ සමග හිසරදය, ඇස් යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය වමනය, සමෙහි රතුපැහැ ලපහැට ගැනීම සහ රුධිර වහන තත්ත්වයන් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්. ඊට අමතරව උණ සමනය කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව වෙනත් ඖෂධ භාවිතා කිරීමෙන් වැළකී සිටින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සමාජික අජිත් තිලකසිරි සඳහන් කළේ දරුවන් අතර ඩෙංගු වැළදීම ඉහළ කුස ඇති බවයි.
14: නිරීක්ෂණය කරලා තියෙනවා ඩෙංගු රෝගීන්ගේ වර්ධනය වීමක්, විශේෂයෙන්ම ඩෙංගු රෝගී දරුවන්ගේ වර්ධනය වීමක්. ඒ නිසා අපි ප්‍රජාවකින් ඉල්ලීමක් කරනවා මේ දිනවල ඔබගේ ගෙබත්ගේ ඇතුළ ඩෙංගු මදුරුවන් බෝන් ස්ථාන පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද ඩෙංගු මදුරුවන් මිලිලීටර් 5ක තේ හැන්දක වගේ පොඩි ප්‍රමාණයක වුණත් විතර දැමෙන්න සිදු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ පූර්ණ අවධානය යොමු කරලා ඔබගේ සතියන්තයේ හෝ ඔබට විවේකී අවස්ථාවක විනාඩි 5ක් 10ක් හෝ ගත කරලා ගෙබත් ඒ වගේම ඔබේ ගේ ඇතුළේ වතුර එකතන ස්ථාන පිළිබඳව ඩෙංගු මදුරුවන් බවුන් ස්ථාන පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.
1: ගාල්ල බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ රැඳවියන් දෙදෙනෙකුට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක සඳහන් කළේ බූස්ස බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය ක්‍රියාත්මක බවයි. පොලිසියද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ රැඳවියන් දෙදෙනාට වෙඩි තබා තිබුණේ බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී. වෙඩි තැබීමෙන් එක් රැඳවියෙකුට තුවාල සිදු වූ අතර ඔහු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අනෙක් රැඳවියා පලා යාමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම රැඳවියන් දෙදෙනා මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාරගත වූ වන් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ.
0: විදෙස් සියත. International News on Sieta.
1: හෝමු සමුද්‍ර සන්ධියට ඇතුළුවීමට උත්සාහ කළ අමරිකානු යුද නෞකාවක් වැලැක්වීමට පියවරගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. අනතුරු ඇගවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් දූපත අසලදී අමරිකානු යුද නෞකාවට මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කළ බවයි ඉරානය සඳහන් කළේ. ප්‍රහාරෙන් පසුව අදාළ යුද නෞකාව එම ප්‍රදේශයෙන් ආපසු හැරී ගොස් ඇති තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අදාළ මුහුදු සීමාවේ පවතින නෞකා ආරක්ෂිතව පිටතට මෙහෙවීමට අමරිකාව කටයුතු කරන බවයි. හෝමු සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා ආරක්ෂිතව ඉන් පිටතට ගැනීම සඳහා අමරිකා විසින් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නමින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා නිලධහරින් 15,000ක් එක්වන බවයි අමරිකා මධ්‍යම අණදෙන නිලධහරි බලකාය පැවසුවේ. මිසයිල විනාශ කරන්නන් සහ ගුවන් යානා 100කට වැඩි ගණනක්ද මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධ වන බව එම බලකාය ප්‍රකාශ කළා. මැද පෙර දිග යුද්ධය ආරම්භ වූ දා සිට හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නොහැකිව ගල්ෆ් කලාපයේ සිරවී සිටින නාවිකයන් සංඛ්‍යාව 20,000කට අධිකයි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන්. තලපති විජේ තමිල්නාඩුවේ මහ ඇමති වන ලකුණු. අධිකරණයට බලපෑම් නොකරන්නේයි සජිත් ඉල්ලයි. වැඩ්බදු කෙටුම්පත ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්. දරුවන් අතර ඩෙංගු ව්‍යාප්තිය ඉහළට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමාය. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රිය.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: දසුන් මදුෂාන් ඕනම රේන්ජ එකක සිං කරන්න පුළුවන්. අපිට ඉන්න ටැලන්ටෙඩ් සිංගර් කෙනෙක්.
2: එයා කාලෙකට කලින් කරපු එයාගේම සෝන් එකක අන්ප්ලග්ඩ් වර්ෂන් එක රිලීස් කරලා තිබ්බා.
1: ඇයි එහෙම වැඩක් කළේ කියලා අපි දසුන්ගෙන් ඇහුවා.
3: ඇත්තට මගේ ගීත කීපයක්ම තිබ්බා. ඒකෙන් ප්‍රේක්ෂක අතර තියෙන ගීත සාමාන්‍ය මම 10ක් උතර දාලා තිනවනවා නම් ගීත දෙකක් වගේ තමයි පොඩ්ඩක් ප්‍රේක්ෂක අතර තියෙන්නේ. ඉතින් මම බැලුවේ පොඩ්ඩක් මගේ පරණ ගීත, මොකද අපි ඒකට පොඩ්ඩක් මහන්සි වෙච්ච ගීත නිසා අපහු බෑන්කෙන් අරගෙන සුට්ටක් අලුත් කරලා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකයි මම ඔය සින්දුව පොඩ්ඩක් රිලීස් කරේ. ඔකයි තව එකක් එන්න.

0: දසුන්ගේ සිංගින් ස්ටයිල් එක ටිකක් වෙනස් වෙලා වගේ නේද?
1: ජෙන්සී එක ඇවිල්ලා තිනවා පොඩ්ඩක් අප්ඩේට් වෙලා තිනවා මියුසික් අහන විදිහ මිනිස්සු පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඉතින් ඒවත් එක්ක පොඩ්ඩක් මං බැලුවේ මගේ මියුසික් එක පොඩ්ඩක් මොඩර්න් කරන්න. ඒකේ වැඩි ටික ප්ලාස්ටික් කරගෙන යනවා. ඉතින් ඒකේ පළවෙනි ප්‍රොඩක්ෂන් එක විදිහට තමයි මේක පොඩ්ඩක් එලිදැක්කුවේ මම. තව වැඩ කිහිපයක්ම තියෙනවා ඇත්තටම ඉන්න.
2: බෑන්ඩ් එකනොත් සර්ප්‍රයිස් එකක් තියෙනවා නේද?
1: අපි අපේම කොන්සර්ට් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. හොට් චොක්ලට් බෑන්ඩ් එකේ අපි සෙට් එකම එකතු වෙලා ඒ විස්තර ටිකක් ඉස්සරහට ප්‍රේක්ෂකයන්ට කියන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ.
3: Talk of the town.
4: තාත්ත කෙනෙක්ට තමන්ගේ පවුල බේරගන්න මොනතරම් දේවල් කරන්න පුළුවන්ද?
0: අපරාධයක් කරලා කොච්චර කාලයක් හැංගිලා ඉන්න පුළුවන්ද?
4: මේ හැම දෙයකටම උත්තර දෙන ගොඩක් දෙනෙක් ආසාවෙන් බලපු දෘශ්‍ය මූවි සීරීස් එකේ පාර්ට් 3 ළඟදිම රිලීස් වෙනවා.
0: මෝහන්ලාල් තමයි සුපුරුදු විදිහට මේන් කැරක්ටර් එක කරන්නේ.
4: මේ පාර එයා එන්නේ බය කුතුහලයේ පිරුණු වෙනම වයිබ් එකකින්.
0: මෙච්චර කාලයක් හංගගෙන හිටපු රහස එළියට එයිද?
4: මේ තමයි දෘශ්‍යම් සීරීස් එකේ ෆයිනල් මූවි එක.
3: Talk of the town.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
7: ආ හෙලෝ සර්, මේ සර්ගේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න මට පොඩ්ඩක් සර්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න පුළුවන්ද?
8: මොන ඩීටේල්ස්ද? කවුද මේ?
7: සර් අපි වෙබ්සයිට් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බනේ.
8: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
7: සර්ගේ කාඩ් එකේ ඉස්සරහා තියෙන අංක ටිකයි, කාඩ් එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි, ඊට පස්සේ ෆෝන් එකේ තියෙන OTP එක දැනගත්ත නම් ඒත්.
8: අයි මගේ ඉනසයිස් එක දැනගන්න ඕනේ.
7: මොකද්ද සර්?
8: මගේ ඉනසයිස් එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන ස්කෑම් කරන ස්කෑමරයා.
7: නෑ සර්.
8: නෑ මේ මම ගන්න එපා. අපි ඕඩර් කරලා තෝඩ ගන්න කපුරුකෙන් විතරයි.
7: එහෙමද?
8: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කපුරුක.
7: ආ එහෙමත් පුළුවන්ද?
8: පුළුවන් නේ නං. කපුරුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි, දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස ගාවටම බට්ටු කෙනවා.
7: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
8: පාපිස්සක් නැත්තම් ඔය scam කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් ඕඩර් කරලා පාපිස්සක් ගෙන්න ගනි.
0: ක්‍රිස්වෙන්නේසියෙන් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
9: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනෙක් ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම තැන්කියු කියනවා ඊට.
10: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
3: ක්‍රේසි වෙන්දේසි
0: සිකුරාදා හවස 5ට සියතහන.
11: Powered by Bid to Win.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
12: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
13: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
14: සීත Voice of Family.
13: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
15: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
0: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූවකයි.
15: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: ශාස්ත්‍රයක්. රෑ 7යි විනාඩි 8යි දැන් වෙලාව.
1: මම මෙහෙම දෙයක් කියන්නද නිශාන්? අලුත් මාසයක්නේ. ආදරේ මල් පිපෙන්න ඕනේ පොකුරු පිටේ.
0: කොහොමත් මේ මාසේ මැයි මාසේ අපි කියන්නේ මල් මාස කියලානේ. මැයි මාසෙට විතරක් පිපෙන මැයි මල් තියෙන. අපි මේ ආපු සින්දුවෙත් තිබ්බා නේ මැයි මල් පිපෙන තුර. බලාගෙනමු. ආදරේ කරන්න හුඟක් අය මේ කසාද බඳින මාසෙත් මැයි
1: මාසෙනේ.
0: ආදරණීය මිනිස්සු ඉතින් හරි දේවල් තෝරගන්නේ. උදාහරණ තෝරන තරම් තියෙනවා නේද කියනවා.
1: ඇත්ත කියලා තමයි කියන්නේ.
0: කියන්න තියෙන්නේ. ඉතින් මේ මාසෙත් වෙනදත් නෑ වෙනදත් වඩා ආදරයෙන් පිරිච්ච මාසයක් වෙන්න ඕනේ ඔබේ ආදරය. තව තවත් ලස්සන වෙන්න ඕනේ. ජීවිතේ ජීවත් කරන ආදරයක් හම්බ වෙන්න ඕනේ. පරණ මතක, හිත රිදවන මතක අමතක වෙලාම යන්න ඕනේ. එදයි අපේ ප්‍රාර්ථනය. ඉතින් අපි පටන් ගමු සියත ආදර රේඛා.
1: මේ පටන් ගන්න අපේ ආදරණීය සතිය.
0: ඔව්.
1: ඉතින් මේ පැත්තට එන්න මං විශ්මී.

0: දැම්බලව රාත්‍රී 7:13.
1: රොක්වෙමු සියතට. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද? බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
2: හැකර් කියලා තමන් කැමති account number එකට සල්ලි දාලා තියෙනවා.
3: බණ්ඩාරේ සල්ලි ගේන්න ඕනේ කියලා පද්ද ඒකේ තත්ත්වයද?
4: වගකීම අපි අත්හැරලා නැහැ.
5: හැකර්ලට පින් සිද්ධ වෙන්න දැනට බේරිලා
6: ඉන්නවා. මන්ද මානසික කන්නෑමක් තමයි දැන් ඔය විපක්ෂක වෙලා ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වත්.

0: නම ගැලපෙන තැනට කැන්ඩි නුවරට
1: ඇප්ලිකෙන් ගත්තත් හ15 රීලෝඩ් කරලා ගත්තත් හ15 ඇප්ලිකෙන් ගත්තත් රීලෝඩ් කරගත්තත් iPhone 17 Pro දිනනවා හ15 හ15 පිස්සු හැදෙන අවුරුදු වාසියක් වැඩි වැඩියෙන් හ15 ඇක්ටිවේට් කරන්න දිනන්න තියෙන අවස්ථාව වැඩි කරගන්න අදම රුපියල් 1199ක් රීලෝඩ් කර පිස්සුම අවුරුදු වාසිය ඔබේ කරගන්න
2: ටයිල් ජනේලස

0: உபாதி பாட்டுமாலாவ தென் ஸ்லிட் தென்ம ஐதும் கரான பிவிசென்ன
1: මේ විහිළු නෙමෙයි බං අද සුරම්මියාගේ බර්ත්ඩේ එක මට තෑග්ගක් ගන්න අමතකුණා.
2: අයියෝ ප්‍රශ්නද මං ටක් ගාලා කපුරුගෙන් ඕඩර් කරපන්කෝ.
1: අනේ මේ ඔන්ලයින් ලව් කර කර ඉන්න බෑ බං. අනිත් එක මගේ ෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගිහින් තියෙනවා දන්නවනේ.
2: ඉතින් බං මේ තාත්තගේ බටන් ෆෝන් එක තියෙනවනේ. ඒකෙන් 13 37 ගහපන්කෝ.
1: අය සුරම්මිය එන්න කලින් මාව ඇම්බියුලන්ස් එකකට පටවලා උඹට හොස්පිටල් යවන්න ඕනේ.
2: මොන ඇම්බියුලන්ස් එකක්ද බං? ඒ වෙන නම්බර් එකක්. මේ 13 37 කියන්නේ කපුරුගෙන් ඕඩර් කරන්න පුළුවන් නම්බර් එක.
1: ඈ එහෙමත් පුළුවන්ද?
2: ඔව් බං ෆෝම්ස් පුරවන්න, ඇඩ්‍රස් දෙන්න, කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ. මොන මගුලක්වත් ඕනේ නෑ බං. කතා කරා ටක් ගාලා ඕඩර් කරා.
1: ඕක ගෑනෙම කලබල කරන්න එපා. හෙලෝ කපුරුක.
2: ඈ
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: සරයි ගයියා වගේ.

0: සීවෙත් සුදු කොච්චි අනුග්‍රහය
1: සිතා පෙරහන අලුතින් නුවරට පැමිණෙන්නා
2: මවුරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
3: RG හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
4: Powered by Bid to Win.
5: කෝපිවල අඩංගු අපේ ශරීරයේ නිදිමත නැති කරන සංයෝගය මොකද්ද? 1. කැෆේන් 2. කැෆේස්ටෝල්.
4: කැෆේන්
3: නියමයි උදානි. රුපියල් 5000ක් පොකට් මනි ඔයා දිනා ගන්නවා අද දවසේ.
6: CTFM පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දීලා රුපියල් 5000ක් දිනාගත්තේ පිළියන්දල උදානි විතානගේ. දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
0: අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
8: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඕනම කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න මහා ලොකු කාලයක් වමනා වෙන්නේ නැහැ.
1: ඇත්ත ඇත්ත. එකම එක තප්පරයක් ඇති කෙනෙක් ගැන හිතෙන්න, කෙනෙක්ට ආදරය කරන්න නේ.
0: ඔව්. මොකද මේ ආදරය ඇති වෙන්න වගේම ආදරය නැති වෙන්න වෙනස් වෙන්නත් ලොකු කාලයක් යන්නේ නැහැ. කෙනෙක් ගැන තප්පරෙනුත් දශම ගානකින් අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන්. පුංචිම පුංචි එක හේතුවක් ඇති ඒකේ නා ජීවිතේම වෙන්න. ඒක අනිත් පැත්තත් ඒ වගේම තමයි. අර කතාවකුත් තියෙන්නේ ආදරයයි වෛරයයි අතර වෙනස ඉඩ කෙස් ගහකටත් වඩා අඩුයි කියලා. ඒ නිසා ආදරයක් ඕන වෙලාවක අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම එකම එක වචනයක් ඇති ඔය කොච්චර සතුටින් කොච්චර ආදරෙන් හිටියත් එකපාරම මූඩ් එක වෙනස් වෙන අනේ මේ කියන වගේ හිතෙන්න එක තප්පරයක් හොඳටම ඇති.
0: මිනිස්සුම තේරුම් ගන්න හරි අමාරුයිනේ. සමහර වෙලාවට අපි සැහැන්න විශ්වාස කරගෙන ඉන්න මිනිස්සු අපි නොහිතන තප්පරයට වෙනස් වෙනවා. ඒක දරා ගන්න ටිකක් අමාරු වැඩක්.
1: අනිවාර්යයෙන්ම ජීවිතේ අපි හිතන්නේ නැති දේවල් ඕන තරම් හිතන්නේ නැති විදිහට වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඔයා කොච්චර ශක්තිමත් ආදරණීය කෙනෙක්ද කියලා.
0: ඒක හරි. ඉතින් එන්න අපේ Facebook fan page එක පැත්තට. එතන තියෙන මෙන්න මෙහෙම post එකක් නේද විශ්මේ.
1: SPA ගහන තප්පරයට ආදරයක් ඇති වෙන්නත් පුළුවන් වගේම නැති වෙන්නත් පුළුවන් කියලා.
0: 0711982947 WhatsApp message එකකුත් එවන්න ඉතින්නේ. ලස්සන සින්දුවක් එමත් අහන්න ආසැ ඇතිනේ.
1: ලැනවෙද කලින් ආදරේ කවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් අද post එක යටින් comment එකක් තියන්නත් අමතක කරන්න එපා.

0: දැන් වෙලාව රෑ 7:30 වෙලා විනාඩි 34යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartma විදියට play කරමු.

0: സിൽവോഡ് സമാജ് ക്യാൻ സദാ കാഗിൽ ഫുഡ് സിറ്റി മെഗാവട്ടം ഗോൾഡി സുപ്രീം ചിക്കൻ സൊസൈജസ് ഇത്തിരി റുപ്യാൽ ദിസിയായി കിസ്റ്റ് തക്കാളി സോസ് ഇത്തിരി റുപ്യാൽ എക്സ്ട്രാ ഇത്തിരി റുപ്യാൽ ദിസിയായി ലക്സ് റേഡിയന്റ് ഗ്ലോവിംഗ് സ്കിൻ ഇക്കോ പാക്ക് ഇത്തിരി റുപ്യാൽ ദിസിയായി കാഗിൽ
1: ഫുഡ് കൺസ്ട്രക്ഷൻ ഫീൽഡ് കേസ് സ്മാർട്ട് കറിയെ കൊയനോത് എനം സ്ലിറ്റ് ബി എസ് സി ഓണേഴ്സ് ക്വാണ്ടിറ്റി സർവേയും ഡിഗ്രിയെക്കിട്ട് എൻറോൾ വിന്ന് ബി ഐ എം എ ഐ മോഡേൺ ടെക് കേക്ക് ഫ്യൂച്ചർ റെഡി ക്യൂ എസ് പ്രൊഫഷണൽ കെനിക് വിന്ന് അതും ആയതും കറന്ന പി വി സിന്ന് www.slit.lk
2: ഇനാ വെന്ന മെന്ന വെലാവ
3: വെലിമിരിക്കല വസ്ത്രഗത്ത വഗേ യാ ഏ
4: ഒക്കമ ഫീച്ചർ വസ്ത്രഗത്ത വഗേ
3: ഓ ഏ ഒക്കമ ഫീച്ചർ
4: ഓ വെലിമിരിക്കല വസ്ത്രഗത്ത വെലിമിരിക്കല വസ്ത്രഗത്ത കൗദ
3: ഇന്ന ഹെർക്യൂലിസ്
5: ഹെർക്യൂലിസ് വെലിമിരിക്കല വസ്ത്രഗത്ത ഗെവല തന്നെ വെന്ന
3: മഹാസോ
4: ഫിൽട്ടർ ഇടാല മഹാസോ മഹാസോണ വെഹന്ന ദ മ
3: നീല മഹാ
4: നീല മഹായോദ
3: നീല മഹാ
6: ശ്രീലങ്കയ്ക്കാൻ ആവരണ കരണ ശക്തിമത് ഫോജി ജാലെ സമഗൻ ഹച്ച് ഉപവ അസീമിത അവസ്ഥാപരി ലോകത്ത് പിലിഗാനി ഹച്ച് හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora Abhimanavat Kaluterin Sial Sapiri Nivasa Samuhayata Obat Ekathu Venna Aluthwena Kaluterin Abhimanavat Jeevana Ratawak Rupiyal Million 19 Sita 1322 Prime Lands
13: America Exa Janapadaya Exat Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17 ekata meyawana ape Alumix
14: Aluminium ona taram Alumix nam is taram
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: මහා පාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් නේද? බජාජ්, චෙටක්, ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.
18: කිරි ගොවි දිවි සරුවේමයි
19: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
0: ආ එහෙමත් පුළුවන්ද?
19: පුළුවන් නේ නං. කප්රුක සයිට් එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්ස කවටම බට්ටු කියනවා.
20: දෙදේ හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1250 සිට ඉහළට කොන්දේසි සයිතයි.
21: ඉස්කෝලේ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑ වගේ. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාදි කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රී දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වාහන දෙකක් ගත්තා.
22: ගිහන්. හැබැයි එකක්
21: ආයි. ඒ ගැන බය වෙන්න එපා. එකම අඩිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
23: සතියේ දවස් පහේම උදේ 10ට
21: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාර සේත ක්‍රේසි වෙන්නේ සීන් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
1: KW හිස්තන අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: සියතා ක්‍රේසි වෙන් දේසි සිකුරාද හවස පහට
3: powered by bid to win.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
4: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලි දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
6: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. සරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආශ්චර්යා. සරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellence සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූවකයි.
7: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: පැත්තරාව බලන්න ඉස්සර නවම්මාවතරය මේක පුරුද්දක් කරගෙන තිබ්බේ. ඒ දැම්මං මේ පැතර යන්න තියා ඒ නමවත් අහන්න කැමති නෑ. අවන්ත කියන්නේ කලින් ෂිපින් ලයින් එක වැඩ කළ කෙනෙක්. ඒත් ඒ කම්පනි එක හදිසියෙම වැහුවා. දැන් ජොබ් එකක් හම්බෙනකන් එයාගේ කායකෙන් ටැක්සි දුවනවා. එදා වැස්ස දවසක් මං හිටියේ මීගමු එයාපෝට් ගේ හයර එකක් වදිනකන් කොළඹ පැත්තට එන්න. එතකොට මෙන්න නවම්මාවතට මම ඒක ගත්තා. හයර එක ආපු පිරිමි කෙනාට භාග්‍යවත් දුරවම කෝල් එකක් ආවා.
1: හෙලෝ, මම එන ගම. හරි, මං අහන්න. මෙයා කැමති නම් අපි මේකෙම යමු. මල්ලි, නවම්මාවතට ගිහිල්ලා ආයෙම හයර එක ස්ටොප් එකක් දාගෙන පාදුක්කට යන්න පුළුවන්ද?
0: හරි සයන්,
1: මං ඔයාලට වැඩිපුර ගාණක් දෙන්න. වේටින් එක ආයෙම නවම්මාවතට ඇවිල්ලා මීගම යන්නත් තියෙනවා. මොකද කියන්නේ?
0: දවසම සරු වෙනවට අකමැති කවුද? මම එකපයින් හා කිව්වා.
2: මල්ලි, මම මේ ඩේ අවුට් ඉන්න එක යනවා. නන්නානිතින් එපිටි සීන් එකක්.
1: මල්ලි මෙරි කරලත්?
0: අනේ නෑ සර්, මම මෙරි කරන්නේ
1: නෑ. මරුනේවා සැපේම හිටිය හැකිය.
0: නෑ සර්, මට ගෑනු අප්පිරියයි. දැන් නැද්ද පොඩි සීන් එකක්?
2: හරි බං, බූට් කෑවාම එහෙම තමයි. දැන් බලපං, මේ කෙල්ල කවුද මේ හොඳ කොල්ලෙක් එක්ක යාළු වෙලා ඔන්න බඳින්න මෙන්න බඳින්න හිටියේ? පේනවනේ දැන් ඉතින්.
0: සර් ඉතින් පව් වැඩන්නේ කරලා තියෙන්නේ.
2: අනේ මල්ලි, මේ ඇද්දාන්න තු ආපංකෝ. යා දැක්ක මුල් දවසේ මචං මට පිස්සු වගේ. ටික ටික ලං වුණා, වියදම් කළා, සැප දුන්නා. හරිද? මෙන්න එකපාරම කොල්ලා බූට් එක තිබ්බ කියලා අඬාන්ට මට කතා කරලා සෙට් වුණා.
0: සිරාවටම? ඇත්තට මේ මුදුනේ?
2: පිස්සුද කොල්ලෝ. ඌ බූට් එක තියන්න තියා මේකේ ළඟින් මැස්සෙක් යනවටවත් කැමති නැති එකේ. මෙයා තමයි ෂොට් එක දුන්නේ. ආවම් බලපන්, සුපීරි. මම දෙන්නේ අන්තිම සැරේට. ලබන සතියේ මං කැනඩා යනවා ෆැමිලි එකත් එක්ක. උඹට පුළුවන් ඕනනම් ඉතින් දුක අහන අයියා වෙලා සැප විඳින දෙයිය වෙන්න.
0: හපොයි පාස, මම මේ විඳවන විඳවිල්ලට හිත හදන් තව කෙනෙක් ටේ දුක දෙන්න බෑ.
2: මල්ලි පැටියෝ, ඕම ගුණාට අඳින්න එපා බං. මාත් ඕම ලව් කරා. සික් එකට මැරෙන්නම ගියා. පස්සේදී මට අම්බුණ රිටර්න් එක වටේටම දුන්නා.
3: කතාවෙන් කතාව වාහනේ නවම්මාවත පැත්තට ලං වුණා.
1: හෙලෝ බබි, මං කායක පාක් එකට දානවා. මේ ඔය ඇවිත් ඉන්නේ. පරක්කු වෙන නම් එපා, මම යනවා.
2: මල්ලි මේවා ඉන්වෙස්ට්මන්ට් මං. රට යන සීන් එකට සල්ලි ටිකක් ඕන වුණා. ක්ෂ 10ක් මේකේ දුන්නා. එක ගෝල් එකයි. කරන් ටිකක් පව් ගේලා හිතෙනවා. එහෙට ගිහිල්ලා ටික දවසක් ඔය සල්ලි ටිකක් හම්බ කරලා ඒක නම් දාලා දානවා මල්ලි.
0: සකෙල මැරෙයිනි. මාර පොල්ලක්නේ කන්න යන්නේ.
2: පිස්සුද බං? ඕකි ටික දවසකින් වෙන කාමරි සෙට් කරගන්නවා. මොකද දැනටවත් මගේ යාළුවෙක් ටෝක් කරනවා. ඕකේ ඕකේ නෑ සීන් එකේ ඉන්නේ. මම තමයි ඒ තීරණයට පරහක් වෙලා ඉන්නේ. ඌ එන මෝරා. කෙලින්ම බහින්න බෙන්සෙගේ.
1: මල්ලි මල්ලි. අරදී ඔන්න ඔය ලිෆ්ට් එක ලෑන්ඩදා.
3: එතකොට ෂෝට් ස්කර්ට් එකක් ඇඳන් ලස්සන කෙල්ලෙක් කලබල ඇවිල්ලා කාය කර නැක්කා.
0: දෙයනි උත්තර. මම මුන් මගුලකට සෙට් උනේ. මම ෂේට්ස් එක දාගත්තා. කොහොමත් ෆේස් මාස්ක් එක දාලා ඉන්න හින්දා අඳුර ගන්න අමාරුයි. ඒත් වාහනේ ඇතුළේ තියෙන හොරු පුරුදු සුවඳ එයාට හොරුයි. ඒත් ඒ වගේ කැට මීටර නැහැ. ආපු ගම

තමන් ජීවිතේ වගේ ආදරය කරපු මිනිස්සෙක් එම වෙන කෙනෙක් එක්ක දකින්නවා කියන්නේ අවංකවම ආදරය කළ කෙනෙක්.

0: Asia Tata. රැහතයි විනාඩි 52.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට.
3: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium. ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න. Excite ගන්න ලක් එක charge කර ගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ආ හෙලෝ සර් මේ සර්ගේ order එක confirm කරන්න මට පොඩ්ඩක් සර්ගේ card details දෙන්න පුළුවන්ද?
7: මොන details ද? කවුද මේ?
6: සර් අපේ website එකෙන් order එකක් දාලා තිබ්බනේ.
7: ඔව් දැම්ම තමයි. මොකක්ද දැන් වෙන්න ඕනේ?
6: සර්ගේ card එක ඉස්සරහා තියෙන අංක ටිකයි card එක පිටිපස්සෙන් තියෙන චූටි අංක තුනයි ඊට පස්සේ phone එකට එන OTP එක දැනගත්තා නම්
7: ඒයි මගේ insights එක දැනගන්න ඕනේ.
6: මොකද්ද සර්?
7: මගේ insights එක දැනගන්න ඕන නැද්ද කියලා ඇහුවේ. එනවා මෙතන scam කරන scammer යා.
6: නෑ සර්.
7: නෑ මේ මම ගන්න එපා. අපි order කරලා තෝරගන්න කපුරුකෙන් විතරයි.
6: එහෙමද?
7: එහෙම තමයි. විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ sites වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම site එකනේ කපුරුක.
6: ආ එහෙමත් පුළුවන්ද?
7: පුළුවන් නේ නං. කපුරුක site එකට ගිහිල්ලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price check tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14ක් ඇතුළත ගෙදර දොරේ පාපිස්සක් ගාවටම බට්ටු ගෙනවා.
6: අනේ අපේ ගෙදර පාපිස්සක් නැත්තම්?
7: පාපිස්සක් නැත්තම් ඔය scam කර කර ඉන්න වෙලාවේ කපුරුකෙන් order කරලා පාපිස්සක් ගෙන්න ගනි.
8: Aluminium මනේ. දන්සලේ fried rice එකේයි hotel fried rice එකේයි quality වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
9: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්. Afterlevels AI driven world degrees retake level up වෙන ready the cutting edge degrees smart learning industry exposure high tech lab seeker hands on experience IT business engineering architecture QS law nursing science ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් මේ intake සඳහා දැන්ම අයදුම් කරන්න පිවිසෙන්න www.srit.lk අමතන්න 011-754-48-01 Srit evolve beyond
10: අයියා මට apple මලක් දෙන්න
11: ඔන්න අපි දෙනවා මේ නංගිට apple මලක් ආ තව සුදු අරලියා මලකුයි daffodil මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි camellia මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
10: අයියා මට මල් ගොඩක් දීලා
11: ඔව්වා මොනවද නංගි අර hash 15 එකෙන් කුංචි රුපියල් 1000 199 එකට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක reload එකක් දානවා පිස්සුනේ
10: hatch 15 පිස්සුවක්ම තමයි
12: ක්‍රිස්බෙන්නේසින් සන්නමහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්
13: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි හැමදාම 100% වහනවා 100% එකටයි ස්වර්ණමාල ඩියුටි එකට දෙකටම තැන්කියු කියනවා ඉතින්
14: එන සතියේ ක්‍රේසි වෙන්දේසීන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න
15: ෆියතර් ක්‍රේසි වෙන්දේසී
16: සිකුරාදා හවස 5ට සියතහන්න
17: powered by bid to win
18: වෛරපෙද ගොහුදු විත්තා
19: අන්න හරිය කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ මම මකර අnder දෙවලයක් කිව්වා වගේ සීලිමදියයි කාපට් එක දිහායි බලබල ඉඳපා
18: මං ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා මම
19: හිමිව නෑ නේද මගේ දැනුම් පරාසයට අහුන වෙන දේවල් ඔයාගේ දැනුම් පරාසෙ නෑ
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
4: අනුග්‍රහය
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: පුංචි කාලෙදී ඉස්කෝල යනකොට මොන්ටිසෝරි යනකොට පොඩි අයගෙන් අපි අහනවනේ හරි පොදු ප්‍රශ්නයක්. ලොකු වුණාම
1: කවුද
0: වෙන්න කැමති? ඒතර පොඩ්ඩ මොනවද කියන්නේ? උත්තර දෙක තුනක් කියන්න බෑ. ඔයා පොඩි කාලේ කවුරු වෙන්න දීටි කියන්නේ?
1: ටීචර් කෙනෙක්.
0: හා හා හා.
1: කොමන් ආන්සර්ස් තමයි නේ ඒගොල්ල දෙන්නේ.
0: වෙලාවට මුනේ නැති.
1: ටීචර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, සිංගර් කෙනෙක්.
0: අම්මෝ. සෑහෙන්න තැන්වල බේරලා තින් පාලමක් එහෙම ඔයා හදුවා නෝ.
1: ලෝයර් කෙනෙක්.
0: හා නඩු නම් කොහොමද කතා කරනවනේ? ලෝයර් නොවුනත් ඔයා නඩු කතා කරනවනේ නේ. සමහරු කියනවානේ ඔයාමත් නඩුවක් කියලා නේද?
1: ඇත්ත.
0: හැබැයි ඔය වගේ මේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වෘත්තිය ගැන කියුවට ඒකන උත්තර දුන්නට කවුරුත් කියන්නේ නැහැ. කාටවත් කියන්න උගන්නලත් නැහැ. ලොකු වුණාම ආදරණීය මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි අපිට ඒක උගන්නන්න සමහර වෙලාවට අමතක වෙලා තියෙන කොමනාවක් එහෙම තියෙන්නෙත් නැතුව ඇති. හැබැයි අපේ අසල්වැසි රටේ පොඩි ළමෙක් අවුරුදු 5ක විතර වැඩ මොන ගහලා හවොත් එහෙම ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා එයාට තියෙනවා හරි කොමන් උත්තරයක්. එයා කියනවා මම ශ්‍රේෂ්ඨ ඉන්දියානුවෙක් වෙන්න තමයි මගේ අනාගත බලාපොරොත්තුව. අපි මිනිස්සු හදන්න ඕනේ, මිනිසුන්ට පාර පෙන්නන්න ඕනේ, ආදරණීය මිනිසෙක් වෙන්න, ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න, ආදරින් ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්න. මොකද එහෙම නොවුනොත් තවත් ආදරණීය මිනිස්සු ගොඩක ගිහිත් එයා කරන පුංචි දෙයකින් කරයි දෙන්න පුළුවන්. සමහර තැන්වලදී ආදරේ කියලා බොරුවට පොරොන්දු දීලා ජීවිතයට ලං කරගෙන එහෙම නැහැ කියලා දවසින් දවසේ මිනිස්සයාට දැනෙන්න ගත්තාම එහෙම ආදරණීය මිනිස්සු, ආදරේ බලාපොරොත්තු වෙන මිනිස්සු අවාසනාවකට ජීවිතෙන් නුනත් ඈත් වෙන තරම් දරුණු තීරණ ගන්නවා.
1: එහෙම තීරණ ගනිද්දී ඔයාගේ හිතට වදයක් වෙන තීරණයක් වුණත් ඔයාගේ හොඳම වෙලාවට මගහැරෙන්නත් පුළුවන්.
0: ඔබට තියෙනවා නම් හිත රිදිච්ච දෙයක් හොඳම යාළුවෙක්ට කියන්න. යාළුවෙක් නෑ කියලා හිතනවා නම් යාළු දෙන්නෙක් ඉන්නවා මෙතන. 0712 1 2 4 WhatsApp message එකක් තියන්න. ඇහිපිය ගහන තප්පරයට ආදරය ඇති වෙනවා වගේම
1: නැති වෙන්නත් පුළුවන්.
0: 0712 1 2 4 ඒකනත් WhatsApp message එකක් තියාගෙන යන්න පයින් රැනෝ වෙනවා.

දැන් වෙලාව රෑ 8:13. රොක් වෙමු සියතට.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7118 492 0.7117
2: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0.115 93 93 93.
3: Pizza Factory. Family, friends and pizza.
4: මවරුන්ගේ
5: අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරටු 22ක නියම රත්තරන් නිම වූ රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලන්සුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට.
8: Powered by Bid to Win.
9: අම්මා මට අද ක්ලාස් ත්‍රිවිල් එකට සල්ලි ඕනේ.
10: ආමේ මටත් අද ප්‍රැක්ටිස් ස්නැක් එකක් ගන්න ඕනේ.
11: හරි වැඩේනේ. සල්ලි තමයි ප්‍රශ්නේ.
12: සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්න සල්ලි කරගමු. දාන්නකෝ සියත FM.
13: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි. 5වසරේ ඉඳන් 11වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි තමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
14: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සියතේ

පරපරක් හීන බලාපොරොත්තු තයාගෙන සමහර තැන්වලදී අපි ආදරය වෙනුවෙන් හුඟක් දේවල් කරලා තියෙනවා. ඇයිපිය ගානක තප්පරයක් ඇති සමහර වෙලාවට අපිට අලුත් ආදර කතාවක් ඇති වෙන්න. ඒ වගේම තමයි කොච්චර කාලයක් ගත කළත් තප්පරයක් ඇති කෙනෙක් ගැන අනේ අපොයි කියලා හිතිලා ආදරේ පාවෙන්නත්. අපි එහෙම ඇහුවහම ඇහිපිය ගහන තප්පරයට ආදරයක් ඇතිවෙන්නත් පුළුවන් වගේම නැතිවෙන්නත් පුළුවන් කියලා ඇහුවහම කඳුළු උල්පත මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ආදරය ඇතිවෙන්නෙත් නැතිවෙන්නෙත් තප්පරයක් ඇති. ඒ ආදරේ නිසා විඳවන්න කල්පයක් මදි. එතකොට මේ ඉන්නේ නුවන්ත පැතුම යාලියල් දින මෙහෙම ආදරයක් විතරක් නෙවෙයි ජීවිතයටත් ඒ කතාවම අදාළයි. කසුන් නාගහවත් හැත්ම වෙලා අපි වහගෙන ඉන්නෝ. ඔය කට්ටි තමයි මම දැනට මතක් කරන්නේ. තවත් කට්ටි කමෙන්ට්ස් වල තියෙනවා. ලස්සන හින්දි සිද්දුවක් එහෙමලා අපි ඒ කමෙන්ට්ස් ටිකත් මතක් කරමු. 0711982947 WhatsApp message එකක් හරි ආදර රේකාන් සිත FM අපේ Facebook fan page එකට ඇවිල්ලා වයිට් පුළුවන් WhatsApp message වගේම comment සුත් තියන්න.

0: දැන් වෙලාව රෑටයි විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම් මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: පවුවරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරිවුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
1: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
0: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියන්නේ.
1: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
2: Theater Crazy Win Desi Sekurada House Pahata
3: Powered by Bid to Win
4: Tatte menno ayayay kiyala sindu viral vela
5: duweka Facebook ekata dammada
4: Facebook itarak nevey man oy dennawa Sita TV Voice of Family ekata register karanna
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak
7: Sita Voice of Family
8: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
9: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
1: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍යාලය සම්මානිත වූ වගයි.
9: ඔබ අප කෙරෙහි තිබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: ඇයි විනාඩි 45යි දැන් වෙලාව. මගේ අතේ තියෙනවා ෆෝන් එකක්. තියෙනවා WhatsApp. තියෙනවා messages. මම කියවන්න හදන්නේ.
1: කියන්නකෝ බලන්න.
0: ආදර රේඛා අද අපි ප්‍රෝග්‍රෑම් එකේ අපි යහුවේ SPA ගහන තප්පරයට. ආදරයක් ඇති වෙන්නත් ඒ වගේම
1: නැති
0: වෙන්නත්
1: පුළුවන්.
0: හරිද? ප්‍රාර්ථනා එක්විනි. යා මෙන්න මෙහෙම message එකක් කියවලා තිනවා විශ්මී. SPA සලන් තප්පරෙත් බැඳුනත් මම නුඹ ආදරෙන් එදා ඔබට නොහැකි වූයෙන් මා විලන්නට ඔබේ අමිල ප්‍රේමයෙන් වසර ගණනක් බලා සිට ඉවසීමෙන් මටත් සිදුවනා හැරෙන්නට අකමැත්තෙන් ප්‍රාර්ථනා එක්මිනි. මම කාලිකින් වැඩසටහන අහන්නේ එයා ආදරෙන් මතක් කරු නිසා. පුළුවන් නම් ශ්වේත සඳේ ගීතේ දෙන්න කියලා තියෙනවා. අපි උත්සාහ කරන්නන්නේ.
1: අද අපිට කාලේ මදි වෙනවා. අපි දෙන්න ට්‍රයි කරන්න හෙට හරිනේ. එතකොට මේ පැත්තෙන් චමිල තරංග කියනවා නිශාන්, වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීම විතරයි. ඇසිපිය ගැහෙන පුංචි තත්පරයේදීත් කෙනෙක්ට ලොකු දුකක් වේදනාවක් වගේම තව කෙනෙක්ට ලොකු මහමෙරක් තරම් බලාපොරොත්තු ගොන්නක සතුටක් හිමි වෙනවා කියලා.
0: එතකොට රුසිරු ගණේවත්තෙන් අපි වහගෙන ඉන්න මෙසේජ් එකක් කියවලා තිනවා. ආදරය කියන්නේ හරිම පුදුම දෙයක්. බලන්නකෝ යා මේ අපේ සුදු කොච්චු ලියලා තියෙන විදිහ. හරියට ගෙජ්ජියක් වගේ කියලා හරි හිතෙන්නේ නේ. හරියට ගෙජ්ජියක් වගේ කියලා හරි හිතෙන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ. අපි සුදු කොච්චු පියන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා වෙන්නේ අපි පෙන්නමු. එතකොට රසය වැඩි.
0: ඉතින් ආදරේ ඔබට මේ ඉසුරු මොනවද කියන්නේ?
1: ඉසුරු කියනවා ඇහිපිය අකිස්සක කඳුළු කැට හැම තිස්සෙම ආදරේ කෙනිස්සක් දිගේ විත් පපුව හිල් කරන් යනකොට අහන්නත් දෙයක්ද හිරවෙනවා තමයි හදවතේ කැඹුරුම තන කියලා.
0: එහෙමනම් ඉතින් අපිටත් වෙලාව හරි වගේ අතට ගිහිල්ලා එන්න. ආයේ අපි මොන ගැහෙන්නේ හෙට රෑ හතට.
1: එතකන් ඉන්න ඕනේ පරිස්සමින්. ආදරේ වැටියෙන් දෙන්න ආදරේ කරන්න. සුබ රාත්‍රියක්
0: මනිෂාන්.
1: මං විශ්මී.

0: දැන් වෙලාවරෑ 8යි විනාඩි 50යි. රොක් වෙමු සියතට.
1: අතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට.
3: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium. ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක් එක charge කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අයියා මට Apple මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට Apple මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර Hush 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
6: Hush 15 පිස්සුවක්ම තමයි.
8: Chris Vinnesian Sanna Mahal Jewelers within Labano rupiyal 150000 ka watina run kaasiya rupiyal 260 ak wage adu ganakata dina gatte na kiya dinie Kanishka Sundarwan
9: ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම thank you කියනවා ඉතින්.
10: එන සතියේ ක්‍රේසි වෙන්දේසීන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150000ක් වටින ලව් මම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: Fiat Crazy Vendezi.
2: සිකුරාදා හවස 5ට සියතහන.
11: Powered by Bid to Win.
12: වෛරපෙද ගොහුදු විත්තා.
13: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් බම් මේ කිව්වේ. මම අකරේ අnder දෙවලක් කිව්වා වගේ සීලිම දිහායි කාපට් එක දිහායි බලබල ඉඳපා.
12: මං ඒත් කල්පනා කරා මගේ දැනුමෙන් තොර දෙයක්ද මේ කියලා මම.
13: ඒ මෙව නෑ නේද? මගේ දැනුම් පරාසයට අහුන වෙන දේවල් වාගේ දැනුම් පරාසය නෑ.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
14: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: රැනවයයි විනාඩි 16යි දැන්. රොක් වෙමෝ සියතට. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
3: ගැලපෙන නම ගැලපෙනම තැනට කැන්ටි නුවරට
4: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක් වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න. නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න. 0115 93 93 93.
5: Pizza Factory. Family, friends and pizza.
6: සදායි.

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතල ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසිය අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: ඉනාවෙන්න මෙන්න වෙලාව.
1: වැලිමිරිකලා වතුර ගත්තා වගේ. එයා ඒ ඔක්කොම වතුර ගත්තා වගේ. ඔව් ඒ ඔක්කොම වීචස්.
2: කවුද වැලිමිරිකලා වතුර ගත්තේ? වැලිමිරිකලා වතුර ගත්තේ කවුද?
1: ඉන්න හර්කියුලිස්.
2: හර්කියුලිස් වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ.
1: මහසෝන.
2: ෆිල්ටරේ දාලා මහසෝන. මහසෝන වැහින්නේ දැන් මට.
1: නීල
2: මහා යෝධ.
1: නීල මහා යෝධ.
3: දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
16: මහපාර වෙන අනතුරු කියලා වෙන්නේ නැහැ. හිතේ නිදහස නැති කරගන්න නැතුව හැප්පුණත් හැප්පෙන්නේ නැතුව ඉන්න.
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මෝටර් ප්ලස් එකෙන්ම වාහනේ ඉන්ෂුරන්ස් කරගන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලයෙන්.
19: කිරි ගොවි දිවි සරුවේමයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි.
20: විශ්වාසවන්තව Amazon, eBay, Walmart වගේ සයිට්ස් වලින් low shipping rates වලින් ලංකාවට බඩු ගෙන ගන්න පුළුවන් එකම සයිට් එකනේ කප්රුක.
21: ආ එහෙමත් පුළුවන්ද?
20: පුළුවන් නේ නැහැ. කප්රුක සයිට් එකට ගිහලා ඔයාගේ product URL එක ඒගොල්ලන්ගේ price checker tool එකේ paste කරාම ඔයාට full price එක shipping and duty charges එකම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි දවස් 14 කටලා ගෙදර දොරේ පාපිස්ස කවට මට්ට කෙනවා.
22: දෙඩි හැටියට quality විසඳුම WD40 demo within. Original WD40 නම් demo hologram sticker යාලවා ඇත. මිල රුපියල් 1350 සිටි ඉහළට කොන්දේසි සයිතයි.
23: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
24: මේ පාර සියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
25: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංසු තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංසු තියමි.
24: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
26: Theater Crazy Van Desi Sekurada House Pahata
27: Powered by Bid to Win
28: Tatte menno ayayay kiyala sindu viral vela
29: Duwe ek Facebook ekata dammada
28: Facebook itarak nevey man oy dennawa Seetha TV Voice of Family ekata register karanna
29: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak
30: Seetha Voice of Family
31: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
32: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
24: 2026 Platinum Excellency සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
32: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.

0: நிறைய தட்ட. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
4: මොකද්ද මහත්තයා
3: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: Chris Wellnessin. සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නා කියා දිනේ කනිෂ්ක සඳරුවන්.
6: ඇත්තටමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ග හම්බුනේ ගැන. ඇත්තටම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම 100% අහනවා. 100% එකටයි ස්වර්ණ මාලිඩියෝ දෙකට දෙකටම thank you කියනවා ඉතින්.
2: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
7: හවස පහට සියතහන්න.
8: Powered by Bid to Win.
9: වෛර පෙඳ ගොහුදු විත්තා.
10: වෛර පෙද ගොහුදු විත්තා.
9: අන්න හරි. ඒ කියන්නේ බාටේල්ඩ් ගොඩ්වි. කුරුල්ලෙකුගේ නමක් මම මේ කිව්වේ. මම මොකද අnder දෙවලයක් කිව්වාගේ සීලිම දිහායි කාපට් එක දිහායි බලබල ඉඳපා.
10: මං ඒත් කල්පනා කරා මගේ දැනුමින් තොර දෙයක්ද මේ කියලා.
9: මේ මෙව නෑ නේද? මගේ දැනුම් පරාසයට අහුන වෙන දේවල් ඔයාගේ දැනුම් පරාසෙ නෑ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

ගීතයයි. ආයුබෝවන් සුබ රාත්‍රියක්. දැන් රෑ 10යි. අපි මේ සිටින්නේ රෑ 10යි ගී 10යි තුල. ඉතින් මම මහනුවර කුඩා කලම හැදිලා ඊට පස්සේ රජරට අනුරාධපුරේ කාටගස්තිගිලී හැදිලා කොළඹට විශ්වවිද්‍යාල ගත වෙලා රට පුරා රස්තියාදු ගහපු කලාකරුවෙක්. ඉතින් අද ගී තෝරන්නේ මගේ කැමැත්තට නැත්තම් මගේ ජීවිතයට සම්බන්ධ ලස්සන අරුත්බර ගීත 10ක්. මේ රෑ 10යි ගී 10යි මම වසන්ත දුක්ගන්නාරාල සමග. මිත්‍රවරුනි, මම තෝරා ගන්න 10 වෙනි ගීතය, එහෙම නැත්නම් අපි මේ කියන්නේ 10 වැන්නේ සිට පළවැන්නට වැඩසටහනේ පළවෙනි ගීතය වුණාට මගේ ගීලයිස්ටි 10 වැනි ගීය තමයි. මා තෝරා ගන්නේ නන්දා මාලිනි මහත්මිය ගැයු මා සඳට කැමති බව ගීතය. මේ ගීතය මගේ ජීවිතයේ තැන්කීපයකට බද්ධයි. ඒ නිසාමයි මම මේ ගීතය අද 10 වැන්නට තෝරා ගන්නේ. මේ ගීතය මුල් වරට ඇසූ සැනින් මගේ ඒ අතීත සිදුවීම් ගණනාවකට මගේ සිත ඇදිලා ගියා. නාඹර තරුණ කාලේ අපිට පෙම් පළහිලව් කීපයක් තිබ්බනේ. අපිට මන් දන්නේ මට තිබ්බා. ඉතින් ඒ පළහිලව් අතර තරමක තදට බැඳුණු පළහිලව් වලදී මට ඇය කෙරෙහි ඇතිවෙන ඊර්ෂ්‍යාව, නැත්නම් මේක මේ ඇත්තටම කියනවා නම් ලිංගික ඊර්ෂ්‍යාවක් මේ ඇති වෙන්නේ පෙම් කරන දෙදෙනෙක් අතර. දැන් අද දවස්සේ ගන්න බලන්න සමාජයේ මේ තරුණීන් තමන්ගේ පෙම්වතිය තමන් කැමති වැඩක් නොකිරීම, නැත්නම් අකමැති වැඩක් කිරීම, එහෙම නැත්නම් තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් වලදී අවියාද අරගෙන පිහියක් අරගෙන ඇනලා ජීවිත නැති කරගෙන ඒ තත්ත්වයට පත් නොවෙන්නට එක හේතුවක් කවිය සහ ගීතය. මේ ගීතයේ සමස්ත වචන පුරාම තියෙන්නේ ඒ ඊර්ෂ්‍යාවේ ලක්ෂණ මගේ පෙම්වතිය සිතන ආකාරයෙන්. ඒක තමයි නිර්මාණය. තමන්ට වෙච්ච දෙයක් නෙමෙයි, තමන් වෙනුවෙන් අනුන්ට වෙච්ච දෙයද නිර්මාණය කළ හැකි. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළ අහසින් මං කැමති නැති ගෞමක්වත් ඉඳන් ඉන්න ඇයට දෙන්නේ නැහැ. මං කැමති නැති යාළුවෙක් එක්ක යාවි කොහෙත් යන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ කාව්‍ය ස්වරූපයෙන් කියන්නේ. පෙම්වතිය තුළ ඇතිවන හැඟීම් හරි ඛේදහන්තයි. සහ සමහරලාට ඇය කේන්තිනුත් සිටිනවා. නොයිඳුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව හදවත නැති මිනිසා ඔබ නෙත කඳුළු ඇලිගෙනාව. මේ ප්‍රේමය ඇතුලේ තියෙන එක දාර්ශනික අර්බුදයක් මේක. දෙදෙනා ගලපා ගන්න දඟලන අවදියේදී, ප්‍රේම කරන අවදියේදී මේ තමන්ගේ ස්වාමි පුරුෂයාද මේ තමන්ගේ බිරිඳද කියලා තෝරා ගන්න දඟලන අවදියේදී තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. සමහර විට කසාද බැන්දට පසුත් මේ සිද්ධිය මට සිද්ධ වෙලා තියෙනවා. මගේ බිරිඳටත් මේ දේම බැඳ අලුත සිද්ධ විය හැක, සිද්ධ වී තිබෙනවා. එක්ටැම්ගේ සිරගත කර සමනලියක අනාද ජීවිතයම ඔබ අරගෙන ඇතිදුන් වේදනාව. ඒ කියන්නේ මම නැතුව යාට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. මම නැතුව යාට චිත්‍රපටයක් බලන්න යන්න බෑ, නාට්‍යයක් බලන්න යන්න බෑ වගේ සංස්කෘතික හතරැස් කොටුවල ඉඳන් ප්‍රේම කරපු විවාහ වෙච්ච මිනිස්සුන්ට එසේ වැඩිපුර නොහිතන මට පවා එවැනි සිතුවිලි ඇති වුණා. හැබැයි පසුව මම මෙවැනි ගීත, මෙවැනි කාව්‍ය, මෙවැනි වෙන නිර්මාණ දැකීමෙන් අද වෙනකොට අපි හිතා දාන් තියෙනව නෑ මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි උඹ නොගියා වගේ බලන් ඉන්න. 10 වැනි ගීතය නමුත් මගේ අද වැඩසටහනේ මුල්ම ගීතේ එසේ දුක් විඳින පෙම්වතියන්, එසේ දුක් විඳ බිරින්දෑවරුන්, විඳ විඳින අයට තමයි මා මුලින්ම මේ ගීතය තෝරාගන්නේ.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: මම තෝරා ගන්න නවවැනි ගීතය, වැඩසටහන දෙවැනි ගීතය, ආත්මල්ලියනගේ ගේ නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ. මේක මේ ඉතා තරුණවීරත් පෙර මට පාසල් අවදියේදීම ඇති වූ හැඟුමක්, මේ ඥාති සොයුරියක් පිළිබඳ. අපිට ඉන්නවනේ හැම බොහොම ආදරණීය නෑනලා නංගිලා පවුලේ. ඉතින් ඒ අය අතරින් සමහර අය ඒ කාලේ අපි නොදන්නාකමට හෝ පවතින සමහරට සම්ප්‍රදායක වචනවලින් අල්ලගෙන නෑනයි මස්සිනයි අසාද බඳිනා වගේ දේවල් නිසා ඒ නෑනලා මටද මම නෑන්ලාටද ආකර්ෂණයක් ඇති වෙනවා. ආදරයේද කියලා අපි ඒක දන්නේ. කයිපටි අයිතියක් තියෙනවා. යා ඒ නෑන මගේ වගේ අයිතියක් තියෙනවා. ඒ නංගි මගේ. අපි මේ ඥාතීන් සමහරලේ ඥාතීන් අපේ ජීවිතේට අසාද බඳින්න බෑ. ඒ එවැනි සිදුවීමක් නිසා මට මේ සින්දුව මාව පාරනවා. ආත්ම මේක ගයන්නේ මේ මෑත දශකයක එකහමාරක ඇතුළත. නමුත් මට මේ සිද්ධිය සින්දල දශක 3-4කට එහා. මේකේ මේ මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි. එහෙම තත්ත්වයකට පත් වෙනවා සමහරලාට. රෑ පුරහඳ කොහේ අඳුරේ ගිලුණයි, තවත් කෙනෙකු හිතේ ඔයා පිපිලා හිඳිනු ඇති, කිසිදා හිති නැති. ඒ නෑනට හෝ නංගිය විවාහ වෙලා යනවා. එසේ යයි කියන සිතුවිල්ල ඒ කාලෙම අපිට තියෙනවා. මොකද අපිට එකතු වෙන්න අපේ ඥාතිකම අපේ ලේබද්දය ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා අපි එක්තරා දුරකින් හා ඒ සම්බන්ධය ගෙනියන්නේ. හැබැයි මේ නෑනලා යම් යම් අපි ඥාති එකමුතු වලදී හමු වීම වලදී අනිත් අය ඉදිරියේදී අයිතිවාසිකම් පෙන්නනවා. මට සලකන්නේ, මට තේ දෙන්නේ වගේ දේවල් ඒ නෑනාමස්සිනා ප්‍රේමය වල තිබ්බා. මේක නෑනාමස්සිනා ප්‍රේම නෙමෙයි අතර මේ කාලේ අපි ඒ නෑනාමස්සිනා රංචු අතරේ තිබ්බ අයිතිවාසිකම් ප්‍රශ්නයක්. ඉතින් මේ සින්දුව පුරහම් බලන්න අහලා එහෙම ඔබේ ජීවිතෙත් එහෙම තියෙනවා නම් ඔබට දැනෙවි. ඒවා මහා ලොකු පාප කර්ම වැරදි නෙවෙයි. සමහර විට නෑනාමස්සිනා බැඳපුවත් මේ ගීතේ මේ රාත්‍රිය ආනයිදී ඒ අයටත් මේක විඳ ගන්න පුළුවන්. එකම දේ තමයි තවත් කෙනෙකුගේ හිතේ ඔයා පිපිලා හිඳනු ඇති, කිසිදා හිති නැති කියන කෑල්ල ඒගොල්ලන්ට අදාළ නෑ. ඒ නිසා මේ හිත ඔබ පතා වින්දේ දුකමයි වගේ වචන හරහා මේ වචන මට මෙහෙම කියද්දි පිළිවෙල නැතුනාට බලන්න ආත්ම ගායනකොට ඒ හැඟුම් බර බව මේ සමස්ත ලෝකවාසී නෑනලා වෙනුවෙන් අද මම මේ ගීතය තෝරා ගන්නවා.

0: 98.4 මෙගාවාට්ෂයට FM රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේය පද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ
2: මේ ගීතය මම්ම ලියපු හින්දා මේ අත්දැකීම කතන්දරයක්. මේක සත්‍ය පොතක්. ගොඩක් කලාට මගේ මාලියු ගීත ඇතුලේ යම් යම් සත්‍ය සිදුවීම් තියෙනවා. ඒ ගීතය තව රසවත් සහ සංවේදී කිරීමට අවශ්‍ය වුණාම ඒ මට සිදු වූ සත්‍යයෙන් පිට වෙන කෙනෙකුට සිදු වූ දේද මම ඒවට යොදාගෙන තියෙනවා. මතෝරන්නේ ගයන්ත විජයරත්න ගයන රවුම් කඩේ ගීත. රවුම් කඩේ කියන වචනයත් රවුම් කඩේ කියන සංකල්පයත් මම හිතන්නේ මේ ගීතේ බිහිවෙන තුරු තිබ්බේ නෑ. මම ඒ කාලේ විශ්වවිද්‍යාලයේ මුල් අවදි යම්කිසි අපගේ පර්යේෂණ කටයුත්ත සඳහා මයි අංගනේ යනවා. යන්නේ ඉතින් බස් එකේ, TTB බස් එකේ පරණ 18 වංගු අර දැන් වගේ කාපට් දාලා නෑ. මේක යනකොට මේ සමහර වංගු තියෙනවා බොහොම රවුමක්ම 360කට ආසන්න ප්‍රමාණයක් කැරකිනවා. මේක වංගුවේ ඒ කැරකෙන රවුම මැද පොඩි කඩයක් තියෙනවා. ඒක ලස්සනට හදලා තියෙනවා. දුමක් යනවා, ඒ කියන්නේ තේ හැදෙනවා. ආප්ප පිට්ටු වගේ දේවල් තියෙනවා, බුලත් පිට වගේ දේවල්. මම දවසක් යනකොට මේ දහල් ඒ බස් එකේ එහෙම රවුම ගන්නකොට ඒක ඇතුළත බොහොම ගැමි සුන්දර යුවතියක් බලන් ඉන්නවා. මට මගේ වීදුරුව ඇරලා තිබෙන නිසා ඇයයි මගේ අතර හොඳින් නෙතට නෙත හමු වෙනවා. හිතන්න අහංසක 300ක් පමණ අපි දෙන්නට එහෙම බලන් ඉන්න පුළුවන්කම හම් වෙනවා. නමුත් බස් එකේ දැන් නවත්තන්නේ. අපි යනවා. අපි යනවා ඇය නවතිනවා. ඊට පස්සේ ආය දවසක අපි අපේ විශ්වවිද්‍යාල වාහනයක මේ ගමනම මයිඅංගනේට යනවා. එතකොට මේ මයිඅංගනේට යනකොට මට ඒ වංගු මතක් වෙනවා. ඒ නිසා මං කියනවා අපි මෙන්න මෙහෙම තැනක කඩයක් තියෙනවා. අපි එතනින් තේ බීලයන්. එතන මං හිතන්නේ ආප පොඩි පිට්ටු වගේ දේවල් තියෙන බව මං දැක්කා. තේ කහට තියෙන බව මට පේනවා කියලා. ඇත්තටම අපි කොහොම හරි වංගුවේ නවත්තන්න බෑ. නමුත් අපි කොල්ල කෙල්ල ටිකනේ ඒ කාලේ ඉඳන් නැවතුවා. නවත්තලා අපි ගිහින් තේ බොන්න හැදුවා. වයසක තාත්තා කෙනෙක් තමයි ඒ සියලුම සත්කාර කරන්නේ. මං හොයන්නේ අර ගෙහනු ළමයාව. ඊට පස්සේ මං අර තාත්තත් එක්ක නිකන් උපාය මාර්ගයක කතාවකට ගිහිල්ලා මං හිමින් අහනවා, තාත්තා විතරද මේ කඩේ ඉන්නේ? ඔව් ළමයා, මමත් ඉන්නවා. හිටපුවා අපේ රෝණ මහත්තයත් එනවා. උන්දේ ඉතින් හේන් වැඩනේ. වෙන කවුරුත් දරුවෝ එහෙම නැද්ද? හිටියා. මොනවා තිගැස් වුණා? හිටියා. අපේ දුව මෙතනින් යන කරත්ත කාරයක එක්ක පැනලා ගියානේ. ඔච්චරයි මට එහම මේ සිද්ධිය. ඊට අවුරුදු 10කට 12කට පස්සේ මට ගයන්ත මේ ට්‍රැක් එක හදලා ගෙනත් දුන්නාම මට ඇහෙන්න ගන්නේ මේ ට්‍රැක් එක ඇතුළෙන් ගැල් කවි. ඒකම මට වහ වහ එනවා. අර 18 වංගුවේ සිද්ධිය. රවුම් කඩේ කියලා මම ඒක නම දානවා. ඒ රවුම් කඩේ ඇතුළේ හිටිය සොඳුරු යුවතිය ගෑස් දෙක මට මතක් වෙනවා. ඒ නිසා තමයි මම රවුම් කඩේ ළඟ ඉඳගෙන ඉඳපන් කියන ගීතේ මාතින් ලියවෙන්නේ. ඒ ගීතේ පුරහම ඇත්තටම මේ ගීතය වීඩියෝගත කරනකොට අර මං කිව සංකල්පයේ කොටස් එකේ තිබ්බා. එතනින් යන කරත්ත කරුවෙකු, තේ බොන්න එන කරත්ත කරුවෙකු, ලස්සන යුවතියක් තේ හදමින් සිටිනවා. තාත්තට හොරෙන් කොහොම හරි මේ කතාව කියන්නත් ඒකයි. එවුන් කොපිස් මං අරගෙන ඉන්න රමම් පද ගහන් ලෑතිලට මං ඌව රැගෙන යන්න. ඉතර මගේ සත්‍ය සිදුවීම තව වර්ණවත් කොට ප්‍රතිනිර්මාණය කර ලිවීමක් තමයි රවුම් කඩේ ගීතේ. මේක මගේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් එක්ක

0: ශක්තිදායයි.
1: අද සුදුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ඛනාරාණ සමඟ.
2: අපි රැඳී සිටින්නේ රෑ 10යි ගී 10යි තුල. ඔබට ගීතෝරණ මම වසන්ත දුක්ඛනාරාල. මගේ ගීත ලයිස්තුවේ අවරෝහණ පිළිවෙලට එන හත්වැනි ගීතේ මම තෝරාගන්නේ මාලනි බුලත්සිංහල ගායනා කළ ප්‍රේම කීර්ති අල්ලිස් ශූරීන් ලියූ මේ ගීතය. මා එක්ලාමනාප වී දබර. මේක මගේ ජීවිතයේ යුග දෙකකට ගැලපෙනවා. එකක් තමයි කුඩා කල අපේ අප්පච්චි අම්මයි එකමම ජීවත් වෙන කාලේ. මට ඉන්නේ අක්කලා දෙන්නයි අම්මයි අප්පච්චි විතරයි පවුලේ. අක්කලා දෙන්න ගොඩාක් වෙලාවට එදින නුවර ඉස්කෝලේ ගිහින් මම තමයි ගෙදර ඉඳන් ඉස්කෝලේ ගිහින් අක්කලා දෙන්න මට හම්බෙන්නේ නිමාඩු කාලෙට විතරයි. අනික් සියලු මාස මම ගත කරන්නේ අම්මයි අප්පච්චි එක්ක. අපේ අම්මයි අප්පච්චි චොට්ටක් ගෙදර අඩදඹර කරගන්නවා. ඒ දෙන්න පොඩ්ඩක් අම්මා ගුරුවරියක්, අප්පච්චි වන සංරක්ෂක නිලධාරියා, අම්මා හරි සියුමැලි ප්‍රාථමික අංශයට උගන්නන ගුරුවරියා, පචිටික හැඩි දැඩි තුවක්වක් පාවිච්චි කරන වන සංරක්ෂක කෙනෙක්. ඉතින් මේ දෙන්න අතර යම් යම් නොගැලපීම් තැන් තිබ්බ නිසා වෙන්නේ නැති. පොඩි එකා සන්දි මට තේරෙනවා පොඩ්ඩක් ගෙදර රණ්ඩු සරවල් ඇතිනවා. එතකොට ඒ කාලේ බොහෝ විට වෙන්නේ අප්පච්චිත් එක හොඳටම තරහ වුණාම අම්මා මාව ඇරගෙන අම්මගේ ගමේ මාතලේ යනවා. ඊට පස්සේ තමයි දවස් කීපයක් ගියාම අප්පච්චි ඇවිල්ලා අම්මවයි මාවයි ආයෙකයි යන්නේ. මේ මෑත දශකයකට එහා ගියාම මම කසාද බැඳලා මගේ දරුවෝ කුඩා කල මම්මගේ බිරිඳත් එක්ක දිනපතා රණ්ඩු වෙන්නේ. නමුත් පවුල් ජීවිතයේදී එහෙම යම් යම් අමනාපකම් සණ්ඩු සරවල් ඇති වෙන වෙලාවක මම නිවසෙන් පිටව යනවා. ඉලමන් දවස් දෙක තුනක් වෙනත් තැනක ඉන්නවා. මෙන්න මේ සිද්ධීන් දෙකේ අරකි අප්පච්චි අම්මයි රණ්ඩු වුණාම අම්මා මාව අරගෙන මාතලේ අම්මයි ගමේ යනවා කොටුවේ ගෙදර. මේකෙදි මායි බිරිඳයි රණ්ඩු වෙලා මම ගෙදරින් යනවා. ඒතර මම මේ සින්දු අහලා තිබ්බේ. දැන් මුල අම්මයි අප්පච්චි එක්ක මේ සංසිද්ධිය වෙනකොට මම මේ ගීතය අහලා නැහෙනි. හැබැයි අපේ ගෙදර මේ සංසිද්ධිය වෙනකොට මම මේ ගීතය අහලා. මේ ගීතය මම ප්‍රචාරය කරන මාධ්‍ය වේදිකාවත් මම ගුවන් විදුලි වැඩ කරනකොට. හැබැයි මට ඒක දැනෙන්න ගන්නෙ අන්න අර සිද්ධි වලින්. එච්චරම මේක බරපතලද? එතකොට දැන් අපේ පුතයි දුවයි කුඩයි මට හිතෙනවා මේ ගෙදර සිද්ධ වෙන්නේ ඇත්තේ මෙහෙමයි කියලා. මා එක්කලාම නාපෝ වීදවර දූ ගී තාත්තා ඉන්නේ නැහැ ගෙදර. ඒ හරි ෂෝක්. දැන් මේ එහෙම තරහ වෙලා ගියාම ගැහණු අනේ ඔබට උරුමගුලක් කරගන්න කියලා ඉන්නේ පිරිමිත් එහෙමයි. යන තැනක ඵලයන් කියලා කිව්වට දවස් දෙක තුනකින් ඇවිල්ලා යන් ගෙදර කියලා අපේ අප්පච්චි අම්මා එක්කන් ගියා වගේ දැන් හොයනවා. ඊට පස්සේ ජීවිතයේ සිද්ධිවල එහෙම තියෙනවා. දැන් මොනවුනත් දරුවෝ බලනවානේ අප්පච්චිකෝ කියලා. එතකොට ඒ අම්මා පාර බලන්න ලැජ්ජයි වට පිටාවේ අයත් මේක බලන නිසා. ඒ නිසා කරන්නේ එකට උපක්‍රමයක් තියෙනවා. අර මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා කියලා මේක තියෙනවා. ගේළඟ වැට කඩුල්ලට බැරි බර දීලා රෑ එළි වෙනතොරා ඉමු මිදුලට විල. මිදුලෙමයි ඉන්නේ, වැටගාව ඉන්නේ. හැබැයි අතුගාන්න ඇවිල්ලා ඉන්නේ. අතුගානක නෙමෙයි කරන්නේ, තමන්ගේ ස්වාමි පුරුෂයා නැවත ගෙදර එනවාද කියලා බලන එක තමයි තියෙන්නේ. හෙටවත් ගෙදර එයිදයි බලමින් හිඳිමු. හෙටවත් කිව්වම තියෙනවා දවසකට වඩා ඉඳලා තියෙනවා පිට.

0: 6යි විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේක නිකම්ම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතලා ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමෙන් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com smartම විදියට play කරමු.

0: සියතා දෙවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේය පද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ
2: අපි පෙරෑසෝ ගීතය ඒත් ගෙදර වෙන පුද්ගල කාරවුල් පුංචි පුංචි අමනාපකම් සමහරට පුංචිත් නෑ ලොකු අමනාපකම් ඉවර වෙන හැටි බිරිඳක් සහ ස්වාමි පුරුෂයෙක් අතර අම්මෙක් සහ තාත්තෙක් අතර ඉතින් ඒ වගේම ඊට හා සමාන මං ඒ ළඟම යන අත්දැකීමක් ඔය අත්දැකීමම තමයි මට හිතෙනවා දැන් ඕකේ ඔය හිතුවේ අම්මගේ පැත්තෙන්නේ නැත්තම් බිරිඳගේ පැත්තෙන් දැන් මේකේ මම හිතන්නේ කොහමද දැන් මම එළියේ ඉඳන් මමත් තරහ වෙලාවට ගෙදරින් මටත් ගෙදර යන්නේ කොයි වෙලෙද කියන හැඟීමක් තියෙනවා එකල එනවා ඇත්තටම ඉතින් ගෙදර එනවනේ ඒ ගෙදර එනකොට අර සිද්ධීන් බේරගන්න හැටි MS ප්‍රනාන්දු හරි ලස්සනට කියනවා මැනිකේ මම ආයේ ගෙදර එනවා කියතේ මට හරි කේන් තියනවා MS ප්‍රනාන්දුම ලියන්නේ මැනිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන් තියනවා මේක මගේ හැටියක් ඔයා දන්නවනේ කොච්චර ආදර කෙරුවත් මාගෙන අවිශ්වාස වෙනවා ඊවසල ඊවසල අන්තිමේදී මට හරි කේන් තියනවා දැන් මේකේ තියෙන ආදරය දැන් අතරම අපි රණ්ඩු වෙනකොට ගහගන්නේ නැහෙනි පොඩි වචන හොමාරුවක් ඇති වෙනවා ඒක බැන ගන්නවත් නෙවෙයි ඉතින් අර ඒකට හේතුව මේ අර කොච්චර ආදර කෙරුවත් මාගෙන අවිශ්වාස වෙනවා ඒ වගේ ඒවා තමයි තියෙන මොකක් හරි පෙර ගීතයක මා කිව්වා වගේ තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ කෙරෙහි අනිත් පැත්තෙන් තමන්ගේ පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව සැකයෙන් තමයි පටන් ගන්න. ඉතින් ඒක තමයි දැන් තාත්තගේ පැත්තෙන් ගත්තොත් ගහන්න බනින්න හිතට දුකයි මම ගෙදරින් පිට වෙනවා. මෙන් පසු එන්නේ නැහැ කියලා කියත් මම ආයේ ගෙදර එනවා. ඉතින් සුළු දේවල් සුළු කොට තකා නැවත පාසා ගැනීමට හොඳ ලස්සන ගීතයක්. මම හිතන්නේ MS ප්‍රනාන්දු හැමදෑමත් ගෙයු ගීතවල හැම තියෙනවා. අර මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි කියලා සෝමතිලක ජයමහා කිව්වේ. එහෙම රණ්ඩුවක් ඇතිලා නැවත ගෙදර ආවට පස්සේ බත්පත හරි සම්පූර්ණයි. ආදරේ වැඩි, ඇඟේ දේවටිලි වැඩි, සුන්දර කතා වැඩි. ඒ නිසා රණ්ඩු වෙන්න ඕනේ නැහැ. රණ්ඩු වෙනවා කියන එක හරි වේදනාවක්. එහෙම ජීවිතේ වෙනවා ඉවසන්න බැරුණාම. ඒ නිසා මේ ගීතය තාත්තලා පැත්තෙන්, අප්පච්චිලා පැත්තෙන් මං අද රෑ 10යි ගී 10යි වැඩසටහනට තෝරනවා.
1: අංක 6

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: පාසල් ප්‍රේමය කෙරුව නොකෙරුව කාටත් හරි සුන්දරයි. සමහර ඉන්නවා පාසලේදී ප්‍රේමයෙන් කාත් එක්කවත් බැඳිලා නැහැ. හැබැයි ඒක පාර්ශ්වික ආදරය ඇති වෙච්ච අය ඉන්නවා. ප්‍රේමය ප්‍රකාශ කළ නැහැ. සමහර අය වෙන අයගේ ආකර්ෂණයට ලක් වෙලා ප්‍රකාශ කරපු ප්‍රේම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර අය එකතු වෙලා ප්‍රේම කරලා පාසලේදීම ප්‍රේමය මියෝ වෙලා වෙන් වෙලා ගිහින් තියෙනවා. සමහර අය ඒ ප්‍රේමයම කසාදේ දක්වා ඇවිත් තියෙනවා. දැන් මම මේ කියන්නේ ඒ පිළිබඳ ලියවෙච්ච සුන්දරම ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතය රචකයාටත් මේ සිද්ධිය එතුමන්ගේම අත්දැකීමක්. මේ සිද්ධිය අත්දැකීමක් කියන්නේ මේක ෆිසිකලි ආට මේක සිද්ධ වෙලා තියෙනවා. පාසල් ජීවිතයේදී සමහරලාට මේ අපි අපේ පාසලේ කෙනෙකුට වඩා බාලිකා විද්‍යාලයක කෙනෙකුට පෙම්වතෙක් හොයාගන්න වෙන වෙන ඉස්කෝලෙක ඉන්නේ. අනිත් පැත්තත් එහෙමයි. දැන් මම හිටියේ මිශ්‍ර පාසලක, මම ඉගෙන ගත්තා. හැබැයි මට මිශ්‍ර පාසලේ හිටිය අය පිළිබඳ ආදරණීය සිතුවිලි ඇති වුණත් කොහොම හෝ මගේ ප්‍රේමය මට ප්‍රථම වශයෙන් ප්‍රකාශ කරන්න හම්බ වුණේ බාලිකා විද්‍යාලයක යුවතියකට. එයා අපේ අල්ලපු ඉස්කෝලේම කෙනෙක්. ඒ නිසා ඉස්කෝලේදී එයා හම්බෙන්නේ නැහනේ. ඉස්කෝලේදී පෙම්වතියක් ඉස්කෝලේම කෙනෙක් වුණා නම් ඉන්ටර්වල් එකෙත් හම්බෙන්න පුළුවන්. පන්ති හිරියන හැම වෙලාවෙම පන්ති ඉඳනොත් ඇස් දෙකේ දිහා හරි බලා ගන්න පුළුවන්. ඒවට යාළුවෝ උපක්‍රම යදනවා ඉස්කෝලේදීම පෙම් කරන යාළුවන්ට, ඉහළියන්ට. හැබැයි මේ දෙන්නට වෙන්නේ නැත්නම් මට වුණේ පාරට ගියාම පාරට බහින් ඉන්නවනේ ඉස්කෝලේ යරන කොටයි හෝ ඉස්කෝලේ පටක් ගන්න කොටයි පමණයි දකින්න හම්බෙන්නේ. අපි බයිසිකල් වල ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒක තමයි මේ ලියලා තියෙන්නේ. සුනිලාර ගමගේ සහෝදර ප්‍රවීණයා තමයි මේ ගීතය ලියන්නේ. ඔහුත් මම හිතන්නේ දකුණේ ගාල්ලේ ටවුම් ඉඳන් බලන් හිටිය කෙනෙක් කියලා දවසක් මගේ වැඩසටහනකට කිව්වා. සුදු පරිවිරය යන සීපියාසලා පාසල නිම වී යෝන් කුමරයන් පෙලින් පෙලිටේ ඈතාම නැහැ. හරි වැඩක් වෙනවා මේක. දැන් අනිත් ඔක්කොම කෙල්ල වෙනවා. අර මම හොයන කෙල්ල එන්නේ පරක්කු වෙනවා. ඒ පරක්කු වෙනව නෙමෙයි, මට ඒ තරම් ඉවසILLක් නැහැ. ඒ නිසයි මට තේරෙන්නේ පරක්කු වෙනවා කියලා. නමුත් එයා එන්නේ නිසි වෙලාවට. අපි හදිසි ගමනක් යනකොට අපි නගින වාහනේ ස්ලෝ යනවා කියලා අපිට තේරෙනවානේ. ඉතින් අපේ හදිසිය නමුත් වෙන දේ වාහන ගිහලා තියෙන තේ වේගීම. ඉතින් පෙම්වතිය එනතොර බලන් ඉන්නේ කතන්දරය. අපි ගොඩාක් අයගේ ජීවිතවල පොත්පත් අහුරා මුදු ලැමට තුරුළු කරවා පිරු හඳක් සේම හඳ විලි. මං යායනකම් බලන්නේ යහළු ඉහෙලියන් එනවා මේකිනේ. යහළු යන්න අතර ඈතාවම නැහැ. මං කියන්නේ අත්දැකීම හරි සුන්දරයි. දැන් ගොඩක් කලකට අපේ ඊළඟ පරම්පරාවේ අය මේක ඒ තරම් අමුතු දෙයක් නොයි ඒගොල්ලන්ට සමහර. උග දැන් ගැහණු පිරිමි සංවාදේ වෙනස්. දැන් අපි කොච්චර ප්‍රේම කරත් ඒ කාලේ අපි අතකින් අල්ලන්න හරිම බයක්. එහෙම අවස්ථාවක් ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් ඒ අපිට දැන් ඔය ඉස්කෝලේක ක්‍රීඩා උත්සව සාහිත්‍යවල වගේ එහෙම දෙයකදී තමයි පොඩි නිදහසක් හම්බෙන්නේ නැත්නම් පාසල් වල ටිකක් හරි ස්ට්‍රික්. නමුත් දැන් ඒ தත්ත්වය ඊට වඩා වෙනස්. හැබැයි මට හිතෙනවා මේ කාරණේ කිසිම රුංගාර නිංගික කාරණයක් නැහැ. මේ තියෙන ආදරේමයි. මේක ආදරේද කියලා දන්නේ නැහැ. නමුත් ඒ හැඟුම මට ඇති වෙච්ච එක අනුරාධපුර ටවුමේ ඔරලෝසු කෝණ ළඟ ඉඳන් මම බලන් හිටියේ මගේ යාළුවොත් එක්ක බයිසිකලේ බලන් හිටියේ හැටි තමයි මට මේ සින්දුව හැදි මතක් වෙන්නේ.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුඳුරු මුණ ගැසීම ජේෂ්ඨ මාධ්‍යවේදී ගේය පද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ
2: අපි රැදායයි ගීතායයි වැඩසටහන ඉන්නේ. ඒ සඳහා අද ගීතවරණ මම වසන්ත දුක්ගන්නාරාල. පිටුපස පිළිවෙලට ආව නම් 10 ඉඳන් ආපුවම මම දැන් මේ හතරවෙනි ගීතය. හතරවෙනි ගීතය හැටියට මම තෝරාගන්නේ අභිෂේක විමලිර සහ කරුණාරත දිවුල් කිනේ ගායන මතකලන්ත ඇරම ගීතේ. මට මේ ගීතේ විවිධ අර්ථ ඇති. අභිෂේක හෝ දිවුල් කිනේ හෝ මේ ගීතේ රචකයා හෝ හිතන විදිහට වඩා වෙන්න පුළුවන්. මට මේ ගීතය හැද ඇති වෙන්නේ පාසලේ විශ්වවිද්‍යාලයේ ඉන්පසු තරුණ ජීවිතයේදී අර්ශණයෙන් එක ක්ෂණයෙන් ඇතිවෙන මුණ ගැසීම්. ඒවා හරි අකුණු වගේ පුපුරන දේවල් හැමලා දිනවනේ. ඇත්තටම මම මගේ ප්‍රේමය බලාපොරොත්තුෙන් බොහෝ අය බලාගෙන හිටියා. සමහර අය ප්‍රකාශත් කරා. සමහරලාට මේ අයිතිවාසිකමුත් කිව්වා. නමුත් මම සොයන දේ ඒක නෙවෙයි නිසා මට ඒගොල්ලන්ගේ කඳුළු මගේ උරහිසට වැටෙනකම් බලන් ඉඳලා අතහැරලා ආපහු ආපස්සට වෙන්න සිද්ධ වුණා. ඒක සිද්ධින් ගණනාවක් තියෙනවා මට. ඒ සිද්ධින් ගණනාවේ එකක් තමයි අපි සමකාලීන එකට ඉන්න සහෝදරයන් නැත්නම් එකට හිටිය අය අතරින් එහෙම කෙනෙක්. ඊට අමතරව රසිකාවියන් හැටියට මම ටෙලිවිෂන් වල පෙනී සිටින්න ගත්තට පස්සේ ටෙලි නාට්‍ය සහ ටෙලි වැඩසටහන් ටෙලිවිෂන් වැඩසටහන් වල රසිකාවියන් ලෙස ඒ කාලේ අපිට බොහෝ විට දුරකතන නැහෙනි ලියුම් ලියලා අපේ ආයතන වලට ඕන් අපි හොයාගෙන ඇවිල්ලා තමහලට නැවත යවා ගන්න උපක්‍රම දන්වනවා අපිට කාර්යාලේ ඉඳලා. මට එන්නේ එහෙම සිද්ධින් ගන්නවා මේ ගීතයත් එක්ක මතකලන්ත හැරම ගීතයත් එක්ක මතක් වෙනවා. ඒක මම හිතනවා මේ හැමෝගෙම ජීවිතවල එහෙම ඇති. සමහර විදුලියක් වගේ මේ වෙච්ච සිද්ධිය නැවත කාලෙකින් මතක් කරාම සමහරට ඒ සිද්ධිය සිද්ධ වෙච්ච යයි මමයිම මුණ ගැහිලා මතක් කරගන්නවා. එතකොට ඒක පොඩි දැන් අපි hina වෙලා හිටියට හැබැයි පොඩි සමහර තැන් වල වේදනාවක් තිබ්බා ඒ කාලේ අපරාදේ. මම ඒක බෑක්වර්ඩ් නෝනනා වගේ කියන තැන් ඒ සිද්ධිය සිද්ධ වෙලා ටිකක් දවසක් යනකම් සිද්ධ වුණා. සිද්ධ වෙනවා. මම පාසලේදීත් නිවාසාන්තර ක්‍රීඩා අවුලෙලක පෙර දවසක අර රෑ අපි සූදානම් කරන හැන්දෑව වෙනකම් ටීචර්ස්ලා ඉන්නවා නිවාස හදනවා. දැන් වගේ ගෙවල් වලින් ඇවිල්ලා හදලා දෙන්නේ නෑනේ. අපිම හදනවානේ. එතකොට ඒ මද අඳුර ගොම්මනේ පාසල් බිල්ඩින් එකක් ගාවදී මට පාසලේම සහෝදරයක් මට සමීප වෙච්ච එක මට මේ ගීතය හරහා තේරෙනවා. ඒ සමීප වුණාට මට ඒ වෙලාවේ මම දරුවෝ නිලතල මම ශිෂ්‍යනායකන් වල ඒ හිටිය හතරස් කොටු නිසා මම ඈව දාලා දුවගෙන එනවා. මට මේ ගීතය තියෙන එවවා. අනිත් අයට වෙන දේවල් තියෙන්න පුළුවන්. මේ මතකලන්තයරුම

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: තුන්වෙනි ගීතය මේ මම තෝරන රෑදායයි ගීදායයි වැඩසටහනට. මේකත් මා රචනා කරපු ගීතයක්. සමිතා අයරන්දිති මුදුන් කොටු ගැයූ සාර සදසි කියන ගීතය. මේ ගීතය ඇලියවෙන්නේ ද අපේම නාදමාලා එක්ක එන මේවර කෙලියෙන් හරහා ඉරාජ හදපු නවතාක්ෂණික මියසික් ට්‍රැක් එකක්. මොනව වුණත් මට මේක ලියද්දිත් මතක් වුණේ ඒ කාලේ පොඩි කාලේ අපි ඥාතීන් හරි පවුල්වල වැඩිනේ. අපේ අප්පච්චිගේ පවුලේ 8 දිනක් 9 දිනක් ඉන්න නැන්දර මාමල් ලොකු අම්මලා. ඊට පස්සේ අපේ ඒ අයගේ පවුල්වලත් 4-5 වගේ ඉන්නවා. මේ අපි නිකන් දානෙකට මගුලකට මරණයකට එක්ක වුණා ලොකු සෙනගම්. එක්ක නිමාඩුවකට අපි ඔය එක ගෙදරක ඔය හැරි යනවා. එතකොට විශේෂයෙන් ඔය අපේ දැන් අපි ඇටි එතකොට ගහට ගස්ති ගිලිනම් අපේ ගෙදර එනවා. එහෙම නැත්නම් අපේ ලොකු නැන්දම්මා හිටියා එලාපත්තු. හරි වියලේ දුෂ්කර කලාපයක් ඒ කාලේ. එහෙ යනවා අපි වැව්වල නාන්නේ. ඉතින් එතකොට හරි වෙනම එකක්. පැල්වල ඉන්නේ, හේන් වල ඇවිදින්නේ, රස්තිය අදු ගහන්නේ, අලි ඉන්න කැලි. සහෝදර සහෝදරිය ඔක්කොම කැලේ යනවා වීර පළු කඩන්න. වීර පළු මේ ගෙඩි ගෙඩි කඩන්නේ, අතුම කපන් එන්නේ. අදත් එහෙමයි. ඒ කියන්නේ වීර අතු කපන් එනවා. කපන් අපව තමයි ඊළඟ අවුරුද්ද දළු දාලා ආයි වීර පළු හැදෙන්නේ. ඒව දාලා කරේ තියන් ඔහු ඇදගෙන එනවා. ඇවිල්ලා ගෙදරට එද තමා පළු ගෙඩි වෙන් කරගන්නේ, වීර ගෙඩි වෙන් කරගන්නේ. ඉතින් මේ ගමන හරි අපේ දෙමව්පියෝ කොහෙත්ම විරුද්ධ වුණේ නැහැ, දන්නේ නැහැ, බලන්නේ නැහැ. තරුණ වියට ලං වෙන තරුණ තරුණියන් කුඩා යවුන්ද අපේ අක්කලා නංගිලා අයියලාද මල්ලිලාද ඔක්කොම යනවා. ඒ කැලේ මන්දට ගියාම හරි නිදහස්. දැන් අද දවසේ නම් සමහරවිට ඊට වඩා දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපි අතර සිද්ධ වුණේ පුංචි නිකන් අර ප්‍රේමණීය කටයුතු විතරයි. සහෝදර ප්‍රේමයත් එතන තිබ්බා. ඉන්හා පනින දේවල් අපි සිද්ධුන්නේ. ඉතින් මේ ගීතයේ සමහරම යොදා ගැනීම වල වීර මලක පෙති නාසිට අල්ලා වගේ සටහන් යොදාගන්නේ මගේ ජීවිතයේ මැදකින්. ඒක පෙරහැරක් බලන්න ගියත් අපි එහෙමයි. මහා රෑ, ලයිටුත් නැහැ. පෙරහැර ඉවරලා හැතැම්ම ගණන් එනකොට ලෑම් මාස්ටරත් නැහැ. ඒ කාලේ සමහර පයින් එනකොට අපි කලින් ගීතේ ගෝ අපි ආදරේ කරන නෑනලා වඩාගෙන උන් නිදි සමහරලාට එන්නේ. අපි අතින් කවදාවත් ඒ අයට ඒගොල්ලන්ට මේ අපහැරණයක් වෙලා නැහැ. ඒ කියන්නේ මර සහෝදර සුවඳයි ආදරේ චුට්ට කොයි මාත්තුගේ මොසු වීම තමයි මට තියෙන ඒ සිද්ධිවල අපිට තිබ්බේ. එන්නේ එහෙම එහෙම. දැන් මට තව සිද්ධිකම් පෙරහැර බලන්න ගියොත් කිවගේ ඔය කැරේ රිංගුවොත් වැවේ නාන්න ගියොත් ඒකට ගුලි වෙල නාන්නේ සෙල්ලම් බත්තු යන්න ගියොත් ඒ ඔක්කොම එකතු කරච්ච ගීතයක් මේක. මේ අත්දැකීම නම් මට හිතෙන්නේ ගොඩක් අයට හරි අඩු ඇති. එහෙම දැන් තියෙන්නේ අර ඉස්සර මහා වෘක්ෂ වගේ පවුල්නේ. දැන් තියෙන්නේ පොඩි කේන්ද්‍රීය පවුල්. එතකොට පවුල් ඔය මොනවාද ළමයි අඩු කරන ආපම දෙන්නයි තොන්දනයි. අපිට දැන් වෙලා තියෙන්නේ එක අපේ පවුල්වල කට්ටි හරි අඩු. ඉස්සර නෑ මේම ලොකු ලොරියක බස් එකක යන්න පුළුවන් සෙනගක් ඉන්නවා. ඒ මතකස්සින් මෙහෙම පොඩි හීන ඉදි කට්ටක් නූලකින් අමුණගෙන අමුණන යනකොට තිබෙන චූටි ප්‍රේම සුවඳ මේ සහෝදර ප්‍රේමය සමග එකතු වෙච්ච තව චූටි ප්‍රේම සුවඳක් මේ ගීතය තුළ තියෙනවා.
1: අංක 3

0: අද සුදුරු මුණගැසීමා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේය පද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
1: රෑදහයයි ගීදහයයි තුළට මගේ දෙවැනි ගීතය. මට තව තෝරන් තියෙන මේ ගීතයට අමතර තව එකයි. මගේ ජීවිතය අම්මා හරි වැදගත් මට. කාටත් එහෙමයි. ඒක විශේෂයක් වන්නේ අම්මා තමයි මට ගොඩාක් කරාට ළඟ සමීප. අප්පච්චි ටිකක් සැරයි. ඒ අප්පච්චි දඬුවම් කරනවා. අම්මා ගුරුවරියක් වුණත් අම්මා දඬුවම් කරන්නේ. අම්මා අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් ගුරු විද්‍යාලය. ඒ නිසා අම්මා පහර දෙන්නේ අපිට. ඒ හදාගන්න විවිධ ක්‍රම මාර්ග තියෙනවා. අප්පච්චේම නෑ රිපෝට් කාඩ් එකේ විනිය බැලුවත් ගානවා. රෑ වෙලාවත් ගානවා. සෙල්ලම් කරන්න ගිහිල්ලා බයිසිකලෙන් වැටලා තුවාල කරන් ආවත් ගානවා. ඒ නිසා අප්පච්චිටම ආදරයක් නැතිකම නෑ. නමුත් අම්මා සුවිශේෂ වෙනවා. ඒ අතරේ මම මේ කියන්නේ අත්දැකීම මගේ එකක් නෙවෙයි. මේක වෙනස් කෙනෙක්ගේ අත්දැකීම. අපේ අම්මා ගුරුවරියන්නේ. මම මේ කියන්න යන ගීතේ අම්මා අපේ මිත්‍රයාගේ අම්මා වෘත්තියෙන් ගණිකාවක්. එතකොට ගණිකාවකට සමාජයේ තියෙන පිළිගැනීම දුවකුයි පුතුකේ ඉන්න පවුලක් ඒක. අඩිතරමේ තමන්ගේ නංගිවත් අම්මට රෙස්පෙක්ට් කරන්න නැති වෙනකොට ඒ නගරේ පොඩි රස්ත්‍යාදුකාර පුත්‍රයා අපේ මිත්‍රයා. ඒ රස්ත්‍යාදුකාර පුත්‍රයා උනාට උතුල මාන මානව ගුණ තියෙන කෙනෙක්. ඔහු වැඩිදුර ඉගෙන ගත්තෙත් නෑ අපිත් එක. අවුරුද්දට නංගි නිමාඩුවට ගෙදර ආපහු අම්මත් එක්ක රණ්ඩු වෙනවා. පාරේ බැහැල යන්න බෑ ඔයා කරන වැඩ හින්දා අපිට කියලා. නමුත් අයියා කියන්නේ අම්මා ගැන හොඳින් තේරුම් ගත්ත බජාර් එකේ බැහැල ඉන්න අම්මගේ මේ ගනුදෙනු හොඳින් අඳුරන අම්මගේ ගනුදෙනු කරන තවත් අය හොඳින් අඳුරන කෙනෙක්. දැන් අපේ තියෙනවානේ මේ ගණිකාවන් ගැන ඒ වෘත්තිය ගැන ලියපු ලඳුනේ වගේ ගීතවලත් තියෙනවා. හැබැයි මේක ටිකක් මේ වර්තමානික කවීන්ගේ ස්වරූපේ. මේ ටිම්රාන් අපේ කවියා මේක ලියන්නේ සාදල බණ්ඩාර ගායනේ. මේ අපේ ඊළඟ ජෙනරේෂන් එක ටිම්රාන් කීර්ති අමුතු කවි ලියන්නේ. ටිම්රාන්ට මේක අහුවෙනවා. මේ මගේ අයල් වගේ මම මේ කියන මගේ අත්දැකීම නෙමෙයි ටිම්රාන්ට අහුවෙන්නේ. ටිම්රාන්ට වෙන තැනකින් එන්නේ නැත්තේ. ඒ අයියා ඒ නංගිට දෙන වෝනින් එක මේ පොඩ්ඩි කියන නංගි පොඩ්ඩි අම්මා අම්මාමයි එයාට වැරදිලා තියෙන අපි හිඳයි. ඔබ අම්මගෙන් ගේම ඉල්ලන්න එන්න එපා කියන සැර අවවාදය තමයි මේ ගීතයේ දෙන්නේ. ටිම්රාන් ගීතේ ලියන්නේ ඒ අම්මයි ඒ නංගි ඒ අපේ මිත්‍රයාටයි නෙවෙයි. හැබැයි ටිම්රාන් ඌනෑම ඒ ගණේ අම්මා කෙනෙක් කියන දරුවන්ට මේක විඳින්න ලියලා තියෙනවා. විඳවන්නේ නැතු

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගේයපද රචක වසන්ත දුක්ගන්නාරාණ සමඟ.
2: මං තෝරන පළවෙනි ගීතය එහෙම නැත්නම් රෑ 10 ගී 10 වැඩසටහනේ මං තෝරන අවසන් ගීතයද. දැන් මීට පෙර තීරු ගීතයත් වෙනත් විශේෂ ගණේ මවක් ගැනනේ. මං ඉවර කරන්නෙත් මට අපේ අම්මා විශේෂ වුණා වගේම තවත් අම්මා ගැන ගීතයකින්. මේ නම් අපේ අම්මාම තමයි. මට අපේ අම්මා අබ අම්මාවරුනේ අම්මාවරුනේ නන්දාමාලිනී මහත්මිය ගීතයටවත් දවසක් පැල නැති හේනේ ඉදිකඩ ළඟ ඉන්නවාද ගීතයටවත් සහල් ගරා නෑඹිලියට වගේ ගීතවලටවත් සමකරන්න විදියක් තිබ්බේ නෑ. මොකද අපේ අම්මා ඊට වඩා වෙනස්. අම ගුරුවරියක් වීම නිසාද මන් දන්නේ. සංගීත විජයසූරිය ගායනවා අර රිද්ම වලින් එහා ගිය. දැන් බොහෝ අය මේ ගීතය විවේචන ලක් කරා ඒ දවස්වල මේ අම්මා ගැන මෙහෙම රිද්මයකින් ගයන්න පුළුවන්ද කියලා. ඒ ගීතයේදී එහෙම කරන්න බලන්න දරුවෝ නැති අම්මාලා කියලා ඉතහෙන ඛේදවාචකයක් නීලා වික්‍රමසිංහ ගයන්නේ. ක්ලරන්ස් සංගීතවත් කරන්නේ 6-8 එකට. ඒ වගේ මේකත් මො රිද්මයෙන් වෙඩි ගායෙන් මම් මුදවලා මේ අපේ අම්මමයි සීලෙන් නග තැම්පත් කළ අම්මට ඕනුනේ එහෙම අර අප්පච්චි වගේ ගහලා නෙවෙයි. කෝලම් කර මාගේ පාළු මකමකා අපේ අම්මා ගුරු විද්‍යාලයේදී වයලින් වාදනයත් නාට්‍ය හා රංගයත් නැටුමත් ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර එහෙමයි මං හිතන්නේ දැනුත් එහෙමද දන්න ගුරු විද්‍යාලවලින් එළියට දාන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව දන්න ගුරුවරියක් හෝ ගුරුවරයෙක්. මේ ලස්සන ලෝපුරා මායකම සැරිසරා ජීවත් වෙන කාලේ තාලේ හුරු කරා. අම්ම හැමදාම කීවේ ඒකයි පුතේ මෙහෙම කරන්න විභාග පාස් වෙන්න ඕනේ මොනවා කරන්නත් නාට්‍ය වගේ දේවල් කරාට ඒවා කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසාම යා මගේ පාඩම් පොත ජීවිතයට අලවලා කීවලා ලාඩම්බර බාග ලෝකේ කියන්නේ මම මේ වෙන දේවල් ඔළුවේ දාගෙන දඟලද්දී අම්මා හැම වෙලේම අම්මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මම දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනේරු වෙයි ගණක අධිකාරිවරයෙක් වෙයි කියලා. එතකොට විශ්වවිද්‍යාලය යන්න වෙනවනේ. ඒ නිසා ඒ තල්ලු අම්මම්ම තමයි මිය නම්ම මිය ගිහිල්ලා අම්මට මගේ උපාධි ප්‍රදාන උත්සවයටත් ඉන්න බැරි වුණා. හැබැයි අම්මා මට ඒ මාර්ගය තනලා ගියා. කොහොම හරි ගස්සලා දීලා අම්මලා මිය යනවා. අපි මේ අපේ අම්ම කර වැඩිම තමයි. අවසාන වශයෙන් අම්මට මං දෙල්කඳ පෝස්ට් ඔෆිස් එකෙන් ටෙලිග්‍රෑම් එකක් ගැහුවා. අම්මේ මං උපාධිය සමත්. ඒ ටෙලිග්‍රෑම් එක කේවුවාද කියලා මන් දන්නේ. ඊට දවස් ගානකට පස්සේ අම්මා රෝහල් ගත කළා. සති ගානක් මට පණිවිඩය ආවේ නැහැ. අම්මා මිය ගියාම තමයි මට ගෙදරට යන්න සිද්ධ වුණේ. එතකොට ඒ සියලු චරිත ලක්ෂණ මේ ටෙම්පෝකින් උනම් මට විඳගන්න පුළුවන්. අපි මේ අම්මාගේ ගීතයක් ගයනවා කියලා හරි ස්ලෝ ගයන්න ඕනේ කියන එක අපි හදාගත්ත අතරස් කොටුවක්. හැබැයි අපේ අම්මා මෙන්න මෙහෙම රිද්මයක් තියෙන ගැහණියෙක්. අම්මා හරි අසනීපයි, අම්මා හරි චූටි, අම්මා හරි සංවේදී, හැබැයි අහිංසකයි. හැබැයි අම්මගේ වැඩ මේ වගේ. ඒ නිසාම හිතනවා මං සංගීතයේදී මේක ටිකක් ටෙම්පෝ වැඩි ගීතයක් බවට පත් කරගන්න. මේ සදාතනික අම්මලා වෙනුවෙන් මං තෝරන ගීතයද අංක 1 සහ අවසාන ගීතය අද රෑ 10 ගී 10 තුළ මා ගීතේරු මා වසන්ත දුක්ගන්නාරාල. එහෙනම් ඔබ සැමට සුභ රාත්‍රිය ප්‍රාර්ථනා කරන

0: රාත්‍රී 11යි විනාඩි 34යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: මේකනිකම මැච් එකක්. ඒත් ඔබට බෝලේ බැට් එකේ වදින්න කලින් මැච් එක දිනන්න කලින් රිසල්ට් එක ඔබ හිතන ඉවරයි. ඔබේ ක්‍රීඩා දැනුමින් දැන් උපරිම වාසි අරගන්න. බලන අයට වඩා හිතන අයට betss.com ස්මාර්ට්ම විදියට ප්ලේ කරමු.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: ලොවම රසයෙන් මවිත කළ ආසියානු සැබෑ රසය. නියම ලවුම් ප්‍රයිස් දැන් පිට්සා ෆැක්ටරි වෙතින් රස විඳින්න. හරි හරියට කටට රසට හැමදේම හරි ගානට එක්වුණු විශේෂම රෙසිපියකට පිළියෙල වෙන නියම ලවුම් ප්‍රයිස් අදම රස බලන්න. යුනියන් ප්ලේස් පිට්සා ෆැක්ටරි වෙත එන්න, නැත්නම් කොළඹවට ගෙදරටම ගෙන්ව ගන්න. දැන්ම කෝල් කරන්න 0115 93 93 93.
2: පිට්සා ෆැක්ටරි, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් පිට්සා.
3: අම්මේ, මෙන්න ඔයාට මගෙන් තෑග්ගක්.
4: අනේ, රත්තරම් පෙන්ඩන්ට් එකක්. ඇයි පුතේ මෙච්චර වටින තෑග්ගක්?
3: අම්මා වෙතින් මට වටිනවනේ.
5: මවුවරුන්ගේ අමිල වටිනාකමට කෘතගුණ දක්වන්න මෙවර ක්‍රේසි වෙන්දේසියෙන් මවුවරුන්ගේ දිනය වෙනුවෙන් ස්වර්ණ මහල් ජුවලර්ස් වෙතින් ලැබෙන කැරට 22ක නියම රත්තරනින් නිම වූ රුපියල් 150,000 වටින ලව් මාම් පෙන්ඩන්ට් එක අඩුම ලංසුවෙන් ඔබේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
6: ආරීචි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
7: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
8: Powered by Bid to Win.
3: Sarai, ita yawa ke.

0: get the hot and spicy with Sudu Kochi. Anugrahaya.
1: ඉස්කෝලෙ කාලේ මම හිටියේ දෙකට ගණින්න බෑවකි. ඒත් ඉතින් ඕ ලෙවල් දෙපාරක් කරන්න උනා. අපරාධ කියන්න බෑ. ඒ ලෙවලුත් දෙපාරක් කරගත්තා. පාඩු නෑ. අන්තිමට මම නැවතුනේ ඩිග්‍රි දෙකක් අරන්. රස්සා දෙකක් කළා, වහන දෙකක් ගත්තා.
2: ගිහන්. හැබැයි එකක්.
1: ආයි ඒ ගැන බය වෙන්න එපා. එකම ආටිස්ගේ. හැබැයි සින්දු දෙකක්.
3: සතියේ දවස් පහේම උදේ 10ට.
1: ඒ තමයි ලෝකෙ කොහේ හිටියත් මං ආස එකම රේඩියෝ ෂෝ එක.

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් හිමි කරගත් රේඩියෝ නාලිකාව සියත FM. වසරේ වැඩිම ශ්‍රාවක ආකර්ෂණයක් සහිත හොඳම විනෝදාස්වාදනීය උදෑසන වැඩසටහන අරවින්ද M. ආචාර්ය. වසරේ හොඳම ප්‍රවෘත්ති ප්‍රකාශක සියත FM.
5: 2026 ප්ලැටිනම් එක්සලන්සි සම්මාන උළෙලේදී සියත FM ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය සම්මානිත වූ වගයි.
4: ඔබ අප කෙරේ තැබූ විශ්වාසය ඉදිරියටත් සුරකිමින් ඔබේ හඬ ලෙස සමාජයේ තීරණාත්මක විනිශ්චයකට අද මෙන්ම හෙටත් අප සූදානම්.
6: මව්වරුන්ගේ වටිනාකම කවදාවත් මනින්න බැරි වුණත් අපිට පුළුවන් ඇය වෙනුවෙන් කෘතගුණ දක්වන්න.
7: මේ පාරසියත ක්‍රෙසිවෙන් මෙසින් ඔබට ලංස තියන්න දීලා තියෙන්නේ රත්තරන් ලව් මාම් පෙන්ඩන්ට් එකකට.
6: ස්වර්ණමහල් ජුවලස් වෙතින් ලැබෙන කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු රුපියල් 150,000ක මේ පෙන්ඩන්ට් එකට අඩුම ලංස තියලා අතේ තියෙන ගානට අරගන්න මෙන්න මෙහෙම ලංස තියන්නේ.
7: KW හිස්තනක් අඩුම ලංසුව ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: සියතා ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස පහට
9: powered by bid to win
10: 98.2 98.4

0: රාත්‍රි 11 විනාඩි 55. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට.
3: අනුග්‍රහය. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද?
5: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Chris Wellnessin. සන්න මහල් ජුවලර්ස් වෙතින් ලැබුණු රුපියල් 150,000ක වටින රන් කාසිය රුපියල් 260ක් වගේ අඩු ගානකට දිනාගත්තේ නාකියා දිනේ කනිෂ්ක සඳරුවන්.
7: ඇත්තමට ගොඩක් සතුටුයි මේ වගේ වටිනා තෑග්ගක් හම්බුනේ ගැන. ඇත්තම පළවෙනි වාරේ මට මේ වගේ ජයග්‍රහණයක් හම්බුනේ ගැන ගොඩක් සතුටුයි. හැමදාම සියතැස්සෙම අහනවා. සියතැස්සෙම එකටයි ස්වර්ණමාල ඩියුටි කරලා දෙකටම thank you කියනවා ඉතින්.
3: එන සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ස්වර්ණමහල් ජුවලසකින් ලැබෙන රුපියල් 150,000ක් වටින ලව් මාම් පෙන්ඩන්ට් එකක්. අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. REG histana KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
1: Fiat Crazy Wendezi.
2: සිකුරාදා හවස 5ට සියත අහන්න.
8: Powered by Bid to Win.
9: RV Saab Velata. 98.4

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

Sutherland Theatre. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු දැහැගැන්වීමක්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස්

Sadıhan Sirte. Sadıhan Sirte. Rahu Asurendra visin චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැනක් වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Свята Pocket Money. දසන පහයි විනාඩි 23යි වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: ඔන්නද ලස්සන දවසක් එහෙම හිතාගෙන තමයි අපි හැමෝම වැඩ ටික පටන් ගන්නෙ සහ පටන් ගන්න ඕනෙත් ඒ විදිහටනේ. දැන් පොඩ්ඩක් හිතන්නකෝ උදේ වැඩට යනකොට 8ට ඔන් වෙන්න ඕන නම් සාමාන්‍යයෙන් ටිකක් පරක්කු වෙලා හැරුණොත් එහෙමම හරි. මට වැඩ ටික කරගෙන නිදිමතේම ඔෆිස් යනවා. හැබැයි කිසිම අර මේ අපි කියන්නේ ෆ්‍රෙෂ් ගතියක් නෑනේ. නිකන් කිසිම ප්‍රබෝධමත් ගතියක් නෑ. නිකන් ඔහේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි ටිකක් කලින් හරියට නැගිටලා එලාම් එකට නැගිටින්න බැරි නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොතනද තමන්ගේ සාර්ථකත්වය තියෙන්නේ කියලා නේද?
1: ඔව් අනිවාර්යයෙන්ම අපි සමහර වෙලාවල් තියෙන අපි එලාම් එක ඔෆ් කරලා අපහසු සැරයක් නිදා ගන්න ඊට පස්සේ කලබලේ තමයි වැඩ ටික කරගෙන යන්නේ. ඒ නිසා මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ පුළුවන් තරම් තමන්ගේ වැඩ ටික වෙලාවට කරගන්න. ඒ වගේම බැලන්ස් එකේ කරගෙන ගියොත් අපිට ලේසි වෙනවා නේද?
0: හරියටම හරි මොකද දවස් ගත කරලා ඉවර වෙනකොට හරිම සැහැල්ලුවතියක් තමයි එතකොට දැනෙන්නේ. හරි මේ ඔක්කොමත් එක්ක දවසේ ක්ලාස් තුරේන පොඩ්ඩ 4 දිනෙකුයි අම්මා කෙනෙකුයි අපි හන ප්‍රශ්නවලට උත්තර දෙන්න සල්ලි දිනන්න ආගෙන ඉන්නටත් පුළුවන් දැන් try කරන්න.
1: අනිවාර්යෙන්ම පුළුවන් 0744 151 151 තමයි අපේ WhatsApp number එක. අහගෙන ඉන්න අතරතුරේ දේවන් අපිට message එකක් 6 වසරේ ඉඳලා 11 වසරේ වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට තමයි මේ chance එක.
0: ඒ වගේම අම්මා කෙනෙක් නම් ඔයා එයාට පුළුවන් මේ chance එක ගන්න. මමිස් පොකට් මනි අපේ segment එකත් එක්ක එකතු වෙන්න. 0744 151 151 තමයි අපේ WhatsApp number එක. එහෙනම් මම රවිෂ්ක.
1: මම ආශි.